0: ආයුබෝවන් ඔබට සුබෝදෑසනක්. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රජරට සේවයයි. මෙතැන් සිට 107.3 91.1 රජරට සේවය සමගින් සවස 6:30 දක්වා රැඳෙන්නට ඔබට ආරාධනා.
1: රජරට සේවය FM 107.3 දැන් FM 90.1 අනුරාධපුරයට.

0: වේලාව උදැස්සන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය හේමන්ත හෙට්ටිගේ, ප්‍රකාශය මදුභාෂිනී කිරියල්ල. මාලදිවයින් ජනාධිපතිවරයා නිල සංචාරයක් සඳහා අද දිවයිනට. සංචාරය වෙනුවෙන් කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්. වියට්නාම ජනාධිපතිවරයා ලබන බ්‍රහස්පතින්දා දිවයිනට පැමිණි. ඔහු පාර්ලිමේන්තු ඇමතීම ලබන සිකුරාදා. රුසියානු සෞඛ්‍ය ඇමතිවරයා ශ්‍රී ලංකාවේ සංචාරයක. ඉන්ධන මිල සංශෝධනය කෙරේ. ජනමාධ්‍ය නිදහස පිළිබඳ ජාත්‍යන්තර දිනය අද. ශ්‍රී ලංකාව ගෝලීය මාධ්‍ය නිදහස් දර්ශකයේ ඉදිරියට. වෙසක් දන්සල් ලියාපදිංචි කිරීම හෙට ඇරඹෙයි. ලෙබනනයට ඊස්ට්‍රායිලයෙන් ප්‍රහාර මාලාවක්. ශ්‍රී ලංකා නවසීලන්ත කණ්ඩායම් අතර රග්බි තරගය මහනුවරදී අද. මාලදිවයින් ජනරජයේ ජනාධිපති ආචාර්ය මොහොමඩ් මොයිසු මහතා රාජ්‍ය සංචාරයක් සඳහා අද මෙරටට පැමිණේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඇරයුමකට අනුව එම සංචාරය සිදුවෙයි. මාලදිවයින් ජනාධිපතිවරයා පිළිගැනීමේ නිල රාජ්‍ය උත්සවය ජනාධිපති ලේකම් කාර්යාලයේදී හෙට පෙරවරුවේ පැවැත්වෙයි. 2023 බලයට පත්වීමෙන් පසු මොයිසු මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙයයි. ලබන බදාදා දක්වා දිවයිනේ රැඳී සිටින ඒ මහතා දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට අදාළ සාකච්ඡා කිහිපයකට සහභාගී වෙයි. විවිධ ශ්‍රේෂ්ඨවල සහයෝගීතාව පුළුල් කිරීම සඳහා දෙරටෙහි පොදු කැපවීම පිළිබිඹු කරමින් මාලදිවයින් ජනාධිපතිවරයාගේ සංචාරයේ අතරතුර අවබෝධතා ගිවිසුම් කිහිපයක් අත්සන් තැබීමටද නියමිතයි. මාලදිවයින් රජයේ සෞඛ්‍ය, පවුල් හා සුබසාධන අමාත්‍යාංශය හා කොළඹ විශ්වවිද්‍යාලය අතර අධ්‍යයන සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමක්, මාලදිවයින් ශ්‍රී ලංකා රජය අතර සංචාරක ශේෂ්ත්‍රයේ සහයෝගීතාව පිළිබඳ ගිවිසුමක් හා මාලදිවයිනේ ජාතික අධිලේඛනාගාරය සහ මෙරට ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව අතර ලේඛනාරක්ෂක ශේෂ්ත්‍රයේ සහයෝගීතාව සම්බන්ධ ගිවිසුමක්ද ඒ අතර වෙයි. පුහුණු වැඩසටහන්, කාර්ය මණ්ඩල හුවමාරුව සහ ඒකාබද්ධ පර්යේෂණ පැවැත්වීම වෙනුවෙන් මාලදිවයිනේ ආරක්ෂක හා ජාතික සේවා අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකාවේ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමටද නියමිතයි. ගුරුවරුන් හා පාසල් නායකයන් පුහුණු කරමින් වෘත්තීය සංවර්ධන ශේෂ්ත්‍රයේ සහයෝගීතාව සඳහා මාලදිවයිනේ හා ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමටද සැලසුම් කර තිබේ. තරුණ ප්‍රජාව බලගැන්වීම වෙනුවෙන් දෙරටෙහි ක්‍රීඩා අමාත්‍යාංශ අතරද අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබේ. මාලදිවයින් ජනාධිපතිවරයා සමග එරට විදේශ කටයුතු ඇමතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ කැබිනට් ඇමතිවරු කිහිප දෙනෙක් ශ්‍රී ලංකා සංචාරයට එක් වෙති. මාලදිවයින් ජනාධිපතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරයේ හේතුවෙන් කොළඹ නගරයේ ආශ්‍රිතව අද සිට ලබන බදාදා දක්වා විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිසිය පවසයි. එබැවින් විකල්ප මාර්ග භාවිත කරන්නේ පොලිසිය ජනතාවට දැනුම් දෙයි. මේ අතර වියට්නාම ජනාධිපති ටෝ ලැම් මහතාද නිල සංචාරයක් සඳහා ලබන බ්‍රහස්පතින්දා දිවයිනට පැමිණේ. ඔහු ලබන සිකුරාදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඇමතීමට නියමිතයි. දිවයිනේ රැඳී සිටින කාලය තුළ වියට්නාම ජනාධිපතිවරයා මෙරට රජයේ ඉහළ පෙළේ නියෝජිතයින් සමග සාකච්ඡාවට කිහිපයකට එක් වෙයි. වෙළඳ සංචාරක හා දීපාශ්වික සහයෝගීතාව සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුම් කිහිපයකටද අත්සන් තැබීමට නියමිතයි. ශ්‍රී ලංකා වියට්නාම රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ වී වසර 55ක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන වැඩසටහනකටද ඔහු සහභාගී වෙයි. අන්තර්ජාතික වෙසක් දින සැමරුමට සමගාමීව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය වසරේ මේ මාසයේ වියට්නාමයේ නිල සංචාරයක නිරත විය. රුසියානු සමූහාණ්ඩුවේ සෞඛ්‍ය ඇමති මිහායිල් මුරාෂ්කෝ මහතා ප්‍රමුඛ නියෝජිත පිරිසක් තුන් දින නිල සංචාරයක් සඳහා දිවයිනට අද පැමිණෙති. එම පිරිස සංචාරය අතරතුර ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සමග විශේෂ සාකච්ඡාවක නිරතවීමට නියමිතයි. රුසියාව සහ ශ්‍රී ලංකාව අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සම්බන්ධතාව සහ සහයෝගිතාව ශක්තිමත් කිරීමට අදාළව එම සාකච්ඡාව පැවැත්වේ. ඊට අමතරව ඇමති විජිත හේරත් මහතා සමගද මෙම නියෝජිත පිරිස සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර ඇත. රුසියානු සෞඛ්‍ය ඇමතිවරයා ප්‍රමුඛ නියෝජිත පිරිස කොළඹ ජාතික රෝහලේ සහ කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ හෙට සංචාරයක නිරත වීමට නියමිතයි. එහිදී ශ්‍රී ලංකාවේ සහ රුසියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශ අතර අවබෝධතා එකඟතාවලට එළඹීමටද සැලසුම් කර තිබේ. මෙම සංචාරයේදී ඖෂධ සහ වෛද්‍ය උපකරණ විශේෂඥින්ගේ පුහුණුව සහ උසස් පුහුණුව අධ්‍යයන සහයෝගීතාව ආයුර්වේද වෛද්‍ය ශිෂ්ත්‍රය සංචාරක සෞඛ්‍ය සේවාව ඇතුළු ප්‍රධාන ශිෂ්ත්‍රවල සහයෝගීතාව වර්ධනය කිරීම උදෙසා අදාළ එක් එක් අංශ සමග අදහස් හුවමාරු කර ගැනීමට මෙම නියෝජිත පිරිස අපේක්ෂා කරති. මේ ප්‍රවෘත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. ඉන්ධන මිල සංශෝධනය කෙරේ. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට නව මිල ගණන් ක්‍රියාත්මක බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කියයි. ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 392කි. ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 12කින් ඉහළ නංවා තිබේ. එහි නව මිල රුපියල් 410කි. ලංකා සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 458කි. එය රුපියල් 15කින් ඉහළ නංවා තිබේ. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිලද රුපියල් 15කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 470කි. ලංකා භූමි තෙල් ලීටරයක නව මිල රුපියල් 265කි. එය රුපියල් 10කින් ඉහළ නංවා තිබේ. ජනමාධ්‍ය නිදහස පිළිබඳ ජාත්‍යන්තර දිනය අදයි. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය 1993 දෙසැම්බර් 20 වෙනිදා එම දිනය ප්‍රකාශයට පත් කළේය. නිදහස් මාධ්‍ය දර්ශකයේ නිර්ණායක කිහිපයකි. පුවත්පත් කලාවේදීන් ඇතුළු සෙසු මාධ්‍යවේදීන්ගේ වෘත්තීය නිදහස, දූෂණ හා අක්‍රමිකතා හෙළිකිරීම, ඒවා ප්‍රසිද්ධියට පත්කිරීම එවැනි නිර්ණායක කිහිපයකි. ගෝලීය මාධ්‍ය නිදහස් දර්ශකයේ ශ්‍රී ලංකාව ස්ථාන 5ක් ඉදිරියට පැමිණ තිබේ. රිපෝටර්ස් විතවුට් බෝඩර්ස් සංවිධානය නිකුත් කළ වාර්තාවකට අනුව 2026 ගෝලීය මාධ්‍ය නිදහස් දර්ශකයේ රටවල් 180ක් අතරින් 134 වන ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකාව සමත්ව සිටි. පසුගිය වසරේ ශ්‍රී ලංකාව පසු වූයේ 139 වන ස්ථානයේය. ඉන්දියාවේ මෙම දර්ශකයේ 157 වන ස්ථානයේ පසුවෙයි. අඛණ්ඩව දසවන වතාවටත් දර්ශකයේ පෙරමුණේ සිටින්නේ නෝර්වේ රාජ්‍යයයි. කැප්පෙටිපොළ පොලිසියට ලැබුණු තොරතුරකට අනුව කළ සෝදිසි මෙහෙයුමකදී රුපියල් ලක්ෂ 50කට වඩා වැඩි වටිනාකමකින් යුත් හෙරොයින් මද්‍රව්‍ය තොගයක් සමග 19 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. වැලිමඩ බදුල්ල ප්‍රධාන මාර්ගයේ හාගිලියෙල්ල පාලමසලදී යතුරු පෙදිකරුවෙකු පරීක්ෂා කිරීමේදී ඔහු සතුව හෙරොයින් මද්‍රව්‍ය අඩංගු පාර්සල් කිහිපයක් තිබිණි. ඔහු අත්අඩංගුවටගෙන වැඩිදුර ප්‍රශ්න කිරීමේදී එම ජාලයට ඍජුවම සම්බන්ධ 6 දෙනෙකු හා සැකකරුවන් 12 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකි විය. ඔවුන්ගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේදී විවිධ ස්ථානවල ඉතාමත් සූක්ෂමව සඟවා තිබූ හෙරොයින් මද්‍රව්‍ය අඩංගු පාර්සල් 600ක් සොයා ගැනීමට පොලිසියට හැකි විය. අත්අඩංගුවටගත් පිරිස වැලිමඩ, ඌවපරණගම, හාලියල, දෙමෝදර හා පිළියන්දල ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති. ඌවපළාත් පුස්තකාල සේවා මණ්ඩලය ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන අනුග්‍රහයෙන් සංවිධාන කළ ඌවේ පාසල් දරුවන් ලියූ පොත් 53ක් එළිදැක්වීමේ උත්සවයක් බදුල්ල පුස්තකාල ශ්‍රවණාගාරයේදී පසුගියදා පැවැත්විණි. අකුරු කළ සිහින අභිෂේක ගැන්වුණු සොඳුරු හෝරාව පළමු පොත යනුවෙන් එය නම් කර තිබිණි. ඇමති සමන්ත විද්‍යාරත්න, ඌවපළාත් ආණ්ඩුකාර කපිල ජයසේකර එහි ප්‍රධාන ආරාධිතයෝ වූහ. ඌව පළාත් පාසල් සිසුන් 800 දෙනෙකු අතර තරග පවත්වා ඉන් තෝරාගත් 53 දෙනෙකුගේ පොත් මුද්‍රණය කර එලෙස එළිදක්වනු ලැබීය. අවසන් වටේ ග්‍රන්ථ 119ක් සඳහා සහතික හා සම්මාන පිරිනැමීමද එහිදී සිදුවිය. ඉදිරියේදී එම පොත් පාසල්වලට හා මහජන පුස්තකාලවලට බෙදා දීමට නියමිතයි. දැන් ප්‍රමුඛ පුවත.
1: ප්‍රමුඛ ඔබ වෙත ගෙනෙන්නේ සෑම විතරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
0: ලබන 30වැනිදාට යෙදී ඇති වෙසක් පුරපසළොස්වක පොහොය වෙනුවෙන් පවත්වන දන්සල් ලියාපදිංචි කිරීම හෙට සිට ආරම්භ කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ ලේකම් චමිල් මුතුකුඩ මහතා කියයි. දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මට්ටමින් ලියාපදිංචි කිරීම සිදුවේ. දන්සල් සඳහා විශේෂ මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය දැනටමත් නිකුත් කර තිබේ. ඒ පිළිබඳව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් විස්තර ලබා ගන්නේ ලේකම්වරයා දන්සල් සංවිධායකින්ට දෙනුම් දෙයි.

0: පෙරසර සංවර්ධනයක පුවත් සම්පෙන්ඩනය සංවර්ධන පුවත්.
1: ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යංශය යටතේ මොනරාගල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කෙරෙන ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති සඳහා රුපියල් 71,60,000 මුදලක් වෙන් කර තිබේ. දිස්ත්‍රික්කයේ ග්‍රාම සේවා වසම් 319 එම ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරේ. ග්‍රාම සේවා වසම් මට්ටමින් පිහිටුවා ඇති ප්‍රජා සංවර්ධන සභා මගින් විවිධ සංවර්ධන යෝජනා 3190ක් ලැබී තිබූ අතර ඉන් යෝජනා 512ක් සඳහා අනුමැතිය ලැබුණු බව මොනරාගල නියෝජ්‍ය සැලසුම් අධ්‍යක්ෂ මදුෂිකා ලක්ෂාණී මාතරාරච්චි මහත්මිය පැවසුවාය. ජනතා සහභාගිත්වය යටතේ එම ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරේ. කතරගම, සෙවනගල, තනමල්විල, වැල්ලවාය, බුත්තල, බඩල්කුඹුර, මොනරාගල, සියඹලාණ්ඩුව, මැදගම, බිබිල සහ මඩුල් යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස ආවරණය වන පරිදි එම ව්‍යාපෘති ක්‍රියාත්මකයි.
2: ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ඉන්නේ ඉතුරුම් උරුමයක ඩිජිටල් පෙරගමනට එක්වන්න NSB Digital Banking ඔබ වෙනුවෙන් ඉදිරියෙන්.
1: මෙරට ගෘහ කාණ්ඩය අනුව ලැප්ටොප් පරිගණක භාවිතය 19.7% දක්වා ඉහළ ගොස් ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කියයි. දෙපාර්තමේන්තුව 2024 සිදු කළ ජන හා නිවාස සංගණනයේදී එම තොරතුරු හෙළිවිය. 2012 කළ සංගණනයේදී එය 5.6% විය. ඩෙස්ක්ටොප් පරිගණක භාවිතය 15% to 7.4% දක්වා පහත වැටී තිබේ. ජංගම දුරකථන භාවිතය 2012 78.9% විය. 2024 එය 93.4% දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අනුව ගෘහ කාණ්ඩවලින් 94%ක් ජංගම දුරකථන භාවිත කරන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කියයි.

0: உங்களும் உரிமையக்க டிஜிட்டல் பெறகமன டேக் வாண்ண NSB டிஜிட்டல் பேங்கிங் உங்க வெனுவின் எதிரியன்.
1: ஆர்த்திக புவன். ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාව මේ මැසි පාලනයට යොමු කිරීමට සැලසුම් කර ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ දකුණු පළාත් කාර්යාලය කියයි. ඔවුන්ට අවශ්‍ය දැනුම හා භෞතික සම්පත් සැපේ. ස්වයං රැකියාවක් ලෙස ඔවුන්ට මේ මැසි පාලනය හුරු කිරීම අරමුණයි. මේ පැණි සඳහා මේ වන විට ඉහළ ඉල්ලුමක් පවතින අතර මේ පැණි බෝතලයක මිල මේ වන විට රුපියල් 3000 ඉක්මවන බව එම කාර්යාලය සඳහන් කරයි.
2: අවධානය පිණිසයි ඔබ වෙත ගෙනෙන කසල්කල ග්‍රීන් සුපර් අලුත් වෙන අඩුම මිල ආරක්ෂාකා මාතලේ කඩුවෙල අතුරුගිරිය ගෲප් ඔෆ් කසල්කල ග්‍රීන් ප්ලාන්ටේෂන් අමතන්න 0112 864 02.
1: ගාල්ල බද්දේකම ප්‍රධාන මාර්ගයේ සරින්තු කඩේ හන්දියේ කොටසේ සංවර්ධන කටයුතු ඉතාමත් මන්දගාමීව සිදුවන බවට ප්‍රදේශයේ ජනතාවගෙන් චෝදනා නැගී මාර්ගයේ සංවර්ධන කටයුතු ආරම්භ කර මේ වන විට වසර ගණනාවකි. සංවර්ධන කටයුතු සඳහා මාර්ගයේ දෙපස කඩතුළු කර ඇති මේ වන විට කඩතුළු කර ඇති අතර මේ වන විට එම ස්ථාන විශාල වලවල් බවට පත්ව ඇතැයි ජනතාව පෙන්වා දෙති. යතුරුපැදිකරුවන් එම වලවල් වලට වැටුණු අවස්ථාද පවති. වෙසි දිනවල මාර්ගයේ ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ල වෙයි. කරාපිටිය ජාතික රෝහල හා ප්‍රධාන පාසල් රැසකට යන ජනතාව එම මන්සන්දේ හරහා ගමන් කරති. ගාල්ල නගරයට යාමට ඇත්තේද එම මාර්ගයයි. මාර්ගයේ සංවර්ධන කටයුතු කඩිනමින් නිම කර දෙන්නේයි ප්‍රදේශවාසීහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
3: හරිත කෘෂි නිෂ්පාදන රසක් වෙළඳපළට අපනයනය කර මෙරටට විදේශ විනිමය ගෙනෙන මුළු මනින්ම දේශීය ව්‍යාපාරයක් වන කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරයේ කෘෂි නිෂ්පාදන කටයුතු සඳහා දේශීය මෙන්ම විදේශගත ශ්‍රී ලාංකිකයින්ටද සම්බන්ධ විය හැක. රුපියල් ලක්ෂයේ සිට කෘෂි වගා ආයෝජන අවස්ථා උදා කරගෙන මාසිකව ප්‍රතිලාභ උපයන්න ඔබත් අදම එකතු වන්න කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරය සමග. අමතන්න 0112077787.
1: ලෙබනනයට ඊශ්‍රායලයෙන් ගුවන් ප්‍රහාරමාලාවක් එල්ල වෙයි. ප්‍රහාරවලින් 13 දෙනෙක් මරණයට පත්වූහ. කාන්තාවෝ සිව් දෙනෙක් හා කුඩා ළමයෙක්ද ඒ අතර වෙති. ප්‍රහාරවලින් තුවාල ලැබූ සංඛ්‍යාව 32කි. සති 3ක් සටන් විරාමයක් ක්‍රියාත්මක වුවද ඊශ්‍රායලය හා හිස්බුල්ලා කැරලිකරුවන් අතර සටන් අතර වෙයි නැත. හිස්බුල්ලා කැරලි සංවිධානය පවසන්නේ ලෙබනනයේ සිටින ඊශ්‍රායල හමුදා සාමාජිකයන් හා වාහන ඉලක්ක කර ඊයේ ප්‍රහාර එල්ල කළ බවයි. ප්‍රහාරවලින් තම සාමාජිකයෙකු මියගිය බව ඊශ්‍රායල හමුදා පිළිගෙන තිබේ. ඒ අනුව මාර්තු මස සිට මේ දක්වා ප්‍රහාරවලින් මියගිය ඊශ්‍රායල හමුදා සාමාජික සංඛ්‍යාව 17කි. මෙරට සංචාරයක නිරත නවසීලන්ත කිලෝග්‍රෑම් 85ට අඩු බරපන්තිය රග්බි කණ්ඩායම හා ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අතර දෙවැනි තරගය මහනුවර නිත්තවිල ක්‍රීඩාපිටියේදී අද පැවැත්වෙයි. තරගය පස්වරු 4ට ඇරඹෙයි. කණ්ඩායම් දෙක අතර කොළඹදී පැවති පළමු තරගයේ ජයගැනීමට නවසීලන්ත කිලෝග්‍රෑම් 85ට අඩු බරපන්තියේ රග්බි කණ්ඩායම සමත් විය. බස්නාහිර සබරගමුව මධ්‍යම ඌව උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ප්‍රවෘත්ති අවසන් කිරීමට පෙර යළි සිරස්තල. මාලදිවයින් ජනාධිපතිවරයා නිල සංචාරයක් සඳහා අද දිවයිනට. සංචාරය වෙනුවෙන් කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්. වියට්නාම ජනාධිපතිවරයා ලබන බ්‍රහස්පතින්දා දිවයිනට පැමිණේ. ඔහු පාර්ලිමේන්තුව ඇමතීම ලබන සිකුරාදා. රුසියානු සෞඛ්‍ය ඇමතිවරයා ශ්‍රී ලංකාවේ සංචාරයක. ඉන්ධන මිල සංශෝධනය කෙරේ. ජනමාධ්‍ය නිදහස පිළිබඳ ජාත්‍යන්තර දිනය අද. ශ්‍රී ලංකාව ගෝලීය මාධ්‍ය නිදහස් දර්ශකයේ ඉදිරියට. වෙසක් දන්සල් ලියාපදිංචි කිරීම හෙට ඇරඹෙයි. ලෙබනනයට ඊශ්‍රායලයෙන් ප්‍රහාර මාලාවක්. ශ්‍රී ලංකා නවසීලන්ත කණ්ඩායම් අතර රග්බි තරගය මහනුවරදී අද. උදෙස්නහය ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මින් සමාප්තයි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12:45 බලාපොරොත්තු වන්න. දැන් අග්නි විශේෂාංගය.

0: සත්‍යවාදී ගුවන් තරංග වියමන.
1: මෙරට ශිෂ්‍ය ප්‍රජාව යනු සමස්තයක් වශයෙන් ආතතියෙන් පෙළෙන පිරිසකි. මෙරට අධ්‍යාපන ක්‍රමය දැනුමට වඩා වැඩියෙන් දරුවන්ගේ මනසට පුරවන්නේ ආතතියයි. ශිෂ්‍යත්ව විභාගයේ සිට සාමාන්‍ය පෙළ උසස් පෙළ හරහා විශ්වවිද්‍යාලය දක්වා එකී ආතතිය වැඩි වර්ධනය කෙරේ. අවම වශයෙන් උපාධීන් පසුව තමන්ගේ ඉරණම කුමක් දෙයන්න හෝ බොහෝ සරසවිසිසුන් දන්නේ නැත. ඒ අර්ථයෙන් ගත් කල නවක වදේ යනු ජ්‍යෙෂ්ඨ සිසුන්ගේ ආතතිය නවක සිසුන් මත මුදාහැරීමක් ද යන වග විශ්වවිද්‍යාල බලධාරීන් සොයා බැලිය යුතුය. විශ්වවිද්‍යාලවල මනෝවිද්‍යා අධ්‍යයනංශවලට ඒ සඳහා පෙරමුණ ගන්නට පුළුවන්. මෙරට විශ්වවිද්‍යාල තුල නවක වදේ ගැන නොයෙක් වතාවල නොයෙක් දෙනා විසින් නොයෙක් දේ පවසා තිබේ. විවිධාකාර විසඳුම් යෝජනා කර තිබේ. ජීවිතන්තය දක්වා ශිෂ්‍යභාවය අහෝසි කිරීම වැනි දැඩිසේම අනුමත කළ නොහැකි මට්ටමේ පියවරගෙන තිබේ. එහෙත් මේ කිසිවක් නිසා නවක වදය විශ්වවිද්‍යාලවලින් ඉවත් වී නැත. අවම වශයෙන් නවක වදයේ ම්ලේච්ඡත්වය අඩු කරන්නට හෝ සමත් වී නැත. සෑම වසරකම පාහේ කවර හෝ සරසවියක නවක වදය සම්බන්ධ ඛේදජනක සිද්ධියක් වාර්තා වේ. ජය පරාජය පීඩාව දරාගත නොහැකි ඉදිරි පරපුරක් එකාතෙක සිටි. අනෙක් පස සිටින්නේ තමන්ගේ පීඩනය අනෙකා මතින් මුදාහැර සතුටු වන පන්නේ පිරිසකි. මේ දෙපිරිසෙන් කොයිකවත් සමාජයට වැඩදායක නැත. ක්‍රීඩාවක් නොකරන සාහිත්‍ය කලා පරිශීලනය පෙළපොතට පමණක් සීමා වූ විභාග මානසිකත්වයෙන් හෙම්බත් වූ පරම්පරාවකින් මින් එහා දෙයක් බලාපොරොත්තු වන්නටද හැකියාවක් නැත. කලෙක සරසවි සිසුන්ට නායකත්ව පුහුණුව ලබා දීමට කටයුතු කළ නමුත් එතන කෙරුණේත් හමුදා පුහුණුව වැනි දරුවන් තව තවත් පීඩාවට පත් කිරීමකි. දැනට විශ්වවිද්‍යාලවල නවක සිසුන්ට ඇතුළත් කරගත් විගස ඉංග්‍රීසි පරිගණක වැනි විෂයන් උගන්වනු ලැබේ. එය අවශ්‍යය, නරක නැත. නමුත් ඊටත් වඩා මේ දරුවන් මුලින්ම මනෝ උපදේශන වැඩසටහන් වැනි දේට යොමු කිරීම වටී. නවක සිසුන්ගේ පීඩනය තුරන් කරන සංගීත සන්ධ්‍යා, චිත්‍රපට දර්ශන, නාට්‍ය දර්ශන ආදිය සංවිධානය කරන්නට විශ්වවිද්‍යාල පරිපාලනයේ අවධානය යොමු විය යුතුය. ඒවාට ජ්‍යෙෂ්ඨ සිසුන්ද සම්බන්ධ කළ යුතුය. පෞරුෂ වර්ධන වැඩසටහන් වැනි දේට අවධානය වැඩියෙන් යොමු කළ යුතුය. පළමු වසරට පාසලට ඇතුළවන දරුවනට දෙවැනි වසරට සමත් වූ සිසුන් අතින් මලක් දෙවා පිළිගන්නා සිරිතක් පාසල්වල පවතී. එවන් තත්ත්වයක් තුළ වදෙහිකින් තොරව නවකෙන් සුහදව පිළිගැනීමට පැරණි සිසුන්ට නොහැකි හේතුව කවරේද? නවක වදය වෙනුවට සුහද හමුවක් සංවිධාන කරන්නට නොහැකි වන්නට හේතු තිබේද? විසඳාගත යුතු ගැටලු මේවාය. පිටපත අනුරකේ ඉදිරි සූරිය.

0: සුරේෂ් මොකද පරක්කු? නැන්නද බොස් ඉතින් බස් වල කෝච් වල එනකොට හැමදාම ඔය වැඩේ කරන්න බෑනේ සුරේෂ්. ගන්න අර ලංකාවේ හදන KD Rice bike එකක්. ඉලෙක්ට්‍රික් bike වගේම පෙට්‍රල් bike උත් තියෙනවානේ. ලිතියම් අයන් බැටරියක් නේ තියෙන්නේ. අවුරුදු 4ක වගකීමකුත් තියෙනවා. පරිසර හිතකාමී ලිතියම් අයන් බැටරිය වසර 4ක් දක්වා දිවෙන අසම සම වගකීම දිවින පුරා විහිදුණු සේවා ජාලය. KD Rice ලංකාවේ අපේ දෙයක්. Good morning boss. මම ගත්තනේ අර KD Rice electric scooter එක. පෙට්‍රල් උත් ඕනේ. බස් ගස්සත් විතරයි. KD Rice 1773535.
1: දැන් වෙලව දැසන 6:23.

0: රජරට සේවය
1: FM 107.3 සුසංවේදී සම්නිවේදනයක් කරා
2: සසර දනව්වේ අනාථ ලූ සතුන්ගේ හදේ සෝ දුක් සදහටම නිවා දමන විශ්වයේ අසම සම ලෞතුරු බුදු වදන පහසුවෙන් අර්ථවත්ව අවබෝධ කරගන්නට ඔබත් ලෞතුරු අරණ සදහම් දේශනා මාලාවට නොපමාව සමන් දෙන්න. සෑම සෙනසුරාදා දිනයකම උදෑසන 8ට FM 107.3 හා 90.1 රජරට සේවය ඔස්සේ මෙම ධර්ම දේශනාව ඔබට ශ්‍රවණය කළ හැකි. ගෞරවනීය දේශකයාණන් වහන්සේ අනුරාධපුර කටුකැලියාව ශ්‍රී අරණ විහාරාධීශවර විදද්ධ ධම්මකථික මාපලගම සුසීලවංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ. පින්කල මිනිසුන් කන්දී අසන නිර්මල සුවදෙන ලෞතුරු අරණ. ලෞතුරුවරණ.net වෙබ් අඩවිය ඔස්සේ සහ ලෞතුරුවරණ YouTube නාලිකාව ඔස්සේද ඔබට මෙම ධර්මදේශනා ශ්‍රවණය කළ හැකි අතර එම YouTube නාලිකාව හරහා විශේෂයෙන්ම සෑම දිනකම රාත්‍රී 8ට ගෞරවනීය මාපලගම සුසීලවංශ හිමියන් විසින් පෙර සිදු කරන ලද කෙටි ධර්මදේශනාවල නැවත විකාශයන්ට ඔබට සවන් දිය හැකි.
3: මම ජාත්‍යන්තරයේ දින සුපිරි වී ටූත්පේස්ට් එක එන්ජොයි කරන ගමන් හිටියේ.
4: ජාත්‍යන්තරයේ දින
3: අවුරුදු 600ක් පෙර ජර්මනියේ වුඩ්ස්බර්ග් විශ්වවිද්‍යාලය සිද්ධාලේප සුපිරි වී දන්තාලේපයේ ෆ්ලෝරයිඩ් හා සමාන රැකවරණයක් සලසන බව සනාථ කර ඇත.
4: ඔයාගේ දත් නංගුට් ලුකින්.
3: දෙන් වොට් මී.
5: ආ හා හා. මොකද ඔය කරන්නේ?
6: මේක මට පරම්පරාවෙන් ලැබුණ පෙට්ටගම. මේක ඇතුළේ තමයි මට ඕන වටිනම දේ තියෙන්නේ.
5: අයින් වෙන්න.
7: මේ මොකද්ද? පොඩි කොල කෑල්ල. මොනව හරි ඒකේ ලියලා තියෙනවා වගේ. ගිටානයක් ගැනත් දන්නේ
8: නැහැ. සත්‍ය විවරණ වැඩසටහන අහන්න.
7: සඳුදා සහ බදාදා සිට සෙනසුරාදා දක්වා සවස 5ට රජරට සේවයෙන්. සත්‍ය විවරණ.
9: කැමි සංනිවේදනයේ වැව් බැඳි රට අඬහැර
10: දහසක් ප්‍රාර්ථනා පෝදින මුව මද හාස පුපේන පහන් දොරින් අදත් නැගී එයි ආදරණීය උදෑසන.

ගයන ශිල්පිනිය සමිත අයරන්දති මුදුන් කොටුව ගීතය ගයනා කළේ. උදැසන 6:05 වෙලා විනාඩි 30යි දැන්න වෙලාව. අද විවේකී ඉරිදා දිනේ ආදරණීය උදැසන සමගින් ඔබ රැඳෙන්නේ දෑපර හිතවතුනි පෙරවරු 8:00. උදව් මේ වාසනාවන්ත දවසේ ඔබ සැලසුම් කොට ඇති සියලුම යහපත් වූ කටයුතු ඒ අන්දමින්ම සඵල වේවා. තෙරුවන් සරණින් සියලු දෙවි රැකවරණින් හැම යහපතක්ම අත් වේවා යන ප්‍රාර්ථනා පෙරතරිව රැඳෙන්න අද දවස මුළුල්ලේම ඔබේ ලැබෙන සේවය රජරට සේවය සමකින්.

0: කරුණාරත්න අභේසේකර කලාවේදියා ලියුගී පද ගායනවේදී කලාසෝරි අල්හාෂ් මොහිදින් බෙක් ගායනා කළේ. උදෑසන 6යි විනාඩි 34යි දැන්.
1: සුරේෂ් මොකද පරක්කු?
2: දන්නේ නැද්ද බොස් ඉදින් බස්සල කෝච්චවල එනකොට ෂෝට්ලිව් තමයි.
1: හැමදාම ඔය වැඩේ කරන්න බෑනේ සුරේෂ්. ගන්න අර ලංකාවේ හදන KD Rice බයික් එකක්. ඉලෙක්ට්‍රික් බයික් වගේම පෙට්‍රල් බයිකුත් තියෙනවනේ. ලිතියම් අයන් බැටරියක් නේ තියෙන්නේ. අවුරුදු 4ක බග කීමකුත් තියෙනවා.
3: පරිසර හිතකාමී ලිතියම් අයන් බැටරිය වසර 4ක් දක්වා දිවෙන අසමසම වගකීම. දිවින පුරා විහිදුණු සේවා ජාලය.
4: KD Rice ලංකාවේ අපේ දෙයක්.
5: Good morning boss. ඔන්න අපි වෙලාවට වැඩ. මම ගත්තනේ අර KD Rice ඉලෙක්ට්‍රික් ස්කූටර් එක. පෙට්‍රල් උතෝන්නේ. බස් ගස්සුත් ඉතුරුයි.
4: KD Rice ලංකාවේ
6: රජරටයි ගොවිබිමයි වැව්බැති දනව්වේ ගොවිබිම් සරුබිම් කරන්නට නව්‍ය තාක්ෂණික ක්‍රම භාවිතය පිළිබඳව ඔබට ගෙනීන සජීවී කතිකාව. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගුවන් විදුලි ගොවි සේවාව සහ රජරට සේවය එක්ව ගෙනීන රජරටයි ගොවිබිමයි සෑම බදාදා දිනකම පෙරවරු 9:00 සිට 9:30

0: බෙහෙත් ලියව ගන්නත් පෝලිමේ ඉඳලා බෙහෙත් ගන්නත් පෝලිම් වල ඉඳලා එපා වෙලාද?
1: දැන් බෙහෙත් ගන්න පෝලිම් වල ඉන්න ඕන නැහැ. ඔබේ ඖෂධ වට්ටෝරුව ළඟම තියෙන රාජ්‍ය ඔසුසලට WhatsApp කරලා පෝලිම් වල රස්තිය අඳුරු වී බෙහෙත් ටික ගන්න පුළුවන්. අපගේ ඕනෑම ශාඛාවක WhatsApp අංකය දැන ගැනීම සඳහා www.spc.lk වෙබ් පිටුවට හෝ අපගේ Facebook පිටුවට පිවිසෙන්න. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව. ඔබේ සුවසිත අපේ පැතුමයි.
2: කැමි සන්නිවේදනයේ වැව් බැඳි රට අඬහැර
3: දහසක් ප්‍රාර්ථනා පෝදින මුව මද හාස පුපේන පහන් දොරින් අදත් නැගී එයි ආදරණීය උදෑසන.

උදැසන හය පසු වෙලා විනාඩී 36යි දැන් වෙලාව. උදැසන කාලේ තමයි සියලු වැඩසැලසුම් සකස් වෙන්නේ. ඉතින් ඊයේ දවසේ ඔබ යමක් කරන්නට හිතාගෙන හිටියානම් ඒ දේවල් අද උදැසන පටන් තමයි ක්‍රියාවට නැංවෙන්නේ. ඉතින් එහෙම බලනකොට උදැසන කාලේ කියන්නේ මොනතරම් වටින මොනතරම් අවධානය යොමු කළ යුතු කාලපරාසයක්ද. ඉතින් මේ කාලපරාසය තුළ අපට මුණ ගැහෙන එකිනෙකා අතර සුහදතාවය පවත්වා ගැනීම ඉතාම අවශ්‍ය වෙනවා. උදේම හම්බ වෙන කෙනෙකුට අඩුම තරමින් සෙනහාවකින් හෝ සංග්‍රහ කරන්නට පුළුවන් නම් ඒක මොනතරම් වටිනවද. ඉතින් සිනා හිනා වෙන්න මුකුත් අමුතින් වියපැහැදම් කරන්නට උවමනාවක් නැහැ. ඒකට ඕන සිතවිල්ලක් විතරයි, අවංක නිර්ව්‍යාජ සිතවිල්ලක් විතරයි. ඉතින් අද හිනා නොවි හෙට ඒක කරන්න බලාගෙන හිටියොත් සමහර විට කාලය ගත විය හමාර වෙන්නට පුළුවන්. ඒ නිසා අපි සෙනෙහසෙන් ඔබට ආරාධනය කරනවා මේ උදෑසන කාලේ අද වෙනි දවසක අද විවේකී ඍතා දිනේ ඔබට මුණ ගැහෙන ඔබේ හිතේ ශිවන්තයන්ට සිනහවකින් සංග්‍රහ කරන්න, වචනකින් දෙහිකින් ඔවුන් වාමන්ත්‍රණය කරන්න, මේ දවස සුබ එකක් වෙන්නට මොවුන්ට ප්‍රාර්ථනා මොහු කරන්න, හදවතින්ම අවංක හැඟීමෙන්ම එය කරන්න. මහින්ද ආල්ගම කලාවේදී අලියු මේ ගීපද සංගීතවත් කළේ සංගීතවේදී ආචාර්ය රෝහණ වීරසිංහ. මේ ගායන ශිල්පිනිය ස්වර්ණලතා කවිශ්වර. උදේ 6:38 දැන්.

මේ උතුම් වෛශාඛ්‍ය මාසයයි. ඉරුදින ධර්මදේශනය. මෙවර ඉරුදින ධර්මදේශනයේ ගෞරවනීය දේශකයාණන් වහන්සේ අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යනංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මෙදවචිය ඉසින් වැස්සගල රුවන්කිර රජමහා විහාරස්ථානයේ විහාරාධිපති උතුරු නුවරගම් පළාතේ උපප්‍රධාන අධිකරණ සංඝනායක රාජකීය පණ්ඩිත පූජ්‍ය කඩවත්ගම පේරතන ස්වාමීන් වහන්සේ බැති වර්තායකත්වය අනුරාධපුර පුරහල පෙදසේ පදිංචි ජෝතිර්වේදී විශ්‍රාමික පාඨශාලාචාර්ය විමල් පියසේන මහත්මා විසින් සවන් දෙන්න වෙසක් මස 3 වන ඉරිදා උදෑසන 8ට රජරට සේවයට ඉරුදින ධර්මදේශනා.

0: රස ජනනී.
1: අපනේ නිකෘෂිකර්ම දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රජරට සේවය තුලින් සෑම සෙනසුරාදාවකම සවස 4:30 එතෙර කහවණු මෙතෙරට ගෙන්වන අපනයන කෘෂි සංවාදය රස ජනනී.
0: ඔබට අවශ්‍ය මූල්‍යාධාර සහ වගා උපදෙස් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් දැන් නොමිලේ. තොරතුරු විමසන්න, නිර්මාණ යොමු කරන්න මේ අපේ ලිපිණය.
1: රස ජනනී, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගැටඹේ පේරාදෙණිය.
0: දුරකථනයේ 0812 388 651. රස ජනනී,
1: අත මිට සරු හෙට දිනකට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව.
2: රජරට සේවය කරගහතැන්නෙන් FM 107.3 සුපහෙදිලි ශ්‍රවණ තත්ත්වයක රේඩියෝ දිගහැරුම රජරට සේවය.

0: සියලු සත්වයෝම සැපය හා ප්‍රීතිය අපේක්ෂා කරති. එවැනි ජීවීන්ට යමෙක් වදහිංසා නොකරයිද ඔහු මෙලොවදීත් පරලොවදීත් සැප ලබයි.
1: උදැසන 6:05 වෙලා විනාඩි 45යි දැන් වෙලාව. පූජනීය පල්ලේගම හේමරතන ගෞරවනීය නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ලියූ මේ ගීපද සංගීතවත්කලේ සංගීතවේදී විශාරද ගුණදාස කපුගේ ගායන ශිල්පිනිය දයා දොඩම්වල ඇතුළු පිරිසමේ

0: දෙමව්පියන් රවටා කිසිදු දෙයක් ඉල්ලා නොගන්න. ඇවැසිදේ මව්පියන් වැඳ ඉල්ලා ගන්න.
1: සිරිත් මල්තමින් ඔබට ඔබ දන්නේ.

0: දුවයි තුනයි හතයි හතයි පන්සීයයි පන්සීය.
1: දැනුමට නුවනට විනෝදයට සල්ලි කොළ පහයි. අන්තිම කෑලි තුන ගන්න මිස්.
2: අනේ මේ සෙල්ලමට වුණත් ඔච්චර ගිනි ගණන්වලට බඩු විකුණන්න එපා. මංගාව සල්ලි කොළ තුනයි තියෙන්නේ.
1: තුනෙනුත් දෙකක් ඉරිලානි මිස්.
2: දැනුම නුවන විනෝදයට දැන් සල්ලි කොළ ඕනේ නැහැ. අහන්න බදාදා හවස 4:15 රජ රට සේවය.
3: FM 107.3 FM 90.1 රජ රට සේවය.
4: පුංචි අපේ විශ්වය.
5: ගැමි සන්නිවේදනයේ වැව් බැඳි රට අඬහැර.
6: දහසක් ප්‍රාර්ථනා පෝදින මුව මද හාස පුපේන පහන් දොරින් අදත් නැගී එයි ආදරණීය උදෑසන.

සුදන්ත බී පෙරේරා කලාකරුවා ලියූ ඒ ගීපද සංගීතවත් කොට ගායනා කළේ ගායනවේදී චන්ද්‍රසේන හෙට්ටිආරච්චි. උදෑසන 6:56 දැන්.

0: උත්පත්තිය, බුද්ධත්වය හා මහා පරිනිර්වාණය සිහිපත් කරමින්
1: එළඹෙන තිස්වනදා වෙසක් පොහෝ දා ආගමික වැඩසටහන් මෙවර විසුරුවා හරිනු ලබන්නේ
0: අබන්පොළ ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ සිටයි.
1: ගෞරවනීය අනුශාසකත්වය අමම්පොළ ශ්‍රී බෝධිරුක්ඛාරාමාධිපති අමම්පොළ සාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකකාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය බක්මීවැවි සාගර ස්වාමීන්ද්‍රයන් වහන්සේ
0: බැතිබර දායකත්වය
1: විශ්වසනීය විදේශ රැකියාවක් සඳහා දේශක්ති ලංකා විදේශ රැකියා ආයතනය
0: දුරකථන අංකය 03-7-7-500-500
2: පැය ගානක් ඩ්‍රයිව් කළා ඔෆිස් එකෙත් බිසි වුණාම එන කොන්දේකැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා ටක්කාල වේදනාවට සහනය හෑන්ඩ් බෑග් එකටත් ෆිට් සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය
3: උදෑසන 6 පස්සෙ වෙලා විනාඩි 58යි දැන් වෙලාව ඒ කියන්නේ උදෑසන 7ට තවත් විනාඩි 2යි මේ දවස්වල මේ කාලගුණය පිළිබඳවත් කිසියම් ව්‍යාකූල තත්ත්වයක් තියෙන්නේ සමහර වෙලාවට කියනවා එක දිගට පායනවා එල්ලිනෝ තත්ත්වයක් ඇති වෙනවා පෑවිල්ල වැඩි වෙලා ජලාශ සමහරව හිඳින්න පුළුවන් මේ විදිහේ අනාවැකි පළ වෙනවා පුරෝකථන අපිට අහන්නට ලැබෙනවා ඒ අතර වාරේ වැස්ස පිළිබඳව තොරතුරුත් අපිට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් අහන්නට ලැබෙනවා මේ හැම දවසකම වගේ හවස් කාලයේ දිවයිනේ කොහේ හෝ තැනකට පහිනවා එතකොට දැන් මේ සමහර තොරතුරු පිළිබඳ යම් ව්‍යාකූල බවක් කෙනෙකුට ඇති වෙන්න පුළුවන් යම් සැක සංකාවක් මතුවෙන්නට පුළුවන් නමුත් පවතින தත්ත්වය තමයි දැන් මේක අපේ රට කියන්නේ හරි අපූර්ව අමුතු කාලගුණික විපර්යාසයන් සහිත රටක් මම හිතන්නේ මේ විදිහේ කාලගුණික විපර්යාසයන් සහිත රටක් ලෝකේ තව කොහෙවත් තියෙනවද කියන එක පිළිබඳවත් ලොකු සැකයක් තිබෙනවා ඒ නිසාම තමයි ලෝකේ බොහෝ මිනිසුන් මේ අසිරිමත් දෙවිනට පින් බඳින්නේ ආදරය කරන්නේ ඔවුන් මෙහි අපූර්වත්වයේ මිදින්නට එන්නේ ඉතින් දිවයිනේ සමහර තැනක වහිනකොට සමහර තැනක ඉතා දැඩිව පායනවා. ඒ පෑවිල්ල නිසාම සමහර ජලාශ හිඳෙනවා. මෙන්න මේ වෙනස මේ අපූර්වත්වය නිසා තමයි කෙනෙකුට යම් ව්‍යාකූල තත්ත්වයක් මනසේ ඇතිවෙන්නට ඉඩකට තියෙන්නේ. කොහොම වුණත් අර එක දිගට අකණ්ඩව පායනවා. තද පෑවිල්ලක් එනවා කියපු තත්ත්වයට වාසනාවකට තාම අපි මුහුණ දීලා නැහැ. ජලාශ විශේෂයෙන් ওই කන්ද උඩරට පැත්තේ ජලාශ මහා තදින් හිඳෙන්නේ පටන්ගෙන නැහැ. ඒ අර්බුදයට අපි මුහුණ දීලා නැහැ. ඒක ඇත්තටම එක්තරා විදිහක වාසනාවක්. ඉතින් එහෙම පසුබිමක අපි අද දවසේ කාලගුණ අනාවැකිය පිළිබඳවත් ඔබට මේ විදිහට තොරතුරු මතක් කරන්න කැමතියි. බස්නාහිර සබර්ගමුව මධ්‍යම වයඹ උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලත් බදුල්ල ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අදත් සවස දෙකෙන් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව තමයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. බස්නාහිර සබරගමුව මධ්‍යම වයඹ උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලත් බදුල්ල ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් හවස දෙකෙන් පසුව යම් යම් තැන්වලට තදින් වැසි ඇද වැටෙන්නට පුළුවන් බව තමයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. ඉතින් මේ අන්දමින් ඇද වැටෙන වැසි සමහර ප්‍රදේශවලට විශේෂයෙන් සබර්ගමුව පළාතට කොළඹ කලුතර ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට මිලිමීටර් 50ට වැඩි වෙන්නට පුළුවන් බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මතක් කරනවා. ඉතින් විශේෂ පණිවිඩය තමයි මේ වැස්සත් එක්ක ඇති වෙන්නට පුළුවන් තද සුළන් සහ විශේෂයෙන් අකුණු අනතුරු කෙරෙහි අවධානය යොමු කරන්න කියන පණිවිඩය. අකුණු අනතුරු නිසා මේ ගත වෙච්ච දින කිහිපයේ ඇතුලේ ඉතා වටිනා ජීවිත කිහිපයක් නැති වුණා. අනුරාධපුරයේ අපිට මතකයි විජිතපුර පැත්තේ විජිතපුර කියන්නේ කලාවැවට පාමුල තියෙන ගම්මැත්තක්. ඔය විජිතපුර රජමහා විහාරස්ථානේ හැම කවුරුත් දන්නවා. ඉතින් එකම දවසේ සවස් කාලේ කුඹුරේ වැඩ කරමින් හිටපු ගොවි මහතුරු දෙන්නෙක් අකුණු පතිත වී ජීවිතක්ෂයටපත් වුණා. ඉතින් මෙන්න මේ තත්ත්වයේ කෙරෙහි අවධානය යොමු කරන්න විශේෂයෙන් වැස්සට මත්තෙන් එන සුළඟත් සමග එන විදුලි කැටීමත් එක්ක එන අකුණු ඉතාම බරපතලයි ඉතාම දරුණුයි හානිදායකයි මෙන්න මේ තත්ත්වයේ කෙරෙහි අවධානය යොමු කරන්න කියන ඉල්ලීම අපි ඔබෙන් කරනවා. දැන් ඔන්න වෙලාව උදේ 7:02. මහාචාර්ය සුනිල් ආරියරත්න ලියූ මේ ගීපද සංගීතවත් කළේ සංගීතවේදී සුනිල් දයනන්ද කෝනාර. මේ ගායන ශිල්පිනිය විශාරද නන්ද.

0: මේ උතුම් වෛශාඛ මාසයයි. ඉරුදින ධර්මදේශනය. මෙවර ඉරුදින ධර්මදේශනයේ ගෞරවනීය දේශකයාණන් වහන්සේ අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යනංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මෙදවචිය ඉසින් බැස්සගල රුවන්කිර රජමහා විහාරස්ථානයේ විහාරාධිපති උතුරු නුවරගම් පළාතේ උපප්‍රධාන අධිකරණ සංඝනායක රාජකීය පණ්ඩිත පූජ්‍ය කඩවත්ගම පේරතන ස්වාමීන් වහන්සේ බැති වර්තායකත්වය අනුරාධපුර පුරහල පෙදසේ පදිංචි ජෝතිර්වේදී විශ්‍රාමික පාඨශාලාචාර්ය විමල් පියසේන මහත්මා විසින් සවන් දෙන්න වෙසක් මස 3 වන ඉරිදා උදෑසන 8ට රජරට සේවයට ඉරුදින ධර්මදේශනා.
1: ආ හා හා මොකද ඔය කරන්නේ?
2: මේක මට පරම්පරාවෙන් ලැබුණ පෙට්ටගම. මේක ඇතුළේ තමයි මට ඕන වටිනම දේ තියෙන්නේ. අයින් වෙන්න.
3: මේ මොකද්ද? පොඩි කොල කෑල්ල. මොනව හරි ඒකේ ලියලා තියෙනවා වගේ. නිදානයක් ගැනත් දන්නේ
4: නැහැ. සත්‍ය විවරණ වැඩසටහන අහන්න.
3: සඳුදා සහ බදාදා සිට සෙනසුරාදා දක්වා සවස 5ට රජරට සේවයෙන් සත්‍ය විවරණ. දහසක් ප්‍රාර්ථනා පෝදින මුව මද හාස පුපේන පහන් දොරින් අදත් නැගී එයි ආදරණීය උදෑසන.

උදේ 7:30 වෙලා විනාඩි 7යි දැන් වෙලාව. මේ මාසේ වෙසක් මාසෙනේ. ඉතින් වෙසක් මාසේ අද 3 වෙනිදා. දැන් ඉස්සර නම් මේ කාලේ වෙනකොට අපිට දැන් අලුත් අවුරුදු නැකත් අහවර වෙලා වෙසක් මාසේ ලබනකොට වෙසක් හුලන් හමා එනකොට වෙල් එලිපිස අපි දකිනවා හස නැගී එනවා සරුංගල් මොනරු සමනල්ලු නයි නේද විවිධ වර්ගයේ සරුංගල් අරිනව පොඩ්ඩෝ අපි දකිනවා දරු දැරියෝ. ඉතින් වෙල් ලිපෙනැලි වලින් පැනගෙන නේද පිල්ලෑ වලින් ඒ මායින් නොතකා දෝපනින පොඩිත්තෝ සරුංගල් උඩ අරිනවා. හැබැයි අදේ දර්ශනය දකින්න ඇත්තේ නැහැ. අද දරුවන්ට සරුංගල් අරින්න වෙලාවකුත් නැහැ. වෙලාවක් තිබුණත් ඒ අයිට ඒ ගැන උනන්දුවකුත් නැහැ. පුංචිම හෝ විවේකයක් ලැබුණොත් දරුවන් අත තියෙන්නේ ජංගම දුරකථනේ. ස්මාර්ට් ජංගම දුරකථනේ. ඔවුන් දුරකථනේ මොනවා හෝ දෙයක් බලලා යම් ආස්වාදයක් ලබනවා. ඉතින් ඔවුන්ට තිබෙන අර විභාග මානසිකත්වයේ සහ ඒ පීඩනයෙන් අත් මිදෙන්න දරුවනුත් මොනවා හෝ දෙයක් කරන්න ඕන. නමුත් අර තිබුණු සාම්ප්‍රදායික ජන ජීවිතය හා බැඳී තිබුණු ඉතාම යහපත් ප්‍රවණතාවයන් දරුවන් ගිනුත් මගහැරිලා තිබෙනවා. සරුංගලයක් උඩ යවනවා කියන්නේ ඒක හුදු ක්‍රියාකාරකමක් විතරක් නෙමේ. ඒක ඇතුළේ විශාල ජීවන අත්දැකීම් ප්‍රමාණයක් ඇති බැඳී ගෙතී තිබුණා. දරුවෙක් සරුංගලයක් හදන්න පෙළඹුණා. ඔය තල්ලිරටු එහෙම නැත්තන් පොල්ලිරටු හොයාගෙන කපාගෙන ඇවිල්ලා සුද්ධ පවිත්‍ර කරලා සරුංගලයක් බඳිනවා කියන්නේ ඒක හරි අපූර්ව ක්‍රියාකාරකමක්. ඒක කිසියම් විදිහක කුසලතා වර්ධන ක්‍රියාකාරකමක්. සරුංගලේ කඩදාසි වලින් එහෙම නැත්තම් සව කඩදාසි වලින් අලවනවා කියන්නේත් ඒක ඉතාම යොසීමින් කරන්නට උනන වැඩක්. මේ ක්‍රියාකාරකම ඇතුලේ දරුවන් බොහෝ දේවල් ඉගෙන ගත්තා. අනිත් පැත්තෙන් මේ සියල්ල අවසානයේ සරුංගලයක් උඩ යවලා දරුව ලැබූ නිරාමිස සතුට ඒක මිල කරන්න බැරි එකක්. ඉතින් අද ඒක මගහැරී තිබෙන සරුංගලයක් උඩ ඇරියත් ඒක කොහෙන් හෝ කඩේකින් මිලට ගත්තු එකක් තමයි දරුවෝ උඩ අරින්නේ. විශේෂයෙන් මේ අවාසනාව කියන්නේ මේ ග්‍රාමීය ප්‍රදේශවල පවා මේ තත්ත්වය දකින්න මේ තත්ත්වයට එහි දරුවන් පවා ගොදුරු වී තිබෙනවා. ඉතින් මේ පිළිබඳ සාකච්ඡාවක් අවශ්‍යයි. මේව නැවත අපි හිතලා බලන්න ඕන. මේ සාකච්ඡාවේ කොටස්කරුවන් බවට අපපත් වෙන්නට ඕන. එසේ නොවුනොත් එකින් එක අපට යයි කිව හැකි දේවල් ගැලවි යනවා. ඒක නිසකයි. අවසානයේ අපිට අපේ යයි කියන දෙයක් ඉතිරි වෙන එකක් නැහැ. W.A. අබේසිංහ කලාවේදියා ලියු මේ ගීපද සංගීතවත් කළේ සංගීතවේදී ආචාර්ය ප්‍රේමසිරි කේමදාස. මේ ගායන ශිල්පිනිය මැණික් ජයසේකර.

0: සසර දනව්වේ අනාථ ලෝසතුන්ගේ හදේ සෝදුක් සදහටම නිවා දමන විශ්වයේ අසම සම ලෞතුරු බුදු වදන පහසුවෙන් අර්ථවත්ව අවබෝධ කරගන්නට ඔබත් ලෞතුරු අරණ සදහම් දේශනා මාලාවට නොපමාව සමන් දෙන්න. සෑම සෙනසුරාදා දිනයකම උදෑසන 8ට FM 107.3 හා 90.1 රජරට සේවයේ උස්සේ මෙම ධර්ම දේශනාව ඔබට ශ්‍රවණය කළ හැකි. ගෞරවනීය දේශකයාණන් වහන්සේ අනුරාධපුර කටුකැලියාව ශ්‍රී අරණ විහාරාධීශවර විදද්ධ ධම්මකථික මාපලගම සුසීල වංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ. පින්කල මිනිසුන් කන්දී අසන නිර්මල සුවතෙන ලෞතුරු අරණ. lowturuwarana.net වෙබ් අඩවිය ඔස්සේ සහ ලෞතුරුවරණ YouTube නාලිකාව ඔස්සේද ඔබට මෙම ධර්මදේශනා ශ්‍රවණය කළ හැකි අතර එම YouTube නාලිකාව හරහා විශේෂයෙන්ම සෑම දිනකම රාත්‍රී 8ට ගෞරවනීය මාපලගම සුසීල වංශ හිමියන් විසින් පෙර සිදු කරන ලද කෙටි ධර්මදේශනාවල නැවත විකාශයන්ට ඔබට සවන් දිය හැකි.
1: රජරටයි ගොවිබිමයි. වැව්බැති දනව්වේ ගොවිබිම් සරුබිම් කරන්නට නව්‍ය තාක්ෂණික ක්‍රම භාවිතය පිළිබඳව ඔබට ගෙනීන සජීවී කතිකාව. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගුවන් විදුලි කුරුක සේවාව සහ රජරට සේවය එක්ව ගෙනීන රජරටයි ගොවිබිමයි. සෑම බදාදා දිනකම පෙරවරු 9:00 සිට 9:30

0: අපි උපදිනකොට එක එක දේවල් ඇන්න ඇවිදින් තියෙනවා. මේ මයේ අම්මය, මේ මයේ අපොච්චය, මේ මයේ අයියය, මේ මයේ මල්ලිය, මේ මයේ අක්කය, මේ නගාය, මේ මගේ දුවය, මේ මගේ පුතාය කියාගෙන උප්පත්තිය ලැබුණට මොකෑ? අපි දන්නේ නැහැනේ මේ අපේ පූර්වයේ හතුරද ඈ පූර්වයේ වෛරක්කාරයද කියන්ට. බොරුද මං අහන්නේ ඈ? දැන් බලන්ට මයේ ලොකු අයියා, ඔය මිනිහා මට සෑහෙන්ට වද දුන්නා නෙවෙයි
1: අම්මපා.
0: එහෙනම්
1: ඔය කොයි කාලෙදද?
0: මැණිකේව පෙළවහට ගන්න සැරසෙනකොට.
1: ඇයි?
0: ඒකට අපේ ලොකු අයියා තදින්ම විරුද්ධට උන්නා නෙවෙයි. ආ මේ ඇව්වා දැන් ඉතින් හාරවුසන්ට උනන්නේ නෑ.
1: නෑ නෑ කියන්ට කියන්ට.
0: දීගතල දෙන වයසේ ඉන්න කොයි දැරිවිගෙද ඉතින් ඔය වගේ සුළු සුළු දේවල් නොකෙරෙන්නේ?
1: ඒ කියන්නේ මගෙන් සිද්ධ වෙච්ච මොකවත්
0: නෙවෙයි. ඔව් ඔව් ඔව් මැණිකේගෙන් තමයි.
1: මොකද්ද?
0: ඊ පහුගියව දැන් ඉතින් ඕනෙනි නැහැයි කිව්වනේ වැ.
1: නෑ නෑ කියන්ට. මන් දැනුවත් වෙච්ච වැරද්දක්ද එහෙම නැත්නම් නොදැනුවත් වෙච්ච වැරද්දක්ද කියලා දැනගන්න එපායයි.
0: දැනුවත් වෙච්ච වැරද්දක්.
1: ඈ?
0: ඔව්.
1: මොනවා කියන්නේ?
0: ඔව් ඔව්. ඌව දැන් ඉතින් කතා කරයි කියලා ඇති ඵලේ මොකද්ද මැණිකේ? අපි දැන් දීග තලග ඇවිදින් අවුරුදු 50ක් විතර වෙන්න එනකොට.
1: හරි ඉතින් දැන් මමද කියවුවේ දීග තල දෙන වයසේ ඉන්න කොයි දැරිවිගද ඉතින් ඔය වාගේ සුළු සුළු දේවල් නොකරෙන්නේ කියලා.
0: ඒක තමා මැණිකේ මං කියන්නේ ඔය සුළු සුළු දේවල් අමතක කරලා දාමු කියලා.
1: ඒ වුණාට මට නිකන් විචිකිච්ඡාව නෙව මේ මොකද්ද මේ කියන්ට තනන්නේ කියලා.
0: හරි හරි වැඩේ හරි වැඩේ හරි. ඒ කියන්නේ හිතේ විචිකිච්ඡාවක් ඇතිවෙන්න දෙයක් තමුන්ගේ අතින් සිද්ධ වෙලා තියෙනවා.
1: තවත් ඉතින් තෙපර බබා ඉන්නකල් කියන්ටකෝ ඒ මොකද්ද කියලා.
0: ඒ සන්ධියේදී මැණිකේව පෙළවහට ගන්ට හිතාන බණ්ඩාර කියලා කච්චේරියේ ලියන මහත්තයෙක් ආවා ගියාලු නේද?
1: ආවගේ අනම් තමයි.
0: ඒකනේ.
1: ඒ වුණාට මයේ ඒ කටයුත්ත ගැන අබමල් රේණුවක තරම්වත් කැමැත්ත මනාපය තිබෙන්නේ නැහැ. මොකයික කිව්වහම හිකි හිකි ගෑවි.
0: එහෙම කැමැත්තක් මනාපයක් නිතිබ්බනම් ඇයි මැණිකේ ඒ ඉලන්දාරියට ලේන්සු පොඩ්ඩක් මහලා දුන්නේ? දෙමුක පුළුවන් නම් උත්තර.
1: මොනවා කියන්නේ?
0: ඔව් ඔව් ඔව් ඔව්. කුරුල්ලෙකුයි කිරිල්ලෙකුයි දෙපැත්තට වෙලා ඉඳගෙන මලකට හොටවල් වලින් කොටනවා. ආ එහෙම ඈ කොටනවා හැම මේ එම්බ්‍රොයිඩර් කරලා තිබුණේ.
1: අනේ මට නම් එහෙම එකක් මතක නෑ.
0: ඔව් ඉතින් අවුරුදු 40කට 50කට ඉතර උඩින් වෙච්ච ඔය වගේ සුළු පළහිලව්වක් දැන් අමතක වෙලයි කිව්වහම පුදුම වෙන්න දෙයක්වත් නෑ තමයි.
1: ඉතින් ඕක හින්දාද මේ ලොකු අයියා අපේ කටයුතර තදින්ම විරුද්ධ වෙලා හිටියයි කියන්නේ?
0: විරුද්ධට හිටියා විතරක් නම් බැරියයි මැණිකේ. මයේ වෙලාව හොඳයි.
1: කෙනෙක් උප්පත්තියෙන් ලබාගෙන ආපු ආයසයක් තියෙනවනะ. වාසනාවක් තියෙනවනะ. ඔහොම තියා ගලේ ගහලවත් මරන්න බෑ ඕ.
0: හා විසනම් ඇති නුමුත් වාසනාවක් තියනවද කියන එක නම්?
1: ඇයි එහෙම කියන්නේ? වාසනාවක් නැත්තම් මාව හම්බුවේයිද?
0: ඔප්පච්චියේ.
1: ඒත් මට නම් ওই ලේන්සුවේ පළහිලව ගැන හාන් කවිසියක නිනව්වක් නෑ.
0: මං ඒක ගිනත් මැණිකේට පෙන්නුවොත් මොකෑ කියන්නේ?
1: ඒ ලේන්සුවද?
0: ඔව්. ඒක මට ගෙනත් දුන්නෙත් ලොකු අයියාම තමයි.
1: ඒක ඉතින් තාමත් ළඟ තියාගෙන ඉන්නවද?
0: ඒකනේ මැණිකේ කියන්නේ මං පොයින්ට් එකට වැඩ කියලා.
1: මොකේට?
0: පොයින්ට් එකට වැඩ, පොයින්ට් එකට. ඒ කියන්නේ ටක්කෙතම හරි සාක්කිය අතේ තියාන තමා මං කොයිකත් කතා කරන්නේ. ඕ. ඔහමින්ටකෝ මං ගෙනත් පෙන්නන්ට ඒක.
1: අනේ අම්මා පල් මේ මිනිස්සයා තමයි දවසකටවත් මිනිහයි කියන්නේ.
2: ඒ මුවන් පැලස්ස පිළිබඳ මතකය ගුවන් විදුලියේ දීර්ඝතම මාලා නාටකය ඉතිං ගුවන්විදුලි නාට්‍ය ඉතිහාසයේ ස්වර්ණමය මතකයක්. එවක් පටන් අද දක්වාම 60 දශකයේ මුලභාගයේ සිට අද දක්වාම ගුවන්විදුලි ඔස්සේ ගුවනට මුසුවන මුවන් පැලස්ස විජයරත්න වරකාගොඩ සමග රත්නාවලී කැකුණ විල කලාශිල්පී ශිල්පිනි යුවල මුවන් පැලස්ස සමග අද අපට මුණ ගැහුණු හිතවතුන්. උදේ 7 විනාඩි 21යි දැන්. රංජිත් හේවාබටගේ කලාකරුවා ලියූ මේ ගීපද සංගීතවත් කොට ගායනා කළේ ගායනවේදී සංගීතවේදී රෝහිත විජේසූරිය.

0: රජරට සේවය කරගහතැන්නෙන් FM 107.3 සුපහෙදිලි ශ්‍රවණ තත්ත්වයක රේඩියෝ දිගහැරුම රජරට සේවය.
1: ආර්.එස්. ස්වාමී කම්පි SLS සහතිකයේ සමග පියෙකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස්. ස්වාමී කම්පි.
2: මේ උතුම් වෛශාඛ්‍ය මාසයයි. ඉරු දින ධර්මදේශනය. මෙවර ඉරු දින ධර්මදේශනයේ ගෞරවනීය දේශකයාණන් වහන්සේ අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යනංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මෙදවචිය ඉසින් වැස්සගල රුවන්ගිර රජමහා විහාරස්ථානයේ විහාරාධිපති උතුරු නුවරගම් පළාතේ උපප්‍රධාන අධිකරණ සංඝනායක රාජකීය පඬිතු පූජ්‍ය කඩවත්ගම පේරතන ස්වාමීන් වහන්සේ බැති වර්තායකත්වය අනුරාධපුර පුරහල පෙදසේ පදිංචි ජෝතිර්වේදී විශ්‍රාමික පාඨශාලාචාර්ය විමල් පියසේන මහත්මා විසින් සවන් දෙන්න වෙසක් මස 3 වන ඉරිදා උදෑසන 8ට රජරට සේවයට ඉරු දින ධර්ම

දහසක් ප්‍රාර්ථනාපෝදින මුවමද හාසපුපයන පහන්තොරින් අදත් නැගී එයි ආදරණීය උදෑසනයි.

උදෑසන 7:28 දැන් වෙලාව. අපේ රටේ ඉතිහාසයේ සමහර සංදිස්ථානීය මතකයන් නැවත මතකයට නංවන, ඒවා සිහි ගන්වන ස්මාරක තැන තැන ඉදිකොට තිබෙනවා. ඉතින් ඒ ස්මාරක අතර අපට සිහි ගැන්විය හැකි කඩින් මතකයන් රසක් ගොනු වෙච්ච ස්මාරක ගණනාවක් තිබෙනවා. ඒ අතර ඔබට මතක නම් ඔය මහනුවර මැද මහනුවර බෝමිරිය ගමේ තිබෙනවා අපේ රටේ අවසන් රජුරෝ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරෝ අත්අඩංගුවට ගත් තැන සිහි ගන්වන ස්මාරකයක් මැද මහනුවර බෝමිරිය ගමේ. 1908 අවුරුද්දේ තමයි මේ ස්මාරකය ඉදිකොට තිබෙන්නේ. මේ සිදුවීම සිහි ගැන්වීම සඳහා කොහොමුණත් ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරෝ ඉංග්‍රීසින්ගේ අත්අඩංගුවට පත් වෙලා ඇත්තේ 1815 පෙබරවාරි මාසයේ 8 වෙනිදාක. ඉතින් අන්න ඒ දවස සිහි ගැන්වීම සඳහා තමයි ඔය මැද මහනුවර ස්මාරකයේ ඉදිරියේ තිබෙන්නේ. ඉතින් රජුරුවන්ගේ අත්අඩංගුවට පත්වීමත් සමග එතෙක් පැවති අවුරුදු දහස් ගණනක් තිස්සේ පැවති අපේ ස්වාධීන රාජ්‍ය බිඳ වැටෙනවා. අපටම යයි කිව හැකි රජෙක් අපිට නැති වෙනවා. ඉංග්‍රීසින් එවක් පටන් අවුරුදු 133ක් පුරාවට අපේ රට පාලනය කරන විවිධ මානයන්කින් අපේ සම්පත් සූරා කෑමට ලක් වෙනවා ඔවුන්ගේ පාලනය ඇතුලේ. ඉතින් අන්න එක ස්මාරකයක් ඒ විදිහට ඉදිවෙච්ච තවත් ස්මාරකයක් තිබෙනවා. ඒ තමයි දැන් මේ 815 අපේ රාජ්‍යත්වය අපට අහිමි වීමත් එක්ක ඉංග්‍රීසින් සමග අපේ රටේ කන්ද උඩරට රාජධානියේ ප්‍රබෝන් ගිවිසුමක් අත්සන් කරනවා. ඒක තමයි සුප්‍රකට කන්ද උඩරට ගිවිසුම. 1815 අවුරුද්දේ මාර්තු මාසයේ 2 වෙනිදාක තමයි මේ ගිවිසුම අත්සන් කරන්නේ එකඟතා 12ක් සහිතව. ඉතින් මේ එකඟතා එකින් එක කඩවෙන්නට පටන් ගත්තට පස්සේ අපේ රටේ ස්වදේශකවාදී දේශප්‍රේමී ජනතාව ආණ්ඩුවට විරුද්ධව, එහෙම නැත්නම් සුදු පාලනයට විරුද්ධව කැරලි ගහන්නට ගන්නවා. ඒ කැරල් ආරම්භ වෙන්නේ 1817 අවුරුද්දේ ඔක්තෝබර් මාසයේ 16 වෙනිදා. ඒක තමයි ඔය සුප්‍රකට ඌව වෙල්ලස්ස, එහෙම නැත්නම් 818 කැරල්ල විදිහට ජනගත වුණේ. ඉතින් මේ කැරල්ල ආරම්භ වෙච්ච දිනේ 1817 ඔක්තෝබර් 16 වෙනිදා බදුල්ල ඊතනවත්ත ග්‍රාමයේදී ඒ වන විට ඒ පළාත පාලනය කරපු ඒ පළාත බහරව හිටපු ඉංග්‍රීසින් විසින් පත්කොට හිටිය දිසාවරයා සිල්වෙස්ටර් ඩග්ලස් විල්සන් කියන දිසා උපතිවරයා ඝාතනය කරනවා අපේ රටේ ස්වදේශික දේශප්‍රේමී ජනතාව. අන්න ඒ ඝාතනය වෙච්ච ඒ පාලකයා, එම නැත්තං ඒ නිලධාරියා ඝාතනය වෙච්ච ඊතනවත්ත ග්‍රාමයේදී ඉදිකරපු ස්මාරකයක් අදත් තිබෙනවා අර පුද්ගලයා නිලධාරියා සිහිපත් වීම සඳහා. ඒ එක ස්මාරකයක්. තවත් අපූර්ව ස්මාරකයක් ඉදිකොට තිබෙනවා. ඒ තමයි අනුරාධපුරයේ කලාවැව පාමුල තියෙන පරවහගම කියන ගමේ. දැන් 818 කැරැල්ල අසාර්ථක වෙලා පොදු මහජනතාව 30,000ක් මරා දැමුවට පස්සේ සමහර මිනිස්සු බයේ ඔය පානම්පත්තු දිහාට පලා යනවා. ඒ කතාව අපි මීට කලින් ඔබට මතක් කළා. ඊට පස්සේ කැරැල්ල මෙහෙවපු ඊට නායකත්වය දුන්නු මොනරවිල කැප්පැටිපොළ ඇතුළු නායකකාරකාදීන් කිහිප දෙනෙකු අනුරාධපුරයේ කලාබැව පාමුල තියෙන පරවහගම කියන ගමට පලා එනවා. ওই මාතලේ පැත්තෙන් ඒ කඳු හෙල් පණිමින් ඒ මහ කැලෑවේ මැද්දෙන් ඔවුන් අනුරාධපුරයට එන අනුර කලාවියට එනවා. ඉතින් එහෙම ඇවිල්ලා ඉන්න මොහොතක එක්තරා පාවාදීමේ සිද්ධියක් නිසා හැංගිලා හිටපු මොනරවිල කැප්පැටිපොළ සුද්දන්ගේ අත්අඩංගුවට පත් වෙනවා. ඉතින් ඒ අත්අඩංගුවට පත් වීමත් සමග කැරැල්ලේ අවසානය සනිටුහන් වෙනවා. 1818 අවුරුද්දේ නොවැම්බර් මාසේ 26 වෙනිදාක මහනුවර බෝගම්බරදී මොනරවිල කැප්පැටිපොළ ඇතුළු විරුවන් හිසගසා දමා ඝාතනය කරනවා. ඒක තමයි ඔය සුප්‍රකට 818 කැරැල්ලේ අවසානයේ සනිටුහන් වුණු මොහොත. මේ සියල්ලක් ඇතුලේ තිබෙන ඇත්ත සැඟවුණු නීරස යථාර්ථය තමයි එවක් පටන්ම අපේ මිනිස්සු තුළ තිබුණු පාවාදීම, එකිනෙකා කෙරෙහි තිබුණු
බිඳ වැටුණු මානසිකත්වය. මේ පාවාදීමේ තත්ත්වය එවක් පටන් වර්තමානයේ දක්වාම ඒ විදිහටම ශේෂ වී තිබුණා. සමහර විටක ඒ පාවාදීම එදා සිද්ධ නොවුණා නම් සුද්දන්ට අවුරුදු 133ක් පුරා අපේ රට පාලනය කිරීමේ අවකාශය උදා නොවෙන්නත් තිබුණා. ගයරම්ය අල්විස් කලාකරුවා ලියු මේ ගීපද සංගීතවත් කොට ගායනා කළේ ගායනවේදී සමන් ලෙනින් ඇතුළු පිරිස. උදේ 7:33 දැන්.

0: ඔය කියපු කතාවේ මේ ගීතයට කලින් කියපු කතාවේ මගේ ඇරිච්ච කොටස තමයි ඔය මොනරවිල කැප්පටි පොළ ඇතුළු පිරිස අත්අඩංගුවට පත්වුණු බිම් තීරය කලාවැව පාමුල තියෙන පරවහගම ගමේ ඒ සිදුවීම සිහිපත් වීම සඳහා ස්මාරකයක් ඉදිකොට තිබෙනවා. ඇතනම ඔහු අත්අඩංගුවට පත් වුණා කියලා කියන්නේ අනුලා කියන ඔහුගේ සහෝදරියගේ නිවසේදී. අන්නේ නිවසේ තිබුණු තැන තමයි ස්මාරකයේ ඉදිකොට තිබෙන්නේ. එහි කම්මු කියනවා මේ මෑතක් වෙනකම්, ඒ කියන්නේ මීට අවුරුදු 30-40ක් වගේ වෙනකම්ම ඒ නිවසේහි ගෙපල ඉතිරි වෙලා තිබුණාය කියලා. ඒ අතීත කතාව. උදේ 7:39 දැන් වෙලාව.
1: ආර්ය ස්වාමී කම්පි SLS සහතිකයේ සමග පීකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්ය ස්වාමී කම්පි.
2: මේ උතුම් වෛශාඛ්‍ය මාසයයි. ඉරුදින ධර්මදේශනය. මෙවර ඉරුදින ධර්මදේශනයේ ගෞරවනීය දේශකයාණන් වහන්සේ අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යනංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මෙදවචිය ඉසින් බැස්සගල රුවන්කිර රජමහා විහාරස්ථානයේ විහාරාධිපති උතුරු නුවරගම් පළාතේ උපප්‍රධාන අධිකරණ සංඝනායක රාජකීය පඬිතු පූජ්‍ය කඩවත්ගම පේරතන ස්වාමීන් වහන්සේ බැති වර්තායකත්වය අනුරාධපුර පුරහල පෙදසේ පදිංචි ජෝතිර්වේදී විශ්‍රාමික පාඨශාලාචාර්ය විමල් පියසේන මහත්මා විසින් සවන් දෙන්න වෙසක් මස 3 වන ඉරිදා උදෑසන 8ට රජරට සේවයට ඉරුදින ධර්මදේශ

0: උදේ 7:41 දැන් වෙලාව ඉන්ධන මිල නැවතත් ඉහළ ගිය ආරංචියක් තිබෙනවා. ඉතින් මම හිතන්නේ ඒක හරියටම අද දවස ගත වෙනකොට ඔබට දැනගන්නට ලැබේවි. බොහෝ දුරට ඒක ඇත්ත තොරතුරක් විදිහට තමයි අපිට සඳහන් කරන්නට පුළුවන්කම තිබෙන්නේ. කොහොම වුණත් දැන් ඉන්ධන මිල ඉහළ යාමත් එක්ක යම් යම් ශේෂ්ත්‍රවලට සැලකිය යුතු බලපෑමක් සිද්ධ වෙනවා. විශේෂයෙන් අපේ ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේදී ඇතිවන ඒ බලපෑම නිසා එළවලු පළතුරු මිල ගණන් පවා ටිකක් ඉහළට එන්නට පුළුවන්. හැබැයි ඉතින් පහුගිය ටිකේ නම් එළවලු සහ පළතුරු මිල ගණන් සෑහෙන අඩු තැනක තිබුණේ, කියන්නේ පහළ බැහැලා තිබුණේ මිල. දැන් තත්ත්වය කොහොම වෙලා ඇද්ද අපි ඉගෙන තොරතුරු විමසමු. ලංකාවේ ප්‍රධානතම ආර්ථික මධ්‍යස්ථානය දඹුල්ල නගරය, දඹුල්ල නගරය නොනිදන නගරය බවට පත් කරමින් ලංකාවේ ආර්ථික මධ්‍යස්ථාන ක්‍රියාවලිය ආරම්භ කරපු තැන දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානේ අපි යනවා. එහාට එහි ඉන්න අපේ හිතවත් මාධ්‍යවේදී කාංචන කුමාර ආර්යදාස, අයිබෝන් සුබ දවසක් ඔබට.
1: අයිබෝන් සුබ උදෑසනක් වේවා.
0: එළවලු සහ පළතුරු මිල ගණන් කොහෙ බැලුවත් සෑහෙන පහළ තැනක තිබුණේ. දැන් කොමක්ද වෙලා තියෙන්නේ?
1: ඇත්තටම විශේෂයෙන්ම පහුගිය දින කිහිපෙම විශේෂ අවුරුද්දෙන් පස්සේ එළවලු මිල යම් මට්ටමකින් අඩු වෙලා තිබුණා. අලවිය වෙලා වුණේ නැහැ. හැබැයි ඊයේ සහ පෙරේදා ඉඳලා එළවලු වලට යම් මට්ටමක මිලක් හැදෙමින් පවතිනවා. හැබැයි ලැබෙන එළවලු ප්‍රමාණය ඉතාමත් අඩු ප්‍රමාණයක් තමයි ලැබෙන්නේ. වගේ මිලදී ගැනීම සඳහා පැමිණෙන වෙළෙන්දන්ගෙත් යම් කිසි අඩුවක් පවතිනවා. සාද මේ බෝන්චිහෙම අද උදෑසන රුපියල් 400 500 වගේ මිලකට දින්නා. පෙර දවස්වල රුපියල් 250 300 වගේ අලවිවීම සිද්ධ වෙලා තිබුණේ. එවගේම කැරට්, ලීස්, බීට් වගේ එළවලු කිලෝ එක රුපියල් 150 200 250 අතර මිලකට තමයි අද දවසේ අලවිවීමක් වෙන්නේ. තක්කාලි රුපියල් 60 70 වගේ තිබුණේ, අද රුපියල් 150 180 අතර මිලක් තමයි සඳහන් කරන්නේ. බීට්‍රූට් රුපියල් 20 25 අලෙවි කරගන්න බැරි වුණා. අද රුපියල් 120 160 වගේ මිලකට අලෙවිවීම විශේෂත්වයක්. කොමුණත් ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙන්දන් සඳහන් කරන්නේ ඉදිරි දින කිහිපය තුළ එළවලු මිල මීට වඩා වැඩිවීමට බොහෝ දුරට ඉඩකඩ තියෙනවා. මොකද නිෂ්පාදනය ඉතාමත් අවම වෙමින් පවතිනවා. අවශ්‍යතාවයට වඩා අඩු එළවලු ප්‍රමාණයක් ලැබීමත් එක්ක තමයි මේ තත්ත්වය උදා වෙලා තියෙන්නේ. එළවලු කොටු විශේෂයෙන්ම රසායනික පොහොර ද්‍රව්‍ය මේ ප්‍රදේශයේ වෙළඳ සැල්වල විශාල හිගයක් පවතිනවා. වී වගාවට පොහොර ලබා දීම සිදු කරනවා රජයේ නව අඩු මුදල සඳහා. හැබැයි එළවලු වගාව සත යොදන පොහොර ප්‍රමාණවල් මිල ඉහළ යෑම, ඒ වගේ මේ පොහොර හිගය හේතුවෙන් පල හට ගැනීම, මල් හට ගැනීම, ගෙඩි හට ගැනීම, ගහ වර්ධනය කර ගැනීමට නොහැකිවීම නිසා ගොවීන් අසීරුතාවයකට පත් වෙලා තියෙනවා. අලුත්මකින් අඩුවක් තමයි ඉන්නේ අපිට පස්වරුවේ අපි දැක ගැනීමට හැකියාව තිබුණේ. අද දවල් වරුවේ අපි වාර්තා කරන්න සූදානමින් ඉන්නවා මේ ප්‍රදේශයේ එළවලු වගාව අඩු වීමට හේතු කාරණා කුමක්ද කියලා ගොවීන් සමග සාකච්ඡා කරන. මේක තමයි දඹුල්ල ප්‍රදේශයේ අද දවසේ පවතින තත්ත්වය.
0: හොඳයි, බොහොම ස්තුතියි අපේ හිතවත් මාධ්‍යවේදී දඹුල්ලේ කාංචන කුමාර ආර්යදාස. යම් යම් ගැටලුකාරී තත්ත්වයන් හමු වුවත්, ඒ කියන්නේ මේ ශ්‍රවණ තත්ත්වයේ දුර්වලතා හමු වුවත් අපි මේ තොරතුරු ඔබෙන් දැන කියාගත්ත. බොහොම ස්තුතියි. උදේ 7:45 දැන් වෙලාව. ස්වර්ණ ගුණවර්ධන කලාකරුවා තමයි මේ ගීපද ලිව්වේ. සංගීතවේදී සෙල්ටන් විජේසේකර සංගීතවත් කළා මේ ගායන ශිල්පිනිය ඉන්ද්‍රාණී බෝගොඩ.

හින්ද ඒ කාලේ කිව්වේ ඒ පැදුරු සාජ්‍යවල හුඟක් පරණාර ග්‍රැමෆෝන් ගීත සිළුමිණි සෑය වඳින් රම්ය තෞතිසා භවනේ. එතකොට රාජපණ්ඩිත නාග විමානේ ඒ වගේ. ඒ කාලේ මේ එච්.ආර්. ජෝතිපාල කියන්නේ තරුණ ගායකයෙක්. ඒ මාස්ටර් මාමා මේ ජෝතිපාලගේ සින්දු ගහන සිරියමේ සාර එහෙම ගහන. අපි හරි ආසයි උන්ද සර්පිනා ගහනකොට ඒ සර්පිනාව බැලෝ කරන්න හුලං ගහන්න. ඉතින් අපි හරි ගරු ගහම්බීර අර පැදුරු සාජ්‍ය තියෙන මැද්දේ පුංචි කොල්ලෝ අර තාලෙට මේ රිද්මෙට මේ බැලෝ කරන්න ඕන. ඉතින් මට මතක් වුණා ඒ මාස්ටර් මාමලා හින්දා තමයි අපේ ගමේ සංගීතය පැවතුනේ. අද අපේ ගමේ බොහොම ජනප්‍රිය සංගීත කණ්ඩායම් ඉන්නවා පැදුරු සාජ්‍ය කරන. අපි හුඟ දෙනකොට අපේ ගමට සංගීතය කියන එක අලුත් දෙයක් නෙමෙයි. ඒක මුල්ලේ බීජේ වැපුරේ ඒ මාස්ටර් මාමලා. එයාගේ ගෝලයෝ ඉන්නවා හැමතැනම. සර්පිනා ගහන්න, ඩෝල්කි ගහන්න, තබ්ලා ගහන්න. ඉතින් මාස්ටර් මාමා මතක් වෙන්නේ අපේ පැරණි බජව් ඒ ගම මතක් වෙන අපිට ඒ කාලේ තිබුණ එක. අම්මලා කවදාවත් කිව්වේ නැහැ රෑ ඒ සංගීතයක් ඇහෙනකොට අපි යන්න හදනකොට යන්න එපා කියලා වැළැක්වුවේ නැහැ. මට අදට මේ පුදුම හිතෙනවා. මම ඊයේත් රෑ කල්පනා කරුවා අපේ අම්මා මට කොහාටවත් යන්න දෙන්නේ නැහැ, මං ගෙදර එකම පිරිමියා මම විතරයි. මට අනිත් ඒවාට යන්න දෙන්නේ නැතුව මේ බජව් පොලකට යන්න මට අවසර දුන්නේ ඇයි කියලා. ඉතින් මම සංගීතයට යොමු කරීමේ බලාපොරොත්තුවක් මේ සංගීතයේ අගය අපේ අම්මා දැනගෙන හිටපු හින්දා ඒකට යොමු කරන්න ඇති. ඉතින් ඒ පරණ අතීතේ මට දැන් මැවිලා පේනවා සර්පිනාව ගහන හැටි. මාස්ටර් මාමා බෙල්ලත් පොඩ්ඩක් ඇද කරගෙන ඒ ගහනකොට කට්ටිය අප්පුඩි ගගා මේ තාලෙට මේ ආදර මధుර අතීතේ යන ගීතයක් මේකේ.

0: රජරට සේවය කරගහතැන්නෙන් FM 107.3 සුපහෙදිලි ශ්‍රවණ තත්ත්වයක රේඩියෝ දිගහැරුම රජරට සේවය.
1: ආහාහා මොකද ඔය කරන්නේ?
2: මේක මට පරම්පරාව ලැබුණ පෙට්ටගම. මේක ඇතුළේ තමයි මට ඕන වටිනම දේ තියෙන්නේ. අයින් වෙන්න.
3: මේ මොකද්ද? පොඩි කොල කෑල්ල. මොනවා හරි ඒකේ ලියලා තිනවා වගේ. නිදානයක් ගැනත් දන්නේ
4: නැහැ. සත්‍ය විවරණ වැඩසටහන අහන්න.
3: සඳුදා සහ බදාදා සිට සෙනසුරාදා දක්වා සවස 5ට රජරට සේවයෙන් සත්‍ය විවරණ.
5: දැනුමට නුවණට විනෝදයට සල්ලි කොළ පහයි. අන්තිම කෑලි තුන ගන්න මිස්.
6: අනේ මේ සෙල්ලමට උනත් ඔච්චර ගිනි ගණන් වලට බඩු විකුණන්න එපා. මංගාව සල්ලි කොළ තුනයි තියෙන්නේ.
5: තුනෙනුත් දෙකක් ඉරිලානේ මිස්.
6: දැනුම නුවණ විනෝදයට දැන් සල්ලි කොළ ඕනේ නැහැ. අහන්න බදාදා හවස 4:15ට රජරට සේවය.
7: FM 107.3 FM 90.1 රජරට සේවය.
8: FM 107.3 මුළු රටටම රේඩියෝ ගාඩන් ඇප් එකෙන් මුළු ලොවටම රජරට සේවය.
9: උදේ 7:57 දැන් වෙලාවාද විවේකී ඉරිදා දිනේ ආදරණීය උදෑසනින් නික්ම යන්නටයි කාලය පැමිණ තිබෙන්නේ. දයබර හිතවතුනි, මේ පුණ්‍යවන්ත වෙසක් මාසය තුළ අප විසින් සංවිධානය කරන ධර්මදානමය පින්කම සඳහා ඔබටත් සහසම්බන්ධ වන්නට පිළිවන්කම තිබෙනවා. ඔබේ පවුල ළමින් මිය පරලෝ ගියා වූ ඥාති මිත්‍රාදීන් හිතේ ශිවන්තයන් නැවත සිහිපත් කරමින් ඔවුන්ට පින්පෙත් අනුමෝදන් කරන්නටත් සුජීවත්ව වාසය කරන හැමට ආශිර්වාද ප්‍රාර්ථනා කරන්නටත් දහසක් දිනාට ධර්ම ශ්‍රවණය කිරීමේ මහානුභාව සම්පන්න අවස්ථාව උදා කොට දෙන්නටත් ඒ මගින් ඔබට අවස්ථාව පෑදෙනවා. ඉතින් අපි ඔබට ආරාධනය කරනවා වෙසක් මහේ ධර්ම දානමය පින්කම් සමග සම්බන්ධ වෙන්න කතා කරන්න කියලා. අපිට අපේ දුරකථන අංක 3ක් මා ඔබට මතක් කරන්නම්. මැදිරි දුරකථන අංකය ඔබට අමතක වන්නේ නැහැ. 02522920 02522920 ඒ වගේම අපේ කාර්යාලීය දුරකථන අංකය 02522247 02522247 විශේෂින් කාර්යාලීය දිනවල කාර්යාලීය දුරකථන අංකයට කතා කරන්න. ඒ වගේම අපේ ප්‍රධාන පාලක මැදිරියේ දුරකථන අංකයේ ඕනෑම මොහොතක ඔබට කතාකුට මේ පිළිබඳව වැඩිමනක් තොරතුරු විමසන්නට පුළුවන්. 02522247 02522247 අපේ ප්‍රධාන පාලක මැදිරි දුරකථන අංකය. ඉතින් මේ දුරකථන අංක වලට කතා කරන්න තොරතුරු අහන්න නැතිනම් රජරට සේවයට පැමිණවා පව මුණ ගැහෙන්න මුණ ගැසී මේ ධර්ම දානමය පින්කම සඳහා සහසම්බන්ධ වන්නට අවස්ථාව උදා කොට ගන්න. යාපා බණ්ඩාර සෙනවිරත්න කලාකරුවා ලියූ සංගීතවේදී දර්ශ රත්නායක සංගීතවත් කළ ගායන ශිල්පිනිය මංජුලා දිල්රුක්ෂිකා යන මේ මියුරු ගීතයත් සමගින් අපට නික්මෙන්නට අවසරයි.

තුන්සිත පහදින්නට ජාතියට බණදහම් කියා දෙන වැව්බැඳි රට මහා බණමඩුව රජරට සේවය.

මේ උතුම් වෛශාඛ්‍ය මාසයයි. ඉරුදින ධර්මදේශනය. මෙවර ඉරුදින ධර්මදේශනයේ ගෞරවනීය දේශකයාණන් වහන්සේ අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යනංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මෙදවචිය ඉසින් බැස්සගල රුවන්කිර රජමහා විහාරස්ථානයේ විහාරාධිපති උතුරු නෝර්ගම් පළාතේ උපප්‍රධාන අධිකරණ සංගනායක රාජකීය පණ්ඩිත පූජ්‍ය කඩවත්ගම පේරතන ස්වාමීන් වහන්සේ බැති වර්තායකත්වය අනුරාධපුර පුරහල පෙදසේ පදිංචි ජෝතිර්වේදී විශ්‍රාමික පාඨශාලාචාර්ය විමල් පියසේන මහත්මා විසින් සවන් දෙන්න වෙසක් මස 3 වන ඉරිදා උදෑසන 8ට රජරට සේවයට ඉරුදින ධර්මදේශ

0: තුතියම්පි බුද්ධං සරණංගච්ඡාමි.
1: තුතියම්පි ධම්මං සරණංගච්ඡාමි.
0: තුතියම්පි ධම්මං සරණංගච්ඡාමි.
1: තුතියම්පි සංඝං සරණංගච්ඡාමි.
0: තුතියම්පි සංඝං

0: මිච්ඡාචාරාවේර මනී සික්ඛාපදං සමාදියාමි.
1: මුසාවාදාවේර මනී සික්ඛාපදං සමාදියාමි.
0: මුසාවාදාවේර මනී සික්ඛාපදං සමාදියාමි.

තං වේ නප්පසහතිමාරෝ වාතෝ සීලංව පබ්බතං තීති. ධර්මසෝනාබිලාසී පින්නතුනි, අද ධර්ම දේශනාව සඳහා ඉතාමත්ම ප්‍රසිද්ධ ගාථා රත්නයක් මාතෘකා වශයෙන් තබා ගන්නට යෙදුණා. මේ පුංචි ගාථා රත්නයෙහි අදහස ඉතාමත්ම වටිනා අදහසක්. මෙලෝ ජීවිතයට මෙන්ම සසර ගමන සුවපත් කර ගැනීම සඳහාත්, ඊටත් වඩා ඉතාමත්ම වැදගත් වන්නේ මේ දුක්ඛදායි සංසාර ගමන කෙටි කරගන්නට, අරහත් ඵලයෙන්ම සුඛී සුවපත් භාවයට පත්වෙන්නට අවශ්‍ය කරන ධර්ම කරුණු කාරණා කිහිපයක් ලෞතර බුදු පියාණන් වහන්සේ මේ පුංචි ගාථාව තුළ දේශනා කරලා දීලා තිබෙනවා. පින්නතුනි, සාමාන්‍යයෙන් මේ ගාථාවේන අදහස බැලුවොත් එහෙම අසුභානු පස්සින් විහරන්තං. සාමාන්‍යයෙන් අපි හුරු පුරුදු වෙලා ඉන්නේ හැම දෙයක්ම සුභ වශයෙන් ගන්න. සුභයි සුඛයි අත්තයි. සුභයි සුඛයි අත්තයි. ඒ කියන්නේ හැම දෙයක්ම හොඳයි සුභවාදීව ගන්නට. මම ඒ වාගේම සුඛයි සැපයි කියන අදහසින් තමයි හැම දෙයක්ම ගන්න උත්සාහ කරන්නේ. අත්තයි කියලා කියන්නේ මමේ මාගේ කර ගැනීම තමයි මේකේ අරමුණ. එතකොට සුභානුපස්සින් කියලා කියන්නේ මේ ලෝකයේ තියෙන සෑම දෙයක්ම සුභයි සැපසහගතයි මමේ මාගේ කර ගැනීමට පුළුවන්කම තියෙනවා කියන අදහසින් මගේ කර ගැනීම තමයි සුභානුපස්සින් කියලා කියන්නේ. විහරන්තං කියලා කියන්නේ ඒ ආකාරයට, ඔය විදිහට ඒවා මගේ කරගෙන කටයුතු කාරණා කරන පුද්ගලයාට තමයි විහරන්තං කියලා කියන්නේ. එසේ වාසය කරන පුද්ගලයා. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දිහා බලනකොට බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ ලෝකයේ පරම සත්‍යය. මිනිසුන්ගේ මානසික චින්තනය, එහෙම නැත්නම් සිතන පතන පිළිවෙල සුභයි සුඛයි අත්තයි කියලා තමයි හිතන්නේ. හැබැයි ලෝකේ යථාර්ථය බුදුරජාණන් වහන්සේ ඔබට පැහැදිලි කරලා තිබෙනවා අනිච්චයි දුකයි අනත්තයි කියලා. ඒ කියන්නේ නිච්චයි කියන දේ අනිච්චයි, සුභයි කියලා අපි හිතාගෙන ඉන්න දේ දුක්සහගතයි, අත්තයි කියලා මමේ මාගේ කියලා හිතාගෙන ඉන්න දේ අනත්තයි. මමේ මාගේ කියන වසඟෙහි පවත්වා ගැනීමට ඔබට කිසිවක් පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා සුභානුපස්සින් බොහෝ දෙනා සුභ වශයෙන් බලනවා, නමුත් යථාර්ථයේ අසුභානුපස්සින්. ඉතින් ඒ නිසා බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරනවා මෙන්න මේ කියන ආකාරයට නිච්ච සුඛාත් අයින් කරලා අනිච්ච දුක්ඛ අනත්ත වශයෙන් ඔබ දිහා, මේ ශරීරයේ දිහා, පුද්ගලයා දිහා, ලෝකයේ තියෙන සංකල්ප දිහා බලන්නා වූ පුද්ගලයා, කටයුතු කරන්නා වූ පුද්ගලයා ඉන්ද්‍රියේසු අසංගුතං, ඉන්ද්‍රියං අසංවර කරගෙන කටයුතු කාරණා කරන පුද්ගලයා. ඒ වගේම සමහර අය ඉන්ද්‍රියේසු සුසංගුතං, ඉන්ද්‍රියං සංවර කරගෙන කටයුතු කාරණා කරන පුද්ගලයා. අපි පසුව ධර්මාර්ථය පැහැදිලි කරමු. දැනට ගාථාවේ මතුපිට ආර්ථය විතරක් තේරුම් කරලා දෙන්නම්. එවාගේම භෝජනම් හිච්ච මත්තඤ්ඤුම්, භෝජනයෙහි පමණ දැනගෙන ආහාර ගන්න පුද්ගලයා. එවාගේම සද්ධං ආරද්ධ වීරියං, ආරද්ධ වීරියං කියලා කියන්නේ අරඹන ලද වීරියෙන් යුක්ත පුද්ගලයා. සද්ධං මේ උතුම් බුද්ධ දේශනාවේ තුල තියෙන ශ්‍රද්ධාව, ධර්මයේ පිළිබඳ තියෙන ලෙංගතුකම යුක්තව ඒ පිළිබඳව ආරම්භ කරන ලද වීරියෙන් යුක්ත පුද්ගලයා. තං වේ නප්පසහති මාරෝ. මාර කියලා කියන්නේ ලොකු අදහසක් තියෙන එකක්.
එසේ වී නමුත් මෙතනදී අපි දේවපුත්ත මාර හැටියට ගත්තොත් එහෙම ඒ දේවපුත්ත මාරයාගේ ප්‍රශංසාවට ලක් වෙන්නේ නැහැ. නප්පසහන්ති. ඒකයි මේ ගාථාව උගන්වන්නේ. තං වේ නප්පසහති මාරෝ. මාරයාගේ ප්‍රශංසාවට ලක් නොවි කටයුතු කාරණා කරන්න පුළුවන්කම තිබෙනවා. එසේ කටයුතු කාරණා කරන පුද්ගලයා වාතෝ සේලංව පබ්බතං. හරියට පර්වතයකට හුළඟ හැමුවට අපි හිතමුක කළුගල් පර්වතයක් තියෙනවා කියලා. ඒ කළුගල් පර්වතයට කොච්චර හුළං හැමුවත් ඒ කළුගල් පර්වතය හොල්ලන්න පුළුවන්කමක් නැහැ. අන්න ඒ වගේ මාරයාට ඔබව විනාශ කරන්න පුළුවන්කමක් නැහැ. මාරයාට ඔබව මරණයටපත් කරන්න පුළුවන්කමක් නැහැ. කවුද ඔබව කියලා කියන්නේ? මෙන්න මේ ගාථාවේ කියන පිළිවෙලට තමන්ගේ ජීවිතේ සකස් කරගත්ත මනුස්සයා. අපි බලමු කවුද මේ මනුස්සයා කියලා කියන්නේ. අසුභානුපස්සින් විහරන්තං. හැමනිතරම අර සුභයි සුඛයි අත්තයි කියන දේ අනිච්චයි දුකයි අත්ත අනත්තයි කියලා මෙනෙහි කරන පුද්ගලයා. ඔන්න ඒ පුද්ගලයා කවදාකවත් මාරයාගේ වසඟයට යන්නේ නැහැ. ඒ වගේම තවත් කාරණාවක් තියෙනවා. ඉන්ද්‍රියේසු සුසංගුතං. තමන්ගේ ඉන්ද්‍රියන් ටික සුසංගුතං කියලා කියන්නේ සංවර කරගන්නට ඕනේ. සුසංගුතං මනාව සංවර කරගන්නට ඕනේ. එතකොට පින්නතුනේ මේ ඉන්ද්‍රිය කියන දේ කොහෙද තියෙන්නේ? තමන් ළඟමයි තියෙන්නේ. ඇස කන නාසය දිව ශරීරය මනස. ශරීරයෙන් කෙලවරුනොත් පංච ඉන්ද්‍රියන් කියලා කියනවා. මනසත් එක්ක එකතු වුණාම සඩි ඉන්ද්‍රියන් කියලා කියනවා. ඉන්ද්‍රිය හයක්. එතකොට මෙන්න මේවට බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා ඉන්ද්‍රිය කියලා. එතකොට ඉන්ද්‍රියේසු සුසංගුතං. මේ කියන ඉන්ද්‍රිය ටික අපි මනාව සංවර කරගන්නට ඕනේ. අපි කොහොමද මේ ඉන්ද්‍රියන් ටික සංවර කරගන්නේ කියන කාරණේ ටිකක් හිතන්නට ඕනේ. බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා පින්නතුනි මේ අසංවර ඉඳුරන් ඇති පුද්ගලයා ඉන්ද්‍රියේසු අසංවුතං. ඉන්ද්‍රියන් අසංවුත කරගන්නවා කියලා කියන්නේ අනිත් පැත්ත සංවුත කරගන්නවා කියලා කියන්නේ හික්මවා ගන්නවා. ඒක අනිත් පැත්ත. පැති දෙකයි. ඉන්ද්‍රිය අසංවර කර ගැනීම එක පැත්තක්, ඉන්ද්‍රිය සංවර කර ගැනීම තවත් පැත්තක්. එතකොට මෙතන කියනවා ඉන්ද්‍රියේසු සුසංවුතං. මනාකොට තමන්ගේ ඉඳුරන් සංවර කරගන්නට ඕනේ. ඉඳුරන් කියලා කියන්නේ ඔන්න ඔය කියන පංචේ ඉන්ද්‍රියන්. එතකොට ඉඳුරන් අසංවර කරගත්ත පුද්ගලයා ඉන්ද්‍රියන් පවත්වා ගන්නේ ආයතනික වශයෙන්. ටිකක් ගැඹුරු අදහසක්. හොඳට හිතුවොත් එහෙම දැන් මේ ඇසම, ඇස කන නාසය දිව ශරීරය කියන ඉන්ද්‍රියන් සංවර කරගත්ත පුද්ගලයා ඒක ඉඳුරන් හැටියට පවත්වාගෙන යනවා. ඒ අසංවර කරගත්ත පුද්ගලයා ඒ ඉඳුරම්ම ආයතන හැටියට පවත්වාගෙන යනවා. එතකොට චක්කු ආයතන, සෝත ආයතන, ඝාන ආයතන, ජිව්හා ආයතන, කාය ආයතන, මනෝ ආයතන ආයතන හැටියට. මේ වචන දෙක ගොඩාක් ගැඹුරුයි. අපි සරලව ගත්තොත් එහෙම ආයතන ඔය චක්කු, සෝත, ඝාන, ජිව්හා, කාය, මන කියලා හයක් තියෙනවා. ඒ හයට බාහිර ආයතන තවත් හයක් තියෙනවා. රූප, සද්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම කියලා. ඒ කියන්නේ ඇහැට ගොදුරු වන දේ රූපය, කනට ගොදුරු වන දේ ශබ්දය. මේ විදිහට අජ්ජත්තික ආයතන හයයි. ඒ කියන්නේ තමන් ළඟ තියෙන, තමන්ගේ ශරීරය තුල තිබෙන, තමන් ළඟ තියෙන දෙයට කියන අපි අජ්ජත්තික කියලා. අජ්ජත්තික ආයතන හයයි. ඊළඟට බාහිරව රූප, සද්ද, ගන්ධ, රස, ඇහැට රූප පේනවා, කනට ශබ්ද ඇහෙනවා. මේ විදිහට එතන හයක් තියෙනවා. එතකොට හයයි හයයි දොළහයි. අපි එකට කියනවා, ඒකට කියනවා ද්වාදශ ආයතන කියලා. එතකොට ඔබ ළඟ ද්වාදශ ආයතන තියෙනවා. ඉතින් ආයතන කියන එකේ සාමාන්‍ය සරල අර්ථය අපි හිතමුකෝ පාසලක්, පාසල නැමැති ආයතනය, විශ්වවිද්‍යාලය නැමැති ආයතනය, එහෙම නැත්නම් කුමක් හෝ ඔබ රාජකාරී කරන තැන ආයතනයක් කියලා කියනවා. අපි පාසලක් ගමුකෝ, ඔන්න ආයතනය. පාසලක කොහොමද ආයතනයක් වෙන්නේ? එක එක පන්ති තියෙනවා. ඒ වගේම විවිධ විෂයන් තියෙනවා. ඒ වගේම පරිපාලන ක්‍රමවේදයක් තියෙනවා. ඒ වගේම ඒහා සහභාගී වෙන
තවත් රැකියාවන්වල නියුක්ත වෙලා ඉන්න විශාල පිරිසක් ඉන්නවා. මේක ජරමර ගොඩක් ආයතනය කියලා කියන්නේ ඒකයි. ඉතින් සාමාන්‍ය පෘථග්ජන පුද්ගලයා, පෘථග්ජන පුද්ගලයා කියලා කියන්නේ ධර්මයේ පිළිබඳ ලොකු අවබෝධයක් නැති කෙනා, ධම්මානුධම්ම ප්‍රතිපදාව පිළිබඳ දැනුමක් නැති කෙනා. එයා ඒ පුද්ගලයා මොකද කරන්නේ? මෙන්න මේ කියන ඇස කන නාසය දිව ශරීරය කියන මේ සියලුම දේවල් අජ්ජත්තික ආයතන හයත්, බාහිර ආයතන හයත්, ද්වාදස ආයතනයන්ම ආයතන හැටියට පරිවර්තනය කරගෙන යනවා, සිදු කරගෙන යනවා, වැඩ කටයුතු එක්ක සිදු කරගන්න. ඇහෙන් රූප බලනවා, ඒ බලන රූපය තමන්ගේ කරගන්නවා. එතකොට රූප විඥානයක් ඇති කරගන්නවා, ඊළඟ රූප සම්පස්සයක් ඇති කරගන්නවා, රූප වේදනාවක් ඇති කරගන්නවා, ඒ වගේම රූප තණ්හාවක් ඇති කරගන්නවා. අන්න එතකොට ඇහැ උපය උපමා කරගෙන උපයෝගී කරගෙන පෘථග්ජන මනුස්සයා රූප බලනවා, ඊළඟට චක්කු විඥානයක් ඇති කරගන්නවා, චක්කු සම්පස්සයක් ඇති කරගන්නවා, ඒ වගේම චක්කු වේදනාවක් ඇති කරගන්නවා. වේදනාව සුඛ දුක්ඛ අදුක්ඛම වශයෙන් තුන් ආකාරයකට බෙදා ගන්න පුළුවන්. ඒකම අපි රූප මේ චක්කු තණ්හාව නැත්නම් රූප තණ්හාවක් බවට පරිවර්තනය කරගන්නවා. මොකද කරගන්නේ? ඇහැ නිසා අපි කෙලෙස් ගොඩකට බැඳෙන ආකාරයේ බුදු පියාණන් වහන්සේ දේශනා කළා. කෙලෙස් ගොඩකට බැඳෙනවයි කියලා කියන්නේ අනිත් පැත්තෙන් සමුදය උපදවා ගන්නවා. සමුදය උපදවා ගන්නවා කියලා කියන්නේ තෘෂ්ණාවට අපි බැඳෙනවා. එතකොට බලන්නකෝ, තමන් ළඟ තිබෙන මේ ඉඳුරන් ටික ආයතන හැටියට පවත්වාගෙන යන පුද්ගලයා තමන් නොදැනුවත්වම මේ සසර ගමන දික් කරගන්න ආකාරය, සමුදය උපදවාගෙන තෘෂ්ණාවට බැඳිලා මේ සසර ගමන දික් කරගෙන දික් කරගෙන යනවා. එතකොට එහෙම පුද්ගලයාගේ ප්‍රතිඵලය කුමක්ද? ඔය බුදුපියාණන් වහන්සේ මේ ගාථාව පැති දෙකකින් දේශනා කරනවා. මං අර මාතෘකා කරගත්ත ගාථාව අසුභානුපස්සින් විහරන්තං. අනික් ගාථාව තමයි පින්නොතුනි සුභානුපස්සින් විහරන්තං. අන්න අසුභානුපස්සින් අසුභයක් හැටියට අර සුභයි සුඛයි අත්තයි කියලා බලාගෙන ඉන්න පුද්ගලයා මේ ශාරීරික ක්‍රියාකාරීත්ව ඔන්න සුභානුපස්සින් විහරන්තං. අසුභානුපස්සින් විහරන්තං කියලා කියන්නේ ඒක අනිත් පැත්ත. අනිච්ච දුක්ඛ අනාත්ත වශයෙන් මේ ශාරීරිය දිහා බලන පුද්ගලයා. ඒ වගේම ඉන්ද්‍රියේසු සුසංගුතං. ඉන්ද්‍රියන් ටික සංවර කරගත්ත පුද්ගලයා අර මහා ලොකු ක්‍රියාවලියකට බැඳෙන්නේ නැතිව ඉන්ද්‍රියන් ටික සංවර කරගත්ත පුද්ගලයා. ඒ කියන්නේ ආයතන වශයෙන් පවත්වන පුද්ගලයා මොකද කරන්නේ? අර සමුදේ උපදවාගෙන තෘෂ්ණාව උපදවාගෙන කෙලෙස් ගොඩක බැඳිලා තියෙනවා. නමුත් ධම්මානුධම්ම ප්‍රතිපත්තිය පූර්ණේ කරන පුද්ගලයා මොකද කරන්නේ? අර ආයතනික ක්‍රියාවලියෙන් අයින් වෙනවා. අයින් වෙලා ඒ පුද්ගලයා කොතෙන්ද යන්නේ? තමන්ගේ ඉඳුරන් ටික ඉන්ද්‍රිය බවට පරිවර්තනය කරගන්නවා. ඔය පංච ඉන්ද්‍රිය කියලා කියන්නේ අන්න ඒකට. එතකොට ඉඳුරන්ගෙන් අපි කරන වැඩේ කොහොමද? ඇහෙන් රූප බලනවා. එච්චරයි. එතකොට කනෙන් ශබ්ද අහගන්නවා. හැබැයි ඒක සම්පස්ස කරගන්නේ නැහැ, විඥාන උපදවගන්නේ නැහැ, ඒ වගේම රූප උපදවගන්නේ නැහැ, ඊළඟට තෘෂ්ණාවට බැඳෙන්නේ නැහැ. මේ විදිහට අර බැඳි බැඳී යන ක්‍රමයට කියනවා ආයතනික මට්ටමින් ඉඳුරන් ටික පවත්වාගෙන යන පුද්ගලයයි කියලා. හැබැයි ඉන්ද්‍රියන් වශයෙන් පවත්වන පුද්ගලයා ඔන්න ධර්මයේ දන්න පුද්ගලයා. ඒ පුද්ගලයා ඇහෙන් රූප බලනවා, එතනින් ඒක ඉවරයි. ඒක gedara geniyanne නෑ. මනසේ තැම්පත් කරගෙන සමුදේ බිහි කරගන්නේ නෑ. කෙලෙස් ටික උපදවා ගන්නෙ නෑ. තෘෂ්ණාව උපදවා ගන්නෙ නෑ. දිත්තේහි දිත්ත මත්තං හෝති. තවත් විදිහකින් කියනවනම් දැකපු දෙයක් හැටියට එතන ඉවරයි. ඒක කෙලෙස් ගොඩක් හැටියට පරිවර්තනය කරගෙන ජීවිතයට සම්බන්ධ කරගෙන අරගෙන යන්නේ නැහැ. සුතේහි සුත මත්තං හෝති. මුතේහි මුත මත්තං හෝති. විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං හෝති. ඉතින් බලන්න කර පොක්කුසාති රජ්ජුරුවන්ට බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා කෙටියෙන්ම සම්බුද්ධ දේශනාව පිළිගන්නවා නම් මෙන්න මේ කතාව පිළිගන්න. අහපු දේ අහපු හැටියට එතනින් ඉවර කරගන්න. දැකපු දේ දැකපු විදිහටම එතනින් ඉවර කරගන්න. තමන්ගේ සිතේ සමුදය උපදව ගත්තොත් තමයි ඔන්න සසර ගමනකට බැඳෙන්නේ. ඉතින් ඒ නිසා
පෘතජ්ජන පුද්ගලයාගේ ස්වරූපය කුමක්ද? ඉන්ද්‍රියන් අසංවර කරගෙන කටයුතු කාරණා කරනවා. අසංවර කරගෙන කටයුතු කාරණා කරන පුද්ගලයාට අපි කියනවා ආයතනික වශයෙන් ඉන්ද්‍රියන් පවත්වාගෙන කටයුතු කරන පුද්ගලයායි කියලා. ඒ වගේම ධර්මයේ දන්න පුද්ගලයා මේ තමන් ළඟ තියෙන ඉඳුරන් හැටියට පාවිච්චි කරනවා. ඇහෙන් රූප දකිනවා, කනෙන් ශබ්ද අහනවා, දිවෙන් රස විඳිනවා, ශරීරයෙන් ස්පර්ශය විඳිනවා, නහයෙන් ගඳ සුවඳ දැනගන්නවා. මේ විදිහට එතනින් ඒක ඉවර කරගන්නවා. සමුදේ බිහි කරගෙන ජරමර ගොඩක පැටලෙන්නේ නැහැ. මායයා ජයග්‍රහණය කරන එහෙම පුද්ගලයන්. ඉතින් ඒ නිසා ඉන්ද්‍රියේසු සුසංවතං කර ගැනීම ධම්මානුධම්ම ප්‍රතිපත්තිය පූර්ණය කරගන්න පුද්ගලයාගේ ස්වરૂපයයි. ධම්මානුධම්ම ප්‍රතිපත්තියක් දන්නේ නැති පුද්ගලයා, ධර්මය නොඇසූ පුද්ගලයා ඉන්ද්‍රියේසු අසංවතං, ඉන්ද්‍රිය අසංවර කරගන්නවා. එහෙම කරන පුද්ගලයාට මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හරියට වාතෝ රුක්ඛංව දුබ්බලං. දුබල ගහකට හයියෙන් හුලං හැමුවොත් එහෙම මොකද වෙන්නේ? ගහ කඩාගෙන වැටෙනවා. එහෙම නැත්නම් ගහ මුලින්ම පෙරිලා වැටෙනවා. ඔන්න ඔකයි ස්වરૂපය. ගහ කියලා කියන්නේ ඔබේ ජීවිතය, ඔබේ සසර ගමන. සසර ගමන විනාශ කරගන්නවා, එහෙම නැත්නම් සසර ගමන දීර්ඝ කරගන්නවා අර ඉන්ද්‍රියන් අසංවර කරගෙන. ඒ වගේම සුභානුපස්සින් විහෙරන්තං, හැම දෙයක්ම සුභයි සුඛයි අත්තයි කියලා දකින පුද්ගලයා. ඒවා අනිත් පැත්තෙන් හොඳ පැත්තෙන් දකින පුද්ගලයා, ධම්මානුධම් ප්‍රතිපදාවෙන් ජීවත් වෙන පුද්ගලයා හරියට වාතෝ සේලම්ව පබ්බතං. පර්වතයකට කොච්චර වාතය හැමුවත්, හුලං හැමුවත් ඒ පර්වතේ හෙල්ලෙන්නේවත් නැහැ. ඉතින් ඒ නිසා මායයා පරාජය කරන්නට නම් ඔබ යා යුතු ගමන් මගයි බුදුරජාණන් වහන්සේ මේ පුංචි ගාථාව තුළ දේශනා කරන්නේ. එතකොට ඊළඟට බලන්න, භෝජනම් හිච්ච මත්තඤ්ඤුං. භෝජනයෙහි පමණ දැනගන්න ඕනේ. ඒ කියන්නේ තමන් කන ආහාර පාන පිළිබඳව ලොකු අවබෝධයක් ඇති කරගන්නට ඕනේ. බුදු පියාණන් වහන්සේ විවිධ තැන්වල දේශනා කරනවා ආහාර පාන ගන්නකොට ටිකක් අඩුවෙන්, අඩුම තරමේ කටවල් 5-6ක්වත් කන්න පුළුවන්, තව කන්න පුළුවන් විදිහට ආහාර පාන නතර කරන්නයි කියලා. ටිකක් ඉඩ තියාගෙන. ඇයි? ඒක පහසුව සඳහා හේතු වෙනවා. එතකොට භෝජනයෙහි පමණ නොදන්න පුද්ගලයා පුළුවන් තරම් ආහාර පාන අරගෙන ඊළඟට මොකද කරන්නේ? ඊළඟට නිදි කිරා වැටෙනවා. රාත්‍රියට වේල 5න් නිදා කියාගෙන මේ ධම්මානුධම්ම ප්‍රතිපදාව පුරා ගන්නට තියෙන වටිනා කාලය නැති කරගන්නවා. ඒ නිසා මේ ගමම් මග යන පුද්ගලයා නිරන්තරයෙන්ම භෝජනයෙහි පමණ දැනගෙන කටයුතු කාරණා කරන්නට ඕනේ. මතකනේ කොසල් රජුරුවන්ට බුදුරජාණන් වහන්සේ දුන්න අවවාද, දවසට ටික ආහාර පාන අඩු කරන්න කියලා කිව්වා. ශරීර ස්ථූල භාවය නැති කර ගැනීමට සඳහා. ඒ වගේ මේ ධම්මානුධම්ම ප්‍රතිපත්තියේ පූර්ණේ කරගන්න කෙනා භෝජනයෙහි පමණ දැනගෙන කටයුතු කාරණා කරන්නට ඕනේ. ඒ වගේම ඔහු නිදිවැරීමේහි දක්ෂ පුද්ගලයෙක් බවට පත් වෙනට නැත්තම් මේ ගමම් මග දිනු කරගන්න, බණ භාවනා කරගන්න අමාරුයි. ඒ වගේම නිදි මරන්න පුළුවන් කෙනෙක් බවටත් පත් වෙන්නට ඕනේ. ඒ වගේම බස්සාරාමෝ හෝති, කොච්චරවත් කතා කර කර ඉන්නවනම් අනවශ්‍ය දේවල්, අවශ්‍ය දේවල් නෙවෙයි, අනවශ්‍ය දේවල් කොච්චරවත් කතා කර කර ඉන්නවනම් ඒ පුද්ගලයාටත් මේ ගමම් මග හරියට කරගන්න පුළුවන්කමක් නැහැ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඝනසංගනිකා ආරාම, හැමනිතරම පිරිස් බලයත් සමග එකට එකතු වෙලා කටයුතු කාරණා කරනවා නම් අර දේශපාලඥයෝ වගේ, ඒ ඇයටත් මේ ගමම් මග හරියට පහදා ගන්න පුළුවන්කමක් නැහැ. ඇයි? වැඩ ගොඩයි, වැඩ කටයුතු ගොඩයි. මහා සෙනකුගුත් එකට එකතු වෙලා ජීවත් වෙන මොකද එතකොට වෙන්නේ? ආසවා පවඩ්ඩಂತಿ. ආශ්‍රවයන් ටික දිනු කරගන්නවා මිසක්කන් නිබ්බානගාමී ප්‍රතිපදාව පූර්ණය කරගන්නට ඔවුන්ට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. එතකොට භෝජනම් හිච්ච මත්තඤ්ඤුන් කියන කාරණය ඔබ හොඳට තේරුම් බේරුම් කරගන්නට ඕනේ. මේ ධම්මානුධම්ම ප්‍රතිපදාව පූර්ණය කරන කෙනා. එතකොට බෞද්ධ බොහෝ දෙනා මේ භෝජනේ සහ ආහාර කියන එක අද පටලවාගෙන තියෙන බවක් පේනවා. අද භෝජනයට තමයි ආහාර කියලා කියන්නේ. ආහාර වළඳනවා, ආහාර කනවා. නමුත් පින්නතුනි, බුදුරජාණන් වහන්සේ මේ මාගදී භාෂාව තුළ, එහෙම නැත්නම් පාලි භාෂාව තුළ භෝජනේ කියලා කියන්නේ අපි කන බොන දෙයට,
ආහාර කියල කියන්නේ කනබොන දේට නෙවෙයි. බුදුරජාණන් වහන්සේ මේ ආහාර කියල කියන්නේ ඔන්න කබලින්කාර ආහාර කියල කියනවා. එවාගේම පස්ස ආහාර. එවාගේම තවත් ආහාර විඤ්ඥාන ආහාර. ඉළඟට මනෝ සංචේතන ආහාර. මේ විදියට හතරාකාරයකට ආහාර ගැන විශ්වාස දේශනා කළ තියෙන. තැන් අනු උදාහරණකති විඤ්ඥාන ආහාර. විඤ්ඥානය ආහාරයක් වසේ නරගෙන එකන්නේ ඔන්න රූපයක් දකින ඇහැට රූපයක් දකිනවා. චක්කුංච පටිච්ච රූපංච උපජ්ජිත්වා චක්කු විඤ්ඥාන. ඔන්න චක්කු විඤ්ඥානයක් හැටියට ගත්තා. ඒ රූපේ තමන්ගේ මනසතුර තැන්පත් කරගත් ඔන්න විඤ්ඥානයෙන් කටයුතු කරනාව. රූප විඤ්ඥාන, සබ්ද විඤ්ඥාන, ගාන විඤ්ඥාන, ජිව්වාහා විඤ්ඥාන, කාය විඤ්ඥානය, මනෝ විඤ්ඥානය. අන්න විඤ්ඥානයෙන් කටයුතු කාරණ කරන පුද්ගලය. විඤ්ඥානය කියල කියන්නේ නිතරම මනස අපිරිසුදු වෙන පැත්තයි. මනස අපිරිසුදු භාවයෙන් කටයුතු කාරණා කරන ඕන යම් පුද්ගලයෙක් ඔන්න ඒ පුද්ගලයා විඤ්ඥානයෙන් කටයුතු කාරණා කරන පුද්ගලයෙක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේක අනිත් පැත්ත. අනිත් පැත්ත තමයි ප්‍රඥාවෙන් කටයුතු කාරණා කරන පුද්ගලයා. එතකොට අපි හිතුවොත් මේ ගාථාවේ අර සුභානුපස්සින් විහරන්තං ඉන්ද්‍රියේසු අසංගතං, ඒක අනිත් පැත්ත. භෝජනම් හිච්ච අමත්තඤ්ඤුං කුසීතං හීනවීරියං, හීනවීරියෙන් යුක්තව කුසීත භාවයෙන් යුක්තව තංවේ පසහති මාරෝ, මාරයා ප්‍රසංසාවට ලක් කරනවා. හරියට මේ වාතෝ රුක්ඛංව දුබ්බලං, දුබලු ගහක් කඩාගෙන බිමට බිමට වැටෙනවා වගේ කටයුතු කාරණා කරන අන්න ඒ පුද්ගලයා මොකද කරන්නේ? ඒ පුද්ගලයා ඔන්න විඥාණයෙන් කටයුතු කාරණා කරන පුද්ගලයෙක් බවට පත් වෙනවා. බුදු පියාණන් වහන්සේ අර පස්වග මහණුන් වහන්සේලාට දේශනා කරනවා, උන්වහන්සේලා මගපල් ලබා ගත්තට පස්සේ දැන් ඔබ වහන්සේලා අඤ්ඤා කොණ්ඩඤ්ඤ හාමුදුරු අරහත් භාවයට පත් වුණා. උන්වහන්සේ දැන් විඥාණයෙන් කටයුතු කාරණා කරන කෙනෙක් නෙවෙයි, විඥාපනාය. මෙතෙක් කටයුතු කාරණා කළේ විඤ්ඤාපනාය, විඤ්ඤාණය. හැබැයි දැන් උන්වහන්සේ පඤ්ඤාපනාය. දැන් ප්‍රඥාවෙන් කටයුතු කාරණා කරන පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන ඔබ හැම දෙනාම කල්පනා කරගන්නට ඕනේ, විඤ්ඤාණයෙන් කටයුතු කාරණා කිරීමෙන් කෙලෙස් ගොඩක පැටලෙනවා, ප්‍රඥාවෙන් කටයුතු කාරණා කිරීමෙන් ඔබ ඒ කෙලෙස් වලින් මිදී නිදහස් වෙනවා. එනිසා බුදුරජාණන් වහන්සේ මේ ප්‍රඥාවෙන් කටයුතු කාරණා කරන පුද්ගලයාට තමයි අර චත්තාරෝ සතිපට්ඨානේ වඩන පුද්ගලයා හැටියට දේශනා කළේ. චත්තාරෝ සතිපට්ඨානේ වඩනෝ කියලා කියන්නේ සිතට, තමන්ගේ සිතට ද්වේෂයක් ඇති වෙච්ච ගමන් ඒ පුද්ගලයා කල්පනා කළ යුතුයි මෛත්‍රී වඩලා අර ද්වේෂය හිතෙන් අයින් කරගන්නට. රාගයක් ඇති මනසට ආපු පුද්ගලයා ඒ මොහොතේදීම අනුස්සති භාවනාව වඩලා, ඒ කොහොමද අනුස්සති භාවනාව කියලා කියන්නේ රාගයක් ඇති වෙච්ච වෙලාවෙම අසුභය වඩා ගන්නට ඔහු දැනගන්නට ඕනේ. දැනගෙන කටයුතු කාරණා කරනවා. ඔන්න ඔය විදිහට කටයුතු කරන පුද්ගලයාට අපි කියනවා පඤ්ඤාපනාය පුද්ගලයා කියලා. එහෙම නැත්නම් විඤ්ඤාපනාය පුද්ගලයා, විඥාණයෙන් කටයුතු කාරණා කරන පුද්ගලයා මොකද වෙන්නේ? සසර ගමනට බැඳ ගන්නවා, මායя ජයග්‍රහණය කරනවා, මෙරි මෙරි උපදින සංසාර ගමනට බැඳෙනවා. ඉතින් ඒ නිසා මේ ආහාරවල පින්නොතුනි ඔන්න විඥාන ආහාරය. ඊළඟට මේ මනෝ සංචේතන ආහාරය. සමහර අය මනස මුල් කරගෙන ඒවා සංචේතනා කර කර සංචේතනා කරනවා කියලා කියන්නේ රාගෙන් ද්වේෂයෙන් මෝහෙන් පවත්තා ගන්නවා මනස. කොහොමද අපි මනෝ සංචේතනා කරගන්නේ? ඔන්න අතීතයේ දැන් හිතන්නකෝ, ඔබ පුංචි කාලේ, තරුණ කාලේ ඔබ යම් යම් සතුටු දේවල් සිද්ධ කරලා තියෙනවා. ඇහෙන් රූප දකලා තියෙනවා, ඒවා මගේ කරගෙන තියෙනවා. ඒ වගේම වැරදි ලෙස විවිධ දේවල් වල යෙදිලා තියෙනවා. ඒවා පිළිබඳ මෙනෙහි කර කර ඔන්න ඔබ සංචේතන පවත්වනවා. ඔන්න මනෝ සංචේතන. එතකොටත් මොකද කරගන්නේ? එතකොටත් ඔබ කෙලෙස් වලින් පිරෙනවා, ආශ්‍රවයන් වඩා ගන්නවා. ඒ වගේ මනෝ සංචේතන අනාගතයටත් බලපානවා පින්නතුනි. ඔය දැන් උදාහරණයක් වශයෙන් හිතන්නකෝ, මම ඒ පුද්ගලයා තවදුරටත් ඇසුරු කරනවා. එහෙම නැත්නම් ඒ රූප තවදුරටත් මම දැක ගන්නවා. ඒ සද්දේ මට තවදුරටත් ඕන කරනවා. මේ විදිහට අනාගතයේ පිළිබඳව නොඑළඹි අනාගතයේ පිළිබඳව සිහින මවා සිහින මාලිගාවල ජීවත් වෙමින් ඔන්න ඒ පුද්ගලයා මනෝ සංචේතන ආහාර පවත්ව ගන්නවා. ඒකිනුත් සිද්ධ කරගන්නේ කොහොමද? ඒකෙන් කරගන්නෙත් පින්නතුනි තමන්ගේ නිවන වහගෙන කටයුතු කාරණා කිරීමයි. ඉතින් ඒ නිසා
මේ ආහාර කියනවා පස්ස ආහාර ගැන හිතන්නකෝ. පස්ස කියලා කියන්නේ සම්පස්ස. තමන් ඇහැ නිසා සම්පස්ස බිහි කරගන්න. රාගෙන් දේශයෙන් මොහෙන් රූපවලට මැදෙනවා. කන නිසා සම්පස්ස බිහි කරගන්නවා. රාගෙන් දේශයෙන් මොහෙන් අර කියන ශබ්දයට බැඳෙනවා, ඇලෙනවා. ඒ වගේම රස තෘෂ්ණාවට ඇලෙනවා දිව නිසා. නාසය නිසා සුවඳට ඇලෙනවා. ඒ වගේම ශරීරය නිසා ස්පර්ශයට ඇලෙනවා, සම්පස්ස බිහි කරගන්නවා. මනස නිසා ඒ මනෝ සම්පස්සත් බිහි කරගන්න. එතකොට ඔන්න පස්ස ආහාර. ඒ වගේම කබලින්කාර ආහාරය තමන්ගේ මේ කාය ක්‍රියාවලිය පවත්වාගෙන යෑමට විවිධාකාරයෙන් උත්සාහ දරන පුද්ගලයා කබලින්කාර ආහාරය. ඉතින් ඒ නිසා මේ ආහාර වර්ග හතරෙන්ම කරලා තියෙන්නේ මොකද්ද? ආහාර වර්ග හතරෙන්ම කරලා තියෙන්නේ නිවන වහගෙන කටයුතු කාරණා කිරීමයි. පුතත්ජන පුද්ගලයා මේ ආහාර වර්ග හතරම අරගෙන ජීවත් වෙනවා. සමහර අය එකක් දෙකක් වැඩිපුර අරගෙන ජීවත් වෙන. ඉතින් ඒ පුද්ගලයාගෙත් ජීවිතේ එහෙම නැත්නම් මේ නිවන කියන එක වැහිලා නැහැ. එතකොට දැන් ඔබට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා ආහාර කියලා කියන්නේ සසර ගමන පැවැත්මට හේතු වෙන කරුණු කාරණා තමන් විසින්ම වැඩි දියුණු කරගෙන කටයුතු කාරණා කිරීම. එතකොට භෝජනම් හිච මත්තඤ්ඤු, මෙතන භෝජන කියන එක හොඳට තේරුම් ගන්නට ඕනේ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ ආහාර කියලා දේශනා කළේ වෙනම කොටසකට, වෙනම જાතියකට භෝජන කියලා දේශනා කළේ ඔබ කන බොන ආහාරයට. ඉතින් ඒ නිසා තමන් ආහාර පාන ගන්නකොට මේ ධම්මානුධම්ම ප්‍රතිපත්ති පූර්ණ කරන පුද්ගලයා පමණ දැනගෙන ආහාර පාන ගත යුතුයි. ඇයි? මේ ගමන් මග දියුණු කර ගැනීම, නිබ්බානගාමි ප්‍රතිපදාව පූර්ණ කර ගැනීම සඳහා. එතකොට සද්ධං ආරද්ධ වීරියං, ඔන්න ඔබ මේ ධම්මානුධම්ම ප්‍රතිපත්තිය පූර්ණය කරගන්න පුද්ගලයා සද්ධං ආරද්ධ වීරියම්, බොහෝම ආරද්ධ වීරියම් අරබන ලද වීරියෙන් යුක්තව කටයුතු කාරණා කරන, මම මේ ජීවිත කාලය තුළදීම නිවන් මඟ පසක් කරගන්නවා කියන දැඩි ශ්‍රද්ධාවකින් යුක්තව ඔබ කටයුතු කාරණා කරනවා නම් අන්නේ පුද්ගලයාට කියනවා සද්ධං ආරද්ධ වීරිය ඇති පුද්ගලයයි කියලා. එතකොට පින්නතුනි අර අසුභානු පස්සින් විහරන්තං කරගන්න බෑ සද්දං ආරද්ධ වීරිය නැති පුද්ගලයාට. දැඩි උත්සාහයක් ධෛර්යයක් නැති පුද්ගලයාට අසුභානු පස්සින් විහරන්තං කරන්න පුළුවන්කමක් නැහැ. ඒ වගේම දැඩි වීරියක් නැති පුද්ගලයෙකුට ඉන්ද්‍රියේසු සුසංවතං, ඉන්ද්‍රියන් සම්වර කරගෙන කටයුතු කාරණා කරන්න පුළුවන්කමකුත් නැහැ. ආරද්ධ වීරියක් නැති පුද්ගලයෙකුට භෝජනම් හිච මත්තඤ්ඤුං, භෝජනෙහි පමණ දැනගෙන කටයුතු කාරණා කරන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා ඔබ ආරද්ධ විරිය අරඹන ලද ඉතා හොඳ දැඩි වීරියෙන් යුක්තව කටයුතු කාරණා කළ යුතුයි. මෙන්න මේ ධම්මානුධම්ම ප්‍රතිපදාව පූර්ණේ කරගෙන කටයුතු කිරීම සඳහා. එතකොට පින්නතුනි මම පැහැදිලි කරන්නම් ඊළඟට. තංවේ නප්පසහති මාරෝ. මාරෝ කියලා කියන්නේ කාටද? බුදුදහම මාර මේ සංකල්පය කියලා එකක් තියෙනවා. ඒක ටිකක් ගැඹුරු අදහසක්. නමුත් මෙතන කියන්නේ කිලේස මාරයා. මාරයෝ කෙටස් කිහිපයකට එනවා. අපි කියනවානේ මේ පස්මරුන් කියලා. මාරයෝ පස් දිනක් ඉන්නවනේ ධර්මයේ තුල තේරුම් කරන ආකාරයට. පළවෙනි මාරයා තමයි ඔන්න දේවපුත්ත මාරයා. දිව්‍ය පුත්‍රයෙක් හැටියට මාරයා කියන කෙනා ඔබ පිටිපස්සෙන් ගමන් කරනවා. ඒ වගේම ඔය මාරදිව්‍ය පුත්‍රයා හැටියටත් මේ දේවපුත්ත මාරයා සඳහන් කරලා තිබෙනවා. එවාගේම පින්නතුනි ස්කන්ධ මාර කියලා තවත් මාරයෙක් ඉන්නවා. මාර කොටසක්. ඒ කියන්නේ ස්කන්ධ කියලා කියන්නේ පංචස්කන්ධයට. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. මෙන්න මේ නිසා තමයි මේ සසර ගමන මේ ස්කන්ධ පංචකයේ ක්‍රියාකාරීත්වය අපි හරි හැටියට වටහා ගන්න නැතුව මාරයට බැඳෙනවා. අන්න එතනත් ස්කන්ධ මාර කියලා කියනවා. එවාගේම පින්නතුනි අபிසංකාර මාර කියලා එක්කෙනෙක් ඉන්නවා. පුද්ගලයෙක් නෙවෙයි, කෙලෙස් ප්‍රමාණයක්. එතකොට අபிසංකාර මාර කියලා කියන්නේ දැන් සංඛාර කියලා කියන්නේ පින්නතුනි ඔය රාග දේශ මොහයෙන් යුක්තව එකතු කරගන්න දේවල්. ඔය සිතින් කයෙන් වචනෙන් සංඛාර, කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර. ඉතින් මේ සංඛාර තමයි සංයෝජන ධර්ම බවට පත් වෙන්නේ. එතකොට එකතු කරගන්නේ තුනකින්. කාය සංකාර කයෙන් එකතු කරගන්නවා, වචී සංකාර වචනයෙන් සංකාර එකතු කරගන්න මේ කෙලෙස්, මනෝ සංකාර මනසින් සංකාර එකතු කරගන්න. ඒවා එකතු වුණාට පස්සේ තමන්ගේ මනසින් මේක
දහයකට හැදනවා. දහයකට සංරක්ෂණය කරගන්න කඩාබිඳගෙන. ඒකොට අපි කියන දස සංයෝජන කියලා. බලන්න පින්නතුනි, සිතින් කයෙන් වචනයෙන් එකතු කරගන්න සංඛාර සංයෝජන ධර්ම වශයෙන් මනස තුළ තැන්පත් වන ඒවා දහ ආකාරයක්. එතකොට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මාර සංකල්පයේදී අභිසංඛාර මාර කියලා කෙලෙස් ප්‍රමාණයක් තියෙනවා. එතකොට සංඛාරයක් කොහොමද අභිසංඛාරයක් වෙන්නේ? ඒක ටිකක් අමාරුයි. සංඛාර කියන එක කෙලෙසයක් දැන් ඔන්න උපදිනකොටම ඒක අපි උපදවගත්තොත් සංඛාරයක් බවට පත් වෙනවා. ඒ සංඛාර තමන් තුළ දීර්ඝකාලීන පවත්වාගෙන ගියොත් එහෙම ඔන්න අභිසංඛාරයක් බවට පත් වෙනවා. එතකොට අපුඤ්ඤ අභිසංඛාර. අභිසංඛාර තියෙන තුනයිලු බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ තුල. අපුඤ්ඤ අභිසංඛාර කියන්නේ පව් ක්‍රියාවලින් එකතු කරගන්න සංඛාර. පුඤ්ඤ අභිසංඛාර පිම්පෙත් පිම්පෙත් සිද්ධ කරලා ඒකත් සංඛාරයක් වශයෙන් සමහර මිනිස්සු යොදාගෙන තියෙනවා. බොහෝ ආගමිකයන් පුඤ්ඤාභිසංඛාර සිද්ධ කරනවා. අපුඤ්ඤාභිසංඛාර අකුසල් අභිසංඛාර කරගන්නවා. ඒ වගේම අනෙඤ්ජාභිසංඛාර කියලා තවත් අභිසංඛාරයක් තියෙනවා. මේ අනෙඤ්ජාභිසංඛාර කියලා කියන්නේ ඔය මේ විවිධාකාරයෙන් අනාර්ය විදියට බණ භාවනා කරලා රූප සංඥා අරූප සංඥා ඕවා දියුණු කරගෙන ඊළඟට මරණයෙන් පස්සේ ඒ තැන්වල ගිහිල්ලා උපදිලා කටයුතු කාරණා කිරීමයි. එතකොට ඒකත් අනාර්ය විදියට බණ භාවනා කරන පුද්ගලයෙක් ඒ අනංජාපි සංකාර එකතු කරගෙන අර කියන අසඤ්ඤතලවල උප්පත්ති ලබනවා. මේ එතකොට ඒකට කියන අනංජාපි සංකාර කියලා. එතකොට බුද්ධ දේශනාව තුළ සඳහන් වෙන්නේ සංකා අභිසංකාර තුනයි. එතකොට සංකාරයකට වඩා බලවත් අභිසංකාරය කියන එක. ඒක කඩා ගන්න බොහොම අමාරුයි. දැන් අපි ධර්මය කියලා කියනවානේ. ඒකට අභිදහපුවම අභිධර්මය කියලා කියනවා. විශේෂ ධර්මයක් ඒක. අභිධර්මය කියලා කිව්වහම අන්න ඒ වගේ සංකාර වලට අභිදාපුවාම අභිසංකාර බවට පත් වෙනවා. අභිසංකාර තුනයි. එතකොට මේ අභිසංකාර එකතු කරගන්නේ ඔන්න අභිසංකාරත් බුදුරජාණන් වහන්සේ මාරයෙක් හැටියට සඳහන් කරන පස් මරුන්ගෙන් එක්කෙනෙක්. ඒ වගේම උන්වහන්සේ පැහැදිලි කරන මච්චුමාර. ඒ කියන්නේ මරණයට අපි කියනවා මච්චුමාර කියලා. එතකොට පස් මරුන් කියලා කියන්නේ ඔන්න ඔක දේවපුත්ත මාර. ඒ වගේම ස්කන්ධ මාර, අභිසංකාර මාර. ඒ වගේම කිලේස මාර. කෙලෙස් වලටත් මාරය කියලා කියනවා. මච්චුමාර මරණ නැමැති දෙයටත් මාර කියලා කියනවා. එනකොට එතකොට මෙන්න මේ පස් මරුම්ම පරාජය කරන්නට ඔබට පුළුවන්කම තිබෙනවා. මෙන්න මේ පුංචි ගාතාව තුළ ඉගැන්වෙන කරුණු කාරණා ටික හරියට තේරුම් බේරුම් කරගත්තොත් ඔයත්තන්ට තවදුරටත් මේ කරුණු කාරණා හොඳට තේරුම් බේරුම් කරගන්න පුළුවන්. මේ ගාථා දේශනාව අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මහා කාල එවාගෙම චූල කාල කියලා සහෝදරයන් දෙන්නෙක් හිටියා. ඒ සහෝදරයන් දෙන්නා බොහොම හොඳ ව්‍යාපාරිකයෝ. ඒ ව්‍යාපාරිකයෝ නොයෙකුත් ව්‍යාපාර කටයුතු කාරණා කරනවා. සේතව්‍ය නුවර තමයි මේ දෙන්නගේ පදිංචිය තිබුණේ, උපන් ගම වෙලා තිබුණේ. මේ සේතව්‍ය නුවර ඉඳන් ගැල්වල කරත්තවල විවිධ බඩු බාහිරාදී පටවගෙන සැවැත් නුවරට එනවා වෙළෙඳාම් කරන්නට. විශාල ව්‍යාපාරිකෝ දෙන්නෙක්. චූල කාල සහ මහා කාල. මහා කාල කියන්නේ වැඩිමල්, මේ කියන වැඩිමල් සහෝදරය. චූල කාල කියන්නේ බාල සහෝදරය. මේ වැඩිමල් සහෝදරය බුදුරජාණන් අර සැවැත් නුවරට ආපු වෙලාවක බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් ඇහුවා. ධර්මයක් අහනකොට එයාගේ පෙර පිම් මතු වුණා. මතු වෙලා මෙයා කල්පනා කරනවා මේ ධර්මයේ හරියට පිළිපදින්න නම් මම මහාන වෙන්නට ඕනේ. ඊට පස්සේ මල්ලිට කියනවා එහෙනම් ඔබ ව්‍යාපාර කටයුතු කාරණා කරගෙන ගෙවල් දොරවල් උත් බලා හදාගෙන ඉන්න මම සවැත් නුවර මහාන වෙනවා කියලා. සවැත් නුවරදී මම මහාන වුණා. මහා කාල ගෙදර ගිහිල්ලා මහා කාල තමන්ගේ අයියා මහානුණයි කියලා ඒ පවුල් වලට විස්තර කටින් කිව්වා. ඊට පස්සේ පවුල් වලින් කාන්තාව උපදෙස් දුන්න විවාහ වෙලා ඉන්න ඔබත් ගිහිල්ලා කොහොම හරි අයියාගේ සිත මේ මහානකම පිළිබඳ කලකිරවලා ගෙදර ආපහු අරන් එන්න. එහෙම නැත්නම් මේ ව්‍යාපාර කටයුතු සේරම විනාශයටපත් වෙනවා. ඒ අදහසින් මොකද කළේ චූල කාලත් මහානෝන. හැබැයි එතුමා මහානෝනේ කොහොම හරි අයියවත් සිවුරු අරවගෙන ගෙදර යන අදහසින් මහානෝනේ. ගෙදරින් ලැබිච්ච උපදෙස් වලට අනුව. නමුත් අයියා
එනත මහාකාල මේ එහෙම සිවුරාලින්ට කල්පනාවෙන් මහාන වෙච්ච කෙනෙක් නෙවෙයි. එයා බොහෝම හොඳට ධම්මාන ධම්ම ප්‍රතිපත්තිය පූර්ණේ කළා. මොකද්ද මේ ධම්මාන ධම්ම ප්‍රතිපත්තිය කියලා කියන්නේ? අර මන් දේශනා කරපු අර අසුභානුපස්සින් විහෙරන්තං හැටියට කල්පනා කරන කිරීම, ඉන්ද්‍රියේසු අසං මේ සුසංවතං හැටියට කල්පනා කිරීම, භෝජනං හි මත්තඤ්ඤං භෝජනේ පමණ දැනගෙන කටයුතු කාරණා කිරීම, ආරද්ධ වීරියෙන් යුක්ත අන්න ඒ විදිහට කටයුතු කාරණා කරන්න උන්වහන්සේ හුරු පුරුදු වෙලා හිටියා. එතකොට චූලකාල විවිධ උපදෙස් දුන්න හරි ගියේ නැහැ මහාන වෙලා. අන්තිමට චූලකාල ගෙදර ගියා, සිවුරු ඇරලා මහාකාල අරන් යන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ. භික්ෂුන් වහන්සේලා අතර මෙන්න මේ කතාව. චූලකාල බුදුපියාණන් වහන්සේගේ ධර්මය අහලත් මේ ධර්මය හරියට තේරුම් බේරුම් කරගත්තේ නැහැ, සිවුරු ඇරලා ගෙදර ගියා. මහාකාල මේ සී සද්ධර්මයේ තේරුම් බේරුම් කරගෙන කටයුතු කාරණා කරපු නිසා උන්වහන්සේ සිවුරු ඇරලා ගෙදර ගියේ නැහැ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහාකාල කියලා කියන්නේ සාමාන්‍ය උත්තමයෙක් නන් නෙවෙයි. මහාකාල කියලා කියන්නේ මහා රහතුන් වහන්සේ නමක් මේ වෙනකොට. එනිසා උන්වහන්සේගේ ස්වරූපයයි සාමාන්‍ය පුද්ගලයෙකුගේ ස්වරූපයයි දෙක මේ ගාථා දෙකෙන් උන්වහන්සේ දේශනා කළා. එතකොට චූලකාල අර මහානකමෙන් අයින් වෙලා ගෙදර ගියපු පුද්ගලයා හරියට මොන වගේද? සුභානුපස්සින් විහරන්තං, හැම දෙයක්ම සුභයි සුභයි, ඉඳුරං සුභයි, ඇසට පේන දේ සුභයි කියලා කටයුතු කාරණා කළා. අන්න ඒකේ ප්‍රතිඵලය හරියට හුළඟට ඇවිදින් මහා වෘක්ෂයක් බිඳිලා විනාශ වෙලා යන්නේ යම්සේද ඔහුගේ ජීවිතය ධර්මයෙන් පරාජයට පත් වුණා. ඉන්ද්‍රියේසු අසංවතං, ඔහුගේ ඉන්ද්‍රියන් අසංවර කරගත්තා. ඒ නිසා ඔහු මහගහක් ඉදිරියලා බිම වැටෙන්නාසේ ධර්මයෙන් පරාජයට පත් වූ පුද්ගලයෙක් බවට පත් වුණා. භෝජනම් මිච්ච පන්ත් මත් අමත්තඤ්ඤං, භෝජනෙහි පමණ දැනගෙන කටයුතු කාරණා නොකරපු නිසා මහගහක් ඉදිරියලා වැටෙන්නේ යම්සේද ඔහුට එසේම වෙන්ට සිදු වුණා. ඒ වගේම ආරද්ධ වීරියන් ඔහු ළඟ තිබුණේ නැහැ. කුසීතං හීන වීරියන්, හීන වූ වීරියකින් යුක්තව තමයි චූලකාල කටයුතු කාරණා කළේ. ඒ නිසා ඔහු මේ නිවන් මගින් පරාජයට පත් වුණා. තං වේ පසහති මාරෝ, අන්නේ පුද්ගලයා මාරයාගේ ප්‍රශංසාවට ලක් වුණා. තේරුණාද? ඒ නිසා මාරයා හරි කැමැති පංච මාරයා පස් මරුම්ම කෙලෙස් වලට වසඟ වෙනවා නම්, මෙරි මෙරි උපදින සංසාර ගමනට උරුමකම් කියනවා නම් මාරයා හරි කැමැති ඒකට. මොකද ඔහුගේ පැත්තේ සේනාව වැඩි වෙන නිසා. ඉතින් ඒ නිසා චූලකාලගේ ක්‍රියාපටිපාටියට මාරයා සතුටු වුණා. පසහති මාරෝ, මාරයාගේ සන්තෝෂයට පත් වුණා. ඒ නිසා ඒ ප්‍රතිඵලයක් වශයෙන් හරියට මුලින් උදුරලා වැටිච්ච ගහක් වගේ මාරයා ජයග්‍රහණය කරගත්තා. ඒ වගේම මහාකාල කියන මේ මහා රහතුන් වහන්සේ බවට පත් වෙච්ච උත්තමයා හැමනිතරම අසුභානුපස්සෙන් විහෙරන්තම් අර මේ නිච්ච සුඛාත්ත හැමනිතරම උන්වහන්සේ හිතුවේ අනිච්ච දුක්ඛ අනත් ඇහැරියට හිතපු නිසා උන්වහන්සේ අරහත් තත්ත්වයට පත් වුණා. ඉන්ද්‍රියේසු අසංගුතං, අර පුද්ගලයා ඉන්ද්‍රියන් අසංවර කරගෙන හිටිය චූලකාල. හැබැයි මහාකාල ඉන්ද්‍රියේසු සුසංගුතං, තමන්ගේ ඉන්ද්‍රිය ඉඳුරන් හැටියටම පාවිච්චි කළා, ආයතන හැටියට පාවිච්චි කළේ නැහැ. ඒ නිසා උන්වහන්සේ හැමනිතරම පඤ්ඤාපනාය පුද්ගලයෙක් බවට පත් වුණා. චූලකාල විඤ්ඤාපනාය, විඥාණයෙන් කටයුතු කාරණා කරන පුද්ගලයෙක් බවට පත් වුණා. ප්‍රඥාවෙන් කටයුතු කාරණා කරපු නිසා උන්වහන්සේට මාරයා පරාජය කරන්න පස්මරුන් දිනන්නට පුළුවන්කම තිබුණා. භෝජනම් මිච්ච මත්තඤ්ඤං, චූලකාල භෝජනම් හිත අමත්තඤ්ඤුන්, මහාකාල භෝජනම් හිත මත්තඤ්ඤු, භෝජනී පමණ දැනගෙන කටයුතු කාරණා කළා. සද්දං ආරද්ධ වීරියන්, මේ මහා අරහතුන් වහන්සේ මහාකාල තෙරුන් වහන්සේ ආරම්භ කරන ලද වීරියෙන් යුක්තව කටයුතු කාරණා කරපු නිසා උන්වහන්සේ තං වේ නප්පසහති මාරෝ, මාරයා පරාජය කරපු මහා ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් බවට පත් වුණා. ඒ වගේම එහෙම පත් වුණාට පස්සේ මොකද? උන්වහන්සේ පුංචි ලස්සන උදාහරණයක් දෙනවා. වාතෝ සීලං පබ්බතං, හරියට පර්වතයකට කොච්චර හුලං හැමුවත් සෙලවෙන්නේ නැතු

0: මාරයාට මාරයා දිනවන්නේ කොහොමද කියන මේ පැති දෙක ධර්මයේ සහ අධර්මය ඉතා හොඳින් පැහැදිලි කරලා දෙන්නට ලැබුණේ සෝභේගේ ජීවිතයේ මහා කාල තෙරුන් වහන්සේ ගත කරපු ඒ වැඩපිළිවෙල දිනු පවුණු කරගෙන මේ ජීවිත කාලය තුලදීම පස්මරුන් පරදවලා උතුම් වූ නිබ්බාන සුවේම සුඛී සුවපත් භාවයට පත්වෙනට මේ සිදු කරගත්තා වූ ධර්ම දේශනාවේ මහා පිංකම හේතු වේවා වාසනා වේවා කියලා සාදු කියලා අදිෂ්ඨානයක් ඇති කර ගන්නට ඕනේ. පින්වතුනි, අද මේ උතුම් ශ්‍රී සද්ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන්නේ ත්‍රිකුණාමලයේ මැදවච්චිය ප්‍රදේශයේ විසූ නැසී ගිය කේ පුංචි බණ්ඩා යු කුමරියතනි යන දෙමව්පියන්ට සහ පීබී අප්පුහාමි උපසිරි බණ්ඩාර කිරි බණ්ඩා යන සහෝදරයන්ට පින් අනුමෝදන් කිරීම සඳහා. එවාගේම අනුරාධපුර පුරහල ප්‍රදේශයේ පදිංචිව සිට අභාව ප්‍රාප්තවන්ට යදුණු සිය බිරිඳ වන නිමලා ශ්‍රියාලතා යන අයට පින්පෙත් අනුමෝදන් කිරීම සඳහාත්. එවාගේම මදුසා දිල්සානි විදුනි දුලාරා යන දූදරුවන්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම සඳහාත්. අද මෙහි ධර්ම දේශනාවේ බැතිබර දායකත්වයේ දරුණු ලබන්නේ අනුරාධපුර පුරහල ප්‍රදේශයේ පදිංචි ජ්‍යොතිස්වේදී විශ්‍රාමික පාඨශාලාචාර්ය විමල් පියසේන මහත්මා විසින්. ඒ එතුමාට මෙලොව ජීවිතයේ වාසනාවන්ත වේවා, දූදරුවන්ට නිදුක් නිරෝගී සුඛී සුවපත් භාවයට පත් වේවා, එවාගේ මිය පරලෝකියා වූ සියලු දෙනාටම උතුම් වූ නිවනින්ම සැනසීම පිණිස මේ ශ්‍රී සද්ධර්මය හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගන්නට, ධර්මස්වණය කරපු සෑම සිව් දෙනාටම උතුම් වූ අමා මහ නිවනින්ම සැනසීම ලැබේවා කියලා ආශිර්වාද කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. එත්තාවතා ච ගම්මේහි සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා ච ගම්මේහි සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා ච ගම්මේහි සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා.
1: අද ඉරුදින ධර්මදේශනයේ සිදු කරනු ලද්දේ අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යනංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මැදවච්චිය ඉසින් බැස්සගල රුවන්ගිර රජමහා විහාරාධීශවර උතුරු නුවරගම් පළාතේ උපප්‍රධාන අධිකරණ සංඝනායක රාජකීය පණ්ඩිත පූජ්‍ය කඩවත්ගම පියරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ. මේ උතුම් ධර්ම දානමේ පින්කම වෙනුවෙන් දායකත්වයේ දරුවා අනුරාධපුර පුරහල පෙදසේ පදිංචි ජ්‍යොතිෂ්‍යවේදී විශ්‍රාමික පාඨශාලාචාර්ය විමල් පියසේන මැතිතුමන්. එතුමන් විසින් අරමුණු කරගත් සියලු යහපත් වූ අරමුණු ඒකාන්තයෙන්ම ඉෂ්ට සිද්ධ වේවායි ප්‍රාර්ථනා කරමින් ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාට මේ දහමේ ගුණයෙන් බලයෙන් නිවී සැනසෙත්වායි ප්‍රාර්ථනා කරමින් අපි අද දවසේ ඉරුදින ධර්මදේශුණයෙන් සමුගන්නවා. ඔබ සැමට තෙරුවන් සරණයි.

0: කුමාරෝත්පත්තිය, බුද්ධත්වය හා මහා පරිනිර්වාණය සිහිපත් කරමින්
1: එළඹෙන තිස්වනදා වෙසක් පොහෝ දා ආගමික වැඩසටහන් මෙවර විසුරුවා හරිනු ලබන්නේ
0: අබන්පොළ ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ සිටයි.
1: ගෞරවනීය අනුශාසකත්වය අමම්පොළ ශ්‍රී බෝධිරුක්ඛාරාමාධිපති අමම්පොළ සාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකකාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය බක්මීවැවි සාගර ස්වාමීන්ද්‍රයන් වහන්සේ
0: බැතිබර දායකත්වය
1: විශ්වසනීය විදේශ රැකියාවක් සඳහා දේශක්ති ලංකා විදේශ රැකියා ආයතනය
0: දුරකථන අංකය 03-7-7-500-500
2: ආර්ස්වානේ කම්පී SLS සහතිකයේ සමග පීකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්ස්වානේ කම්පී.
3: ආහා හා මොකද ඔය කරන්නේ? මේක මට පරම්පරාවෙන් ලැබුණ පෙට්ටගම. මේක ඇතුළේ තමයි මට ඕන වටිනම දේ තියෙන්නේ. අයින් වෙන්න.
4: මේ මොකද්ද? පොඩි කොල කෑල්ල. මොනවා හරි ඒකේ ලියලා තියෙනවා වගේ. නිදානයක් ගැනත් දන්නේ නැහැ.
5: සත්‍ය විවරණ වැඩසටහන අහන්න.
4: සඳුදා සහ බදාදා සිට සෙනසුරාදා දක්වා සවස 5ට රජරට සේවයෙන් සත්‍ය විවරණ.
6: දැනුමට නුවණට විනෝදයට සල්ලි කොළ පහයි. අන්තිම කෑලි තුන ගන්න මිස්.
7: අනේ මේ සෙල්ලමට උනත් ඔච්චර ගිනි ගණන් වලට බඩු විකුණන්න එපා. මංගාව සල්ලි කොළ තුනයි තියෙන්නේ.
6: තුනෙනුත් දෙකක් ඉරිලානේ මිස්.
7: දැනුම නුවණ විනෝදයට දැන් සල්ලි කොළ ඕනේ නැහැ. අහන්න බදාදා හවස 4:15ට රජ රට සේවය.
8: FM 107.3 FM 90.1 රජ රට සේවය.
9: පුන්තිය බේ විශ්වය.
1: සසර දනව්වේ අනාථ ලෝසතුන්ගේ හදේ සෝ දුක් සදහටම නිවා දමන විශ්වයේ අසම සම ලෞතුරු බුදු වදන පහසුවෙන් අර්ථවත්ව අවබෝධ කරගන්නට ඔබත් ලෞතුරු අරණ සදහම් දේශනා මාලාවට නොපමාව සමන් දෙන්න. සෑම සෙනසුරාදා දිනයකම උදෑසන 8ට FM 107.3 හා 90.1 රජරට සේවය ඔස්සේ මෙම ධර්ම දේශනාව ඔබට ශ්‍රවණය කළ හැකි. ගෞරවනීය දේශකයාණන් වහන්සේ අනුරාධපුර කටුකැලියාව ශ්‍රී අරණ විහාරාධීශවර විදද්ධ ධම්ම කතික මාපලගම සුසීල වංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ පින්කල මිනිසුන් කන්දී අසන නිර්මල සුවතෙන ලෞතුරු වරණ lauturuwarana.net වෙබ් අඩවිය ඔස්සේ සහ ලෞතුරු වරණ YouTube නාලිකාව ඔස්සේද ඔබට මෙම ධර්ම දේශනා ශ්‍රවණය කළ හැකි අතර එම YouTube නාලිකාව හරහා විශේෂයෙන්ම සෑම දිනකම රාත්‍රී 8ට ගෞරවනීය මාපලගම සුසීල වංශ හිමියන් විසින් පෙර සිදු කරන ලද කෙටි ධර්ම දේශනාවල නැවත විකාශයන්ට ඔබට සවන් දිය හැකියි.

0: FM 107.3 රජරට සේවය 47 වසරක අභිමානය.
1: මතක මන්සල අතීතය සහ වර්තමානයේ මතක සමග අනාගතය ගැන කෙරෙන පිළිසඳර. මතක මන්සල. මතක මන්සල. සතියකට පස්සේ නැවතත් මතක මන්සල පිළිසඳරට අප ඔබට ඇරයුම් කරනවා. මතක මන්සල පිළිසඳර අප වෙන් කරන්නේ කලාක්ෂේත්‍රය හා සම්බන්ධ නිර්මාණකරුවන්ගේ අත්දැකීම් බෙදා හදා ගන්නට, විශේෂයෙන්ම ගීතය, කවිය වගේම සාහිත්‍යාංග පිළිබඳව මේ ක්ෂේත්‍රය තුළ නියැලි කලාකරුවන්ගේ අත්දැකීම් වගේම ඔවුන්ගේ නිර්මාණකරණයේ මතක තමයි අපි මතක මන්සල පිළිසඳරට එක් කරන්නේ. මීට ඉහතදීත් අප රජරට ගීත් පන්හිඳ නිර්මාණ සංසදයේ නිර්මාණකරුවන්ට, සමාජික සමාජිකාවන්ට ඇරයුම් කළා ඔවුන්ගේ නිර්මාණ පිළිබඳව කතා කරන්නට. ඒ වගේම රජරට ගී පන්හිඳ නිර්මාණ සංසදයේ සාමූහික උත්සාහයක් හැටියට ගී පැහැසර නමින් ගී සංකල්පනා කෘතියක් පසුගියදාක ජනගත කළා. ඒ නිර්මාණ සංසදයේ නිර්මාණකරුවන්ගේ ගීත පිළිබඳව කතා කරන්නට, ඒ ගීත මතක මන්සල පිළිසඳරට එක් කරන්නට තමයි අප අදත් රජරට ගී පන්හිඳ නිර්මාණ සංසදයේ නිර්මාණකරුවන් 4 දෙනෙකුට ආරාධනා කළේ ඔවුන්ගේ නිර්මාණත් සමග අපේ පිළිසඳරට එක්වන්න කියා. ඉතින් ඒ අනුව ගේපද රචක බන්දු එස් අඹේපිටියත්, සුජීවා ගුණරත්න ගීපද රචිකාවත්, සුමිතා තෙන්නකෝන් ගීපද රචිකාවත්, ඒ වගේම ඩයිස් පුෂ්පකුමාර ගේපද රචකයාත් අද මේ පිළිසඳරට එක්වනවා. අපි මේ සිව් දෙනාගේ ගී නිර්මාණ පිළිබඳව හෝරාවකට අසන කාලය තුළ කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. බන්දුවේ සම්බේපිටියට අප මුලින්ම ආරාධනා කරනවා මේ බන්දුගේ ගීත රචනා ක්ෂේත්‍රය, නැත්නම් සාහිත්‍ය ක්ෂේත්‍රයේ අත්දැකීම් පිළිබඳව කතා කරන්නට. මට මතකයක් තියෙනවා බන්දු, ඔබ මේ මුල් කාලෙදී ළමා ගීත හැම රචනා කළා නේද රජරට ගුවන්විදුලියට?
2: ඔව්, මම ළමා ගීතයක් රචනා කළා. ඒක ගායනා කළේ චිරණී දසන්‍ය කියලා දියණියක් ගායනා කළේ. තනුව සහ සංගීතය නිර්මාණය කළේ ආර් එන් ශිරාණි කියලා ඒ ශිෂ්‍යාවගේ ගුරුතුමිය. ඉතින් මේ ගීතය රජරට සේවයේත් කීප වතාවක් ප්‍රචාරය වුණා, දැනටත් ප්‍රචාරය වෙනවා. ඒ වගේම මේක මේ අන්තර් කලායතන අතර තිබිච්චි මේ 1900 මට මතක හැටියට 2021 විතර වගේ අවුරුද්දක ඒක සමස්ත ලංකා තරඟේ දෙවන ස්ථානයට ආවා ඒ ගීතය.
1: ඔය ගීතය ලියන්න කලින් ඔබ මේ කවි, ඒ වගේම වෙනත් සාහිත්‍ය නිර්මාණ කටයුතු වල එහෙම නිරත වෙලා හිටියද, කොහොමද?
2: ඔව්, මම මුලින්ම අපි ඉතින් පාසල් යන කාලේ ඉඳලම ගීත රචනා කළා. කුමාරි 1986 අවුරුද්දේ කොළඹ ගුවන්විදුලියේ තිබුණා නව නිර්මාණ වින්දන කියලා මේ වැඩසටහනක්. ඒකෙදි කරේ නවක ගීත රචකයින්ගේ ගීත රචනා ප්‍රවීණව ලවා ගායනා කරන වැඩසටහනක්. ඒකට මම ගීත කීපයක් එව්වා. ඉතින් මගේ එක ගීතයක් ඒකට තෝරගත්තා. ඒ ගීතය ගායනා කළේ විශාරද ඉල්බර්ට් ජයකුඩි ගායන ශිල්පියා විසින් තමයි ගායනා කළේ. ඒ මගේ පළවෙනි ගීතය. ඉතින් මට ඒක ඇත්තටම ලොකු ශක්තියක් වුණා. මොකද ඉල්බර්ට් ජයකුඩි කියන ගායන ශිල්පියා එකලත් ලංකාවේ ඉතාම ජනප්‍රිය ගායන ශිල්පියෙක්. අද වගේම ඒක කීප වතාවක් ගුවන්විදුලියේ ප්‍රචාරය වුණා කොළඹ ගුවන්විදුලියේ.
1: ඔබ වෘත්තීන් මේ සෞඛ්‍ය ක්ෂේත්‍රය හා සම්බන්ධව කටයුතු කළ කෙනෙක්. මේ සෞඛ්‍ය ක්ෂේත්‍රය හා සම්බන්ධවම ගීතයක් ලියන්නත් ඔබට අවස්ථාවක් සැලසුණා නේද එක්තරා අවස්ථාවක?
2: මම ඖෂධ වේදිකාවක් හැටියට තමයි සේවය කළේ. වසර 32ක් පමණ සේවය කළා. දැන් නම් මම සේවයෙන් ඉවත් වෙලා ඉන්නේ.
1: තවමත් ඒ වුණාට ඔබ මේ ඒ ඖෂධ වේදේ පිළිබඳව දැනුවත් කිරීම කටයුතු කරනවා නේද?
2: දැනට මේ ඖෂධ වේදී සහායක පාඨමාලාවක් පවත්වාගෙන යනවා. ඒ ඖෂධ වේදී සහායක සහායිකාවන් සඳහා ඒ අය දැනුවත් කිරීම සඳහා, ඔවුන්ගේ රාජකාරී කටයුතු පහසු කර ගැනීම සඳහා. ඉතින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ තේමා ගීතය රචනා කිරීමේ අවස්ථාවත් මට ලැබුණා. මොකද මා ඒ රෝහලේ සේවය කරන නිසා 2010 වගේ වර්ෂයක රෝහලේ අධ්‍යක්ෂතුමා මට ආරාධනා කරා රෝහලේ තේමා ගීතයක් නිර්මාණය කරන්න කියලා. ඒ නිසා මට ඒ අවස්ථාව ලැබුණා. රෝහලේ අදටත් ඒ ගීතය තමයි රෝහල් ගීතය හැටියට ඉඳගන්නේ. මේ ගීතය ගායනා කළේ TM ජයරත්න ගායන වේදියා තමයි ගායනා කරන්නේ. ගීතයට තනුව සහ සංගීතය නිර්මාණය කළේ නවරත්න ගමගේ සංගීතවේදියා.
1: මම හිතන්නේ බන්දු අඹේපිටියේ මහත්මයා, දැන් ඔබට ඔය මුල්ම කාලේ ඔබ ගීත ක්ෂේත්‍රයට පිවිසෙන කාලේ මේ වගේ ප්‍රවීණයන්ගේ දායකත්වය ඔබේ ගී නිර්මාණ සඳහා එක් වීම මම හිතන්නේ ඔබේ නිර්මාණ ක්ෂේත්‍රයේ ඉදිරි ගමනකට හේතු වන්නටත් ඇති.
2: ඔව්, ඇත්තටම එකයි මම කිව්වේ අර 1986 අවුරුද්දේ මුලින්ම ගීතය එඩ්වඩ් ජයකොඩි වගේ ප්‍රවීණයෙක් ගායනා කිරීම ඇත්තටම මට ලොකු ශක්තියක් වුණා. ඊට පස්සේ කොළඹ ගුවන්විදුලියේ සරලගී මියසිය ඔය වගේ වැඩසටහන් සඳහා මට ගීත රචනා කරන්න අවස්ථාව ලැබුණා. ඒ අතර බන්දුල විජේවීර ගායන ශිල්පියා ගීත තුනක් ගායනා කළා. රූපා ඉඳුමති, විල්බර්ට් ඇන්තනි, නිමල් ගුණසේකර මේ වගේ අයට ගීත රචනා කරන්න මට අවස්ථාව ලැබුණා. ඒ වගේම ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ තනු සහ සංගීත නිර්මාණ ගීත දෙකක් සඳහා යොදාගෙන තිනවා, ටියුලින් ජයරත්න, ලාල් තේනබදු. ඒ වගේ එකල හිටපු ඒ ප්‍රවීණ ශිල්පීන් එච් එම් ජයවර්ධන ඒ වගේ අයගේ තනු නිර්මාණ මේ ගීතවලට ඇතුළත් වෙලා තියෙනවා.
1: හොඳයි, ඔබ දීර්ඝ චාරිකාවක නිරත වී සිටින කෙනෙක් හැටියට අපිට දැනෙනවා බන්දු එස් අඹේපිටිය. රජරට ගීපන්හිඳ නිර්මාණ සංසදයේ සමාජික හැටියට තමයි අද අපි ඔබ මේ කතාබහට එක් කරගන්නේ ඔබේ ගීතයක් ඉදිරිපත් කරන්නට. රජරට ගීපන්හිඳ නිර්මාණ සංසදයට ඔබ කොහොමද සම්බන්ධ වෙන්නේ?
2: රජරට ගී පංහිඳ, ඉතින් අපිට මේ අපි කොහොමත් රජරට අවට මේ නිර්මාණශීලී සහෘදයන් සමග කවදත් එකට හිටියා. ඒ නිසා ඒ ගී පංහිඳ වැඩසටහන නැත්තං ඒ සංසදේ ආරම්භ කරනකොට අපිටත් ආරාධනා ලැබුණා. ඒ අනුව අපි
1: එකතු වුණා,
2: එකතු වෙලා දැනට මේ කටයුතු කරගෙන යනවා.
1: ගී පංහිඳ නිර්මාණ සංසදයෙන් එළි දැක්වූ ගී පැහැසර කෘතියටත් ඔබේ නිර්මාණ දෙකක් ඇතුළත් වෙනවානේ. අද මොකද්ද ඔබ මේ අපේ පිළිසඳරට තෝරගන්න ගීතය?
2: අද මම තෝරගත් රන් සිරිපා පියුම සිඹින කියලා ආරම්භ වෙන ගීතය. මේ ගීතය ගායන කළේ ටීම් ජයරත්න. මේකට තනුව සහ සංගීතය නිර්මාණය කළේ නවරත්න ගමගේ සංගීතවේදියා. ඉතින් මේක ආරම්භ වෙන්නේ රන් සිරිපා පියුම සිඹින සේත වලා කුලෙන් වඩින හිමි නියරැ සමාදහර දෙරණ තලඳුවයි කියලා. මේ ලංකාවේ ප්‍රධාන බෞද්ධ සිද්ධස්ථාන තුනක් ආශ්‍රය කරගෙන තමයි ගීතේ නිර්මාණය වෙන්නේ. ඒ ශ්‍රීපාදය, රුවන්වැලිසෑය සහ දළදා මාලිගාව.
1: දැන් බන්දු මේ ගීතය ඔබ ලියනකොට මේ ටී එම් ජයරත්න ගායකයා වෙනුවෙන්ම මේ ගීතය රචනා කළාද, නැත්නම් මේ කොහොමද ඔහුට ලැබුණේ?
2: නෑ, ඇත්තටම මේ ගීතේ රචනා කරද්දී කොයි වගේ ගායකට ගායකයෙකුටද මේක යොමු කරන්න කියන අදහසක් තිබුණේ නෑ. ගීතය රචනා කරලා මගේ ළඟ තිබුණා. ඊට පස්සේ තමයි, ඊට වසර ගානකට පස්සේ තමයි ගීතය නිර්මාණය වුණේ.

0: ගීත ගායන කළේ TM ජයරත්න නවරත්න ගමගේ මුසු කළ සංගීත නිර්මාණය. ගීතය රචනා කළේ බන්දු S. අඹේපිටිය ගේපද රචකයා. අද අපි බන්දු S. අඹේපිටිය ගේපද රචකයා වෙක් කරගන්නේ රජරට ගී පන්හිඳ නිර්මාණ සංසදයේ සාමාජික සාමාජිකාවන් නියෝජනය කරමින්. රජරට ගී පන්හිඳ නිර්මාණ සංසදයේ තවත් සාමාජිකාවක් අප මීළඟට එක් කරගන්නවා සුජීවා ගුණරත්න. සුජීවා ගුණරත්නත් ගී පැහැසර නිර්මාණ කෘතියට තමන්ගේ ගී කිහිපයක් එක් කළ ගේපද රචකාවක්. කොහොමද ඔබ මේ සුජීවා මේ ගීත ලියන්නේ, ඒ වගේම කවි ලියන්නේ මේ පටන් ගත්තේ කොයි වගේ කාලෙක ඉඳලාද?
1: මම අනුරාධපුර උපන් කෙනෙක්. ඉතින් මට ආරම්භයේදීම කියන්නේ මම ජීවිතේ පටන් ගන්නකොට මට කලාව උරුම වෙලා තිබුණා. මම මගේ ගමන පටන් ගන්නෙම කලාව කියන ගමන පටන් ගන්නෙම පාසල් අවදී.
0: ඔබේ මේ දෙමෝපියන් සහෝදර සහෝදරයන් එහෙම කලාවට සම්බන්ධයි ඉන්නවද?
1: මගේ අප්පච්චි ජීවත් වෙලා හිටපු කාලේ බටනලා වාදකේ රජරට සේවයත් එක්ක සම්බන්ධ වෙලා හිටියා. ඒ කාලේ බටනලාව වාදනය කරන්න, يعني එළිය ගායනා කරන ඔය පැදුරු වගේ දේවල් වල ගායනා කරා. අපේ මට ආභාෂය තිබුණා ඒ ගෙදර ආභාෂය. මගේ අප්පච්චි බටනලා වාදනය කරනවා. හැන්දෑවට එළිය පහළිය පැදුරක් දාගෙන යත් එක්ක කණ්ඩායමක් වාදනය කරනවා, ගායනය කරනවා, මැන්ඩලීනේ වාදනය කරන අන්න ඒ වගේ ආභාෂයක් මට මුල් කාලේ ඉඳලම තිබුණා. ඊට පස්සේ මම ගායන ලෝකයට ගොඩක් ආදරය කරපු කෙනෙක්. ඒ වගේම මම පාසල් අවදියේ නිර්මාණකරණය සඳහා යොමු වුණා. ඉතින් පාසල් අධ්‍යාපනය ලබන කාල පරාසය ඇතුලේ මට විශාල සහයෝගයක් ලැබුණා මේ නිර්මාණ කාර්යයට. ඉතින් මම ඒ කාලේ සාහිත්‍ය කියන එක දැඩි වැළුම් කරපු විෂයක්. ඒ වගේම නිර්මාණ කරනකොට මට සාහිත්‍ය තරඟවලදී මගේ නිර්මාණ සඳහා නිතර ජයග්‍රහණ හිමි වෙන්න හැම අවුරුද්දකම වගේ මට සහතික අනිත් හැම ළමයෙකුටම වඩා සහතික හිමි වෙන්න පටන් ගත්තා. ඉතින් ඒකත් එක්ක මම නිර්මාණකරණයට ඉබේම තල්ලු වෙලා ගිය ස්වභාවයක් තමයි තියෙන්නේ. වැඩිහිටි වයසටපත් වෙනකොට මම මගේ නිර්මාණ ටිකක් තේරෙන විදිහට යම් ප්‍රමිතියකට අනුව නිර්මාණය කරන්න ආරම්භ කරා. ඊට පස්සේ මම නිරන්තරයෙන්ම ගොඩක් වෙලාවට මට ඕන වුණා මගේ නිර්මාණ ඇගෙීමකට ලක් වෙනවා කියන එක. ඒකත් එක්ක මම තරඟ කරන්න උත්සාහ කරා. ඒ සෑම තරඟයකට ඉදිරිපත් වුණු සියලු තරඟවලින් මම ජයග්‍රහණ ලබා ගත්තා. ඉතින් මම අදත් නිහතමානී ආඩම්බරයක් මට තියෙනවා. වෙනම අධ්‍යයනය කිරීමකින් තොරව ස්වයංව නිර්මාණය කරපු ඒ නිර්මාණවලට මට යහපත් විදිහට ඇගීමක් ලැබුණා. ඒ වගේම මම දැන් රජරට සේවයට පවා යොමු වෙන්නේ ඒ ජයග්‍රහණ හරහා.
0: දැන් සුජීව, ඔබ තරඟවලට ඉදිරිපත් වුන මේ බවක් කිව්ව, දැන් උතුරුමැද පළාත් කලාඋල්ලේට එහෙම ඉදිරිපත් වෙලා තියෙනවද ගීපද රචනා අංශයෙන් එහෙම?
1: ඔව් අයියේ, මම උතුරුමැද පළාත් කලාඋල්ලේ ළෝනේ මම ගද්‍ය රචනා ක්ෂේත්‍රයට අවතීර්ණ වුණා පහුගිය අවුරුදු දෙක තුල. එතනදී මට යොවුන් නව කතා සඳහා කුසලතා සහතික කුසලතාවක් හම්බුණා. ඊළඟට කෙටි කතා නිර්මාණ සඳහා මට ජයග්‍රහණයක් හම්බුණා. පද්‍ය රචනා ක්ෂේත්‍රයේ තමයි මම මෙපමණ කාලයක් ස්පර්ශ කරමින් හිටියේ. හැබැයි මම ගීත රචනා සඳහා මගේ හැකියාවක් තියෙන බව අවබෝධ කරගත්තේ 2003 අවුරුද්දේ. ඉතින් 2003 අවුරුද්දෙන් පස්සේ තමයි මම ඇත්තටම ගීත රචනාවලට යොමු වෙන්න පටන් ගත්තේ. ඉතින් මෑත අවදීදී මම රචනා විශාල ප්‍රමාණයක් මේ වෙනකොට කරලා තියෙනවා. ඉතින් ඒවා ගීත බවට පත් කරමින් ඉන්නවා දැනට. ඉතින් හරි කැමැත්තෙන් මම මේ වැඩේට අවතීර්ණ වෙනවා. මම හිතනවා මට ලැබුණු ඇගයීම් සමග මම සුදුසු මට්ටමකට මේ වෙන විට පැමිණ තිබෙනවා කියලා.
0: දැන් මොකද ඔබේ මේ පළමු වන ගීතයක් හැටියට නිර්මාණය වෙලා ඔබ ලියු ගීතයක් සංගීත නිර්මාණයෙන් අනතුරුව ගායනයක් හැටියට ඉදිරිපත් වුනේ මොකද්ද පළමෙනි ගීතය?
1: ඇත්තටම අයියා, අද මම ඉදිරිපත් කරන ගීතයත් මේ වැඩසටහනට යෝජනා කරගත්ත ගීතේ තමයි ඇස්කෝඩි ගීතය. ඒක තමයි මට ඉස්සල්ලාම ගීතයක් විදිහට කරලා ඉවර කරන්න හම්බුනේ. මම රචනා කරලා ගායිකාවක් ගායනය කරන.
0: කවුද ගායනා කරන්නේ?
1: මේ ගීතේ ගායනා කරන්නේ ශංකා අධිකාරි. ඒ වෙනකොට යා නවක ගායිකාවක්. ඉතින් ඒක මම මේ ගීතේ ගැන කතා කරොත් එහෙම, මේක ඇත්තටම මේ මට ගීතයක් කරන්න ඕනේ කියලා නිර්මාණය වෙච්ච ගීතයක් නෙමෙයි. ඒක මටත් අර ඉස්සර තිබුණු මේ අවශ්‍යතාවයට මම තරඟ කරන අවස්ථාවක ජයග්‍රහණයක් කරපු ගීතයක්. ඉතින් ඒක අස්වැන්න CD තැටියේ තමයි ගීතය අඩංගු වෙන්නේ දැනට.
0: වන්නි
1: වේදිකාවේ අස්වැන්න ගීත ඒ වෙලාවේ ඒක කලා උලලක් විදිහට විදිහට තමයි අපි පැවැත්වුවේ. කියන්නේ උතුරු මැද වන්නිය වේදිකාවෙන් තමයි එක කරේ. එතකොට ඒ වෙලාවේ ගීත රචනා අංශයේ ජයග්‍රහණය කරපු ගීතය තමයි මගේ ඇස්කූඩේ ගීතය. ඒ වෙලාවේ ගායනා අංශයෙන් ජයග්‍රහණයක් ලබා ගත්ත ඉශංකාධිකාරි තමයි මේ ගීතය ගායනා කරන්න යෝජනා වුණේ. ඒ අනුව තමයි ওই ගීතය අද වෙනකොට ගීතයක් බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් මේ ගීතයේ සංගීතමය දායකත්වය සපයන්නේ සෑම් විමලධර්ම මහත්මයා.
0: ඔබේ ওই ගීතය වන්නේ වේදිකාව නිකුත් කළ අස්වැන්න සංගත තැටිටත් ඇතුළත් වෙලා තියෙනවා නේද?
1: ඇතුළත් තියෙනවා.
0: ඔව්. ඊට පස්සේ කොහමද ඔබේ මේ ගීත රචනා ක්ෂේත්‍රයේ මේ මොන මොන සංදිස්ථානද එකතු වුණේ? දැන් ඔබ මෑතකදීම ගී පැහැසර නිර්මාණ කෘතියටත් ඔබේ නිර්මාණ දෙකක් ඇතුළත් කරලා තියෙනවා.
1: ඔව්, පැහැසරත් එක්ක මට සම්බන්ධ වෙන්න ලැබුණේ මේ මෑතකදී. සංසදයත් එක්ක මම ඒකාත්මික වෙන්නේ මේ මෑත කාලයේදී. එතකොට මම ගීත මම දන්නේ සංචිතය පිළිබඳව අවබෝධයක් නැතුව මම සම්බන්ධ වුණේ. නමුත් පැහැසර ගී නිර්මාණ එකතුව සමග මට යාවජීව වැඩ කරන්න ලැබුණා. එතනදී අපි නිර්මාණකරුවෝ 56 දෙනෙක් මේ සංචිතයට ඇතුළත් වෙලා තිනවා. ඇත්තටම පැහැසර කෘතිය ගැන කතා කරනකොට මගේ නිර්මාණ දෙකක් ඒට ඇතුළත් වෙලා තියෙනවා. ඉතින් ඒ නිර්මාණ දෙක වගේම අනිකුත් අපිත් එක්ක ඉන්න ගේපද රචකයන් 56 දෙනෙකුගේ නිර්මාණ මේකේ ඇතුළත් වෙලා තියෙනවා වගේ මම ඒවත් එක්ක වැඩ කරපු කෙනෙක් හැටියට මම ඇත්තටම ආඩම්බර වෙනවා පැහැසර කෘතියට මගේ ගීත දෙකක් ඇතුළත් කරන්න ලැබීම පිළිබඳව. මොකද මම මේ 56 දෙනාගේම හෘද ස්පන්දනය ඉතා ළඟව කියෙව්වා. එහෙම නැත්තම් බින්දා කියලා තමයි මට කියන්න තියෙන්නේ. මොකද මම මේ පොතේ පරිගණක අකුරු ඇමුණුම් කාර්ය ඉෂ්ට සිද්ධ කරපු කෙනා හැටියට මම මේකේ ගොඩක් අඩම්බර වෙනවා. මට ඒ හැම කෙනෙක්ගෙම මේ ගී පදවල එහෙම නැත්තම් ඒ හැම පද රචකයෙක්ගෙම හෘද ස්පන්දනය දැනුණා කියලා කියන්න කැමතියි.
0: සුජීවා ගුණරත්න, අපි ඔබ ලියු මුල්ම ගීතය අස්වැන්න සංගත තැටියට ඇතුළත් වුණු ගීතය. මේ ගීතය ගායනා කරන්නේ ශංකා අධිකාරී, සංගීත නිර්මාණය කළේ සෑම් විමලධර්ම, සංගීතවේදියා. ගීතය රචනා කරන්නේ සුජීවා ගුණරත්න.

0: ගීතය ගායන කළේ ශංකා අධිකාරි, සංගීත නිර්මාණය කළේ සෑම් විමලධර්ම, ගීතය රචනා කළේ සුජීවා ගුණරත්න. සුජීවා, අද අප සමග මතක මංසල පිළිසඳරට එක්වන්නේ රජරට ගී පන්හිඳ නිර්මාණ සංසදයේ සාමාජිකාවක් හැටියට. අප අද වැඩසටහන වෙන් කරන්නේ රජරට ගී පන්හිඳ නිර්මාණ සංසදයේ නිර්මාණකරුවන් කිහිප දෙනෙකු වෙනුවෙන්. අපි ඉදිරියේදීත් බලාපොරොත්තු වෙනවා විවිධ නිර්මාණකරුවන් කැඳවා මේ ගී සංසදයට එකතු වන නිර්මාණකරුවන් කැඳවා ඔවුන්ගේ නිර්මාණ පිළිබඳව කතා කරන්න, ගී සංකල්පනා පිළිබඳව කතා කරන්න. අප මීළඟට එක් කරගන්නෙත් රජරට ගී පන්හිඳ නිර්මාණ සංසදයේ සාමාජිකාවක්, ඇය සුමිතා තෙන්නකෝන්. සුමිතා ලියු ගීත කීපයක් පිළිබඳවත් අපට මතකයි. ඉතින් අද අපි ඇය ලියු ගීතයක් අපි මේ වැඩසටහනට එක් කරගන්නවා. ඊට අමතරව ඇය ලියු අනික් ගීත පිළිබඳවත් අපි කතා කරමු. මේ සුමිතා තෙන්නකෝන්, අපට මතකයි ඔබ මීට ඉහතදී සංගත තැටියකට එහෙමත් ගීත නිර්මාණය කළ තිබුණා නේද?
1: ගීත 12ක සංගත තැටියක් මේ වෙනකොට
0: නිකුත් කරලා
1: තියෙනවා.
0: ඔබේම ගී සංකල්පනාව.
1: ඔබේම ගී සංකල්පනාවන් මේ වෙනකොට ගීත 20කට අධික ප්‍රමාණයක් ජනගත වෙලා තියෙනවා. ඒ හැම එකක්ම වගේම මගේ හුඟක් ගීත මේ ජනගත වුණේ පාසල් ගුරුවරියක් අවුරුදු 35ක කාලය තුළ. මන් දරුවන්ට සිංහල විෂය සහ සාහිත්‍ය රසස්වාදය තමයි මගේ විෂය වුණේ. ඒ නිසාම මං ඒ පැත්තට ඇදිලා ගියා කියන්න පුළුවන්. කුඩා කාලේ ඉඳලම තිබුණු හැකියාවන් එක්කම, ඒ වගේම පාසලේ තිබුණු ඕනෑම උත්සවයකදී පිළිගැනීමේ ගීත, පාසලට අදාළ බොහෝ තරඟකාරී අවස්ථාවල තිබුණු ඒ අවස්ථාවන් වුණත් ප්‍රයෝජනයට ගත්තේ මගේ ඒ හැකියාව තමයි.
0: සුමිත මහත්මිය, ඔබ දැන් ওই පාසල් ගුරුවරියක හැටියට ඔබ ලබාගත් අත්දැකීම් සමග ලියන මේ සිදුවීමත් එක්ක මේ ඔබ පාසල් කාලේදී, ඔබේ පාසල් කාලේදීම ඔබ නිර්මාණ කරන ටෙක් වෙලා තියෙනවා.
1: අනිවාර්යයෙන්ම මම මට මතක විදියට මම මුලින්ම කවි තරංගයකට ලිව්වේ පහ ශ්‍රේණිය වගේ පුංචි කාලෙක. මගේ ඒ පිටිපස්සේ හිටපු ප්‍රධාන පුද්ගලයා බවට පත් වෙන්නේ මගේ අද ජීවිතුන් අතර නැති මගේ තාත්තා. ඔහු තමයි මාව නිර්මාණකරණයට යොමු කළේ කියලා මට හිතෙනවා. මට ඉස්සෙල්ලම දින පොතක් ගෙනත් දුන්නේ එතුමා පහ වසරේ ඉන්නකොට. මට ඒ පොත ලැබුණම මට හිතුණා මේ ඒකේ දින සටහන් නෙවෙයි මම ලිව්වේ කවි. එනිසා දිගින් දිගටම මම විවිධ තරඟවලට ඉදිරිපත් වුණා. ඉදිරිපත් වෙන හැම තරඟයකම මට ජයග්‍රහණ තිබුණා. අද වෙනකොට මම හිතන්නේ මට මේසයක් පුරවන්න තරම්
0: සහතික
1: ගොඩක් තියෙනවා. ඉතින් අදටත් ප්‍රාදේශීය මට්ටමේ සහ මේ ඩිස්ත්‍රික් මට්ටමේ, වගේම සමස්ත ලංකා මට්ටමේ ජයග්‍රහණ රැසක් සහතිකත් ජයග්‍රහණක් තියෙනවා.
0: දැන් සුමිතා, ඔබට අවස්ථාවක් ලැබිලා තියෙනවද මේ අපේ රටේ ප්‍රවීණ ගායක ගායිකාවන්, සංගීතවේදීන් මේ වගේ අයත් සමග කටයුතු කරන්න? එහෙම
1: දැනට නම් එහෙම අවස්ථාවක් මට උදා වුණේ නැහැ.
0: දැන් ඔබ ලියු ගීත මේ වන විට සංගීත නිර්මාණය කරලා ගායනා කළ හැම තියෙන මේ නව පරපුරට එකතු වෙන ශිල්පීන්නේ
1: මාත් එක්ක එකතු වුණ අහම්බෙන් සුසන්ත රණුක කුමාරසිංහ කියන මහත්මයා. ඔහු මේ ප්‍රදේශයේ පුද්ගලයෙක්. මේ එක්තරා අවස්ථාවක මුණ ගැහිම නිසා එතෙන්දී ඔහු මේ මගේ ගීත වැඩි හරියක් මේ පරිගත වුණේ, ජනගත වුණේ ඔහු හරහා. මේ ගීතයත් එහෙමයි. මේ හුස්මක් ගන්නට කියන්නේ මේ මෑතක දැනගත වුණු ගීතය. ඒ
0: කියන්නේ අද වැඩසටහනට බෙක් කරන ගීතය.
1: ඔව්, ඒ ගීතයට මම හරි කැමතියි. මොකද මේ මම ගුරුවරියක් විදිහට ඉන්නකොට මම දැකපු දේ තමයි දරුවන්ට හුස්මක් ගන්න වෙලාවක් තිබුණේ
0: නැහැ. පාසල් වැඩද නැත්නම්?
1: නෑ නෑ, මට හිතුනේම ටියුෂන් නිසාම අපේ දරුවෝ කොච්චර එක පැත්තකට ඇදිලා යනවා. අර මම උගන්වන විෂය වුණත් දැන් අපේ දරුවන්ට කිව්වා නම් තෝරා ගැනීමේ වෛකල්පිත විෂයකට සිංහල විෂය දාන්න කියලා, මට හිතෙනවා අපේ දරුවෝ ඒක කරනවා. මේ ප්‍රධාන විෂය තිබුණ නිසා බලෙන් තමයි අපි ඒක ඉගෙනුවේ කියලා මට හිතෙනවා. එක්තෙන්දි රසස්වාදයේ කොටස, සාහිත්‍ය විචාරාත්මක කොටස ඔවුන් අතින් මග හැරිලම ගියා. මං සෑහෙන උත්සාහක ගත්ත විතරන්නේ මං පසුපෙලක් හදලා තියෙනවා දරුවෝ. මේ වෙනකොට ළමයිනොත් මගේ මාත් එක්කම තරඟකාරීත්වයෙන් ළමා වැඩසටහන් වලට ඉදිරිපත් වෙනවා. මට ඒක තමයි ලොකුම සතුට.
0: දැන් සුමිතා මහත්මිය, මම හිතන්නේ දැන් බොයෝ කියන කාරණෙත් එක්කම දැන් ඔබ වසර ගණනාවක මේ ගුරු වෘත්තිය අධ්‍යක්ෂින් තියෙන කෙනෙක්. ඒ වගේම දැන් ඔබේ ළමා කාලේදී මම හිතන්නේ නෑ මේ වගේ මේ බාහිර පන්ති ටියුෂන් නේ මේ තරම් තිබුණා
1: කියලා. නෑ, මම ඉන්නම නෑ. මම උසස් පෙළටවත් මේ පන්ති ගිය කෙනෙක් නෙවෙයි. විශ්වවිද්‍යාල මට්ටමද විශ්වවිද්‍යාලයට යනකම්වත් ඇතරම පෞද්ගලික පන්තිකර ම ගිහිල්ල නෑ මගේ කාඩම්බරයෙන් කියනවා. මොකද ඒකාල ඇත්තටම ගුරුවරු මම ගුරුවරයක් විදිහට මම ගුරුෘතිය මේව කරන්න වන්නේ. නමුත් මම දැකපු දේ තමයි හුඟක් කලාවට ගුරු වෘත්තියේ පිළිබඳ දරුවන්ට පැහැදීමක් නැද්ද කියන එක. එහෙම එකක් අපේ පුංචි කාලේ තිබුණේ නෑ.
0: මෙතරම් තරඟයක්වත් තිබුණේ නෑ
1: නේද? නෑ නෑ කිසිම තරඟයක් තිබුණේ නෑ. අපිට නිදහසේ ගොඩාක් දේවල් කරන්න අවස්ථාවක් තිබුණා. මම උසස් පෙළ කරනකොට මට මතකයි මේ මම ඒ වෙනකොට විශාල සංඛ්‍යාවක් කවි තරඟ වලට ගද්‍ය රචනා වලට මම හැම පැත්තෙම ඉදිරිපත් වුණා ගද්‍ය පද දෙකෙන්ම. විශේෂයෙන්ම මම මේ සාහිත්‍ය උළෙලවල් වලදී වැඩිපුරම ලිව්වේ රන් සම්මාන දෙනපු නවකතාවන් විචාරයට ලක් කිරීම. ඒ කියන්නේ
0: විචාර කලාව
1: සකලාව තමයි මම ගොඩක්ම කළේ මගේ විෂයත් එක්ක ගිය නිසා වෙන්න ඕන. ඒ වයිදි මට අනිවාර්යයෙන්ම පළමු ස්ථානේ හම්බුණා. දැනට මගේ මාත් එක්කම දරු රසක් ඉගෙන ගන්නවා. ඔවුන් මේ ඇත්තම කැමැත්තෙන් මේ රසස්වාදී විෂයත් කරනවා. ඒ ඔවුන් මං හුඟක් වෙලාවට මේ තියෙන හැම තරගයකටම ඉදිරිපත් කරනවා. ඔවුනුත් ඒ මගේ යනවා.
0: උතුරුමැද මේ පළාත් කලාවලදී එහෙම ජයග්‍රහණ ලැබලා තියෙනවද?
1: ජයග්‍රහණ කළා. ඒ වගේම පුස්තකාල මණ්ඩලයෙන් එක්තර අවස්ථාවක අපේ පොතක් ජනගත කළා මේ කලා උළෙලේ. ඒ ජනගත කරපු අවස්ථා දෙකකදීම මගේ කෙටි කතාවකුත් ඒකට තේරුණා. ඒ පොතේ
0: දැන් ඔය ගීත රචනා කලාවට සමාන්තරව ඔබේ ඔය කෙටි කතා, නවකතා, ඒ වගේ යෞවන නවකතා, ඒ ක්ෂේත්‍රයටත් ඔබේ සම්බන්ධතාවක් තියෙනවද?
1: තාම නම් මට නවකතාවක් කියන්න බැරි වුණා. මේ මට කියන්න අමතකුණා රත්නශ්‍රී විජේසිංහ මහත්මයා අවුරුදු ගණනාවක් තුල කළා බෘහස්පති කියන සංග්‍රහයේ මේ මී වදේ කියලා පොතක්. ඒ පොතේ සමස්ත ලංකා මට්ටමේ ගීත පද රචකයන්ගේ ගීත තමයි තේරුවේ. ඒ අවස්ථා කීපෙම සමස්ත ලංකා මට්ටමේ ඒ ගීපොතට මගේ ගී ඇතුළත් වුණා.
0: දැන් ඔබ මේ වන විට රජරට ගීපන්හිඳ නිර්මාණ සංසදයටත් එකතු වෙලා ඉන්න ගීපද රචකාවක්. එතකොට දැන් සංසදෙන් නිකුත් කළ ගී පැහැසර් කෘතියටත් ඔබේ නිර්මාණ දෙකක් ඇතුළත් වෙනවා. මේ ගී ඇතුළත් වුණු ගීත සියල්ලම මේ කලින් ගායනා වුණු ගීත නෙමෙයි, නැවුම් ගීත නේද, අලුත් ගීත. දැන් මේ වගේ ගීත කෘතියකට එක්වීම ඔබ ගීපද රචිකාවක් හැටියට දකින්නේ කොහොමද?
1: මම හිතන්නේ ඒක අප්‍රතිහිත ධෛර්යයක සහ අනුපමේය මෙහෙවරක ප්‍රතිඵලයක්. ඒ සඳහා මේ දායක වුණු ඇත්තට මේ පරිපාලක මණ්ඩලයත් මේ අකුරු අමුණු අපේ සුජීව නංගිටත් ස්තුති කරන්න ඕනේ. ඒ වගේම ඒ තෝරපු ගීත අතර සමහරලාට මේ ගීත හොඳ නෑ කියන මට්ටමේ ඉඳලා නැවත ගීත ඉල්ලලා නැවතත් පළ කරමින් මම හිතන්නේ ඉතාමත්ම හොඳ ගී 56 දෙනෙකුගේ ගී 112ක් ඒ පොතට අන්තර්ගත වීම. ඇත්තට මේ සියල්ලම වගේ මම කියෙව්වා එකකට එකක්. ඉතාම හොඳ මට්ටමේ තියෙන ගීත තියෙනවා. මං හිතන්නේ ගේයපද රචකයන්ගේ උත්සාහයක ප්‍රතිඵලයක් විතරක් නෙමෙයි, තනු නිර්මාණය කරන නව ගායක ගායිකාවන්ට වගේම අපේ ප්‍රවීණ ගායක ගායිකාවන්ටත් මේ පොත මුණ ගැහිලා ඉතා ඉක්මනින් ඒ සඳහා අවස්ථාවක් උදා වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.
0: සුමිතා දෙනකොන් මහත්මිය, ඔබ අද ඔබේ ගීතයක් හැටියට, ඔබ ලියු ගීතයක් හැටියට එක් කරන ගීතයට අපි හිමනම් සවන් දෙමු. මේ ගීතය ළමා ගායිකාවක් ගායනා කරන්නේ ඖෂධි එහන්සා ළමා ගායිකාව. ගීතය සංගීතවත් කරන්නේ ඖෂද ජයසුන්දර. සුමිතා දෙනකොන් අද අප සමග මේ පිළිසඳරට එක්වන ගේපද රචකාව මේ ගීතය රචනා කළේ.

0: ගීත ගායනා කළේ ඕෂධි එහන්සා ළමා ගායිකාව, සංගීත නිර්මාණය කළේ ඕෂධ ජයසුන්දර සංගීතවේදියා, ගීත රචනා කළේ සුමිතා තෙන්නකෝන්, ගේපද රචකාව ඇය. අද අප සමග මතක මන්සර පිළිසඳරට එක්වන්නේ රජරට ගී පන්හිඳ නිර්මාණ සංසදයේ සාමාජිකාවක් හැටියට. අප මීළඟට එක් කරගන්නවා තවත් ගේපද රචකයෙක්, ඒ වගේම ඔහු ගායන ක්ෂේත්‍රයටත් සම්බන්ධ කෙනෙක්, ඩයස් පුෂ්පකුමාර. ඩයස් ගීත ලියනවා වගේම ගීත ගායනයටත් උනන්දුවක් දක්වන කෙනෙක්. මේ අපිට ඩයස් කියන්නකෝ, මේ ඔබ ගීත ගායනයටද ගීත ලියන්නද මුලින්ම එකතු වුණේ?
1: මම ප්‍රථමයෙන්ම ගීත ගායනයට තමයි එකතු වුණේ. පසුව ගීත රචනා කිරීමේ හැකියාව දියුණු කරගත්තා. විශේෂයෙන් මම ක්‍රියාන්විත රාජකාරිවල යාපනය ප්‍රදේශයේ යුද කාලේ ඉඳද්දී තමයි මගේ මේක ගොඩනගා ගන්න කැමැත්තක් ඇති වුණේ. ඒ ඇති වෙච්ච මගේ පාළුව තනිකම නැති කරගන්නේ.
0: ඒ කියන්නේ ඔබ හමුදා සේවයේ නියුතුව සිටි කෙනෙක් නේද?
1: ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවය කරන කාලේ. ඒ කාලේ තුල තමයි මේ නිර්මාණ කරන්න පටන් ගත්තේ.
0: ගුවන් හමුදාවේ සේවය කළ හිතවතුන් කීප දෙනෙක් ඉස්සර රජරට සේවයට සම්බන්ධ වෙලා හිටියා. ලාල් මිත්‍ර බන්දු, එයාටකම ඇසුරක් තිබුණාද ඔබට?
1: අනිවාර්යයෙන්ම. එතුමා මට බොහොම මඟ පෙන්වුවා. මේ මොරලව ගුවන් හමුදා කමිටුවට ගින් නැත්ති මට එතුමාගේ ගුරුහරකම් ලැබිලා තියෙනවා. බොහොම මේල බොහොම ගෞරවයෙන් ඉස්සෙල්ලා මේ මතක කරන එතුමා.
0: අපිට කියන්නකෝ මේ ඩයස් පුෂ්පකුමාර මහත්මයා, දැන් ඔබ මොකට අරන් ඇවිල්ලා තියෙනවා මේ පැරණි පොත්පත් කිහිපයක්? මොනවද මේ පොත්?
1: තමයි මේ මගේ හදවතේ ගායකයා තමයි සුනිල් ශාන්ත.
0: හෙළ ගීත කලාවේ එක්තරා
1: මුල්
0: සලකුණක්.
1: මම දකින්නේ හෙළ සංගීතය ගැන ගොත් එහෙම ආනන්ද සමරකෝන්, සුනිල් ශාන්ත, අමරදේව කියන මේ ලිබිකල් තුන උඩ තමයි අපේ ඒ ත්‍රිත්වය මත තමයි මේ හෙළ සංගීත ගුණනගුණ කියලා මම හිතන්නේ. එතනුත් ප්‍රබල සේවයක් කර හෙළ සංගීත වෙන ප්‍රබල සේවක අපේම ගමනක් යන මහා සංගීත ආර ගුණගන්න සහගතය සුනිශාන්ත ශූරන් කියලා මම විශ්වාස කරන්නේ.
0: සුනිශාන්තයන් පිළිබඳ මේ තොරතුරු ඔබ එක්රැස් කරගන්නේ මොන වගේ කාරණයක් සඳහාද?
1: උදෑසන ගියේ කාලේ උදා ගී කියලා වැඩසටහන් ගියා. මම 74 75 කාලේ ඉඳලා මම කුඩාම කාලේ ඉඳලා ගෙදර ගුවන් විදුලිය මට ඇහෙන්නේ එම්බා ගංගා නවතුණු ලංකා ලංකා පෙම්බර ලංකා වලා පුලින් බැස් සමාන කුලක වගේ ගීත. ඉතින් මේ ගීත මගේ කනට ඇහුණා විතරක් නෙමෙයි, ඒකම මීපැණි වැටුණා වගේ කනට මගේ අප්‍රමාණ ආසාවක් එදා ඉඳලම ඇති වුණා. අද වෙනකම්ම වෙනස් නොවි එතුමාටම ගෞරවයක් තියෙනවාට හිතාගන්න බෑ. ඒ තරම් ගෞරවයක් එතුමා විරින් මගේ තියෙනවා.
0: ඩෑෂ් පුෂ්පකුමාර මහත්මයා, දැන් ඔබ සුනිල් ශාන්තයන් පිළිබඳව වැඩි ඇල්මක් තියෙන නිසා මම හිතන්නේ ඒ ගීත කලාවටත් ඔබේ කැමැත්තක් තියෙනවා. ඊට අමතරව මේ ඔබ ලියන ගීත, ඔබ මෙතෙක් ලියන ගීත ගායනා කරන්න, සංගීත නිර්මාණය කරන්න එහෙම මොන මොන අයගේ සහයද ඔබ ලබාගෙන තියෙන්නේ?
1: මම ප්‍රථමයෙන්ම මේ මෑත කාලෙක තමයි ගීත රචනාගේ දැන් අවුරුදු 3කට උඩදී ඒ අවස්ථාව ගත්තේ. මේ අපේ පොඩි උත්සවයක් තිබුණ මොහොතක අපේ රජරට ප්‍රවීණ සංගීතඥයෙක් වෙන විශාරද ප්‍රවීණ් පාලින්ද මල්ලි තමයි අපි ගීතයක් කරමු කියලා මට අද යෝජනාව ගෙනාවේ. ඇත්ත වශයෙන්ම එතුමාගේ ගැන මම ආරාධනාවක් නොකලාට අහිතක් කියන ගීතය කරා. ඒක රජරට සේවයේ ප්‍රචාරය වුණා මුල් කාලෙම. ඊට පස්සේ මට ලැබුණ කරුණාත්මක විජයවර්ධන මහත්මාගෙන් අපිට අවස්ථාවක් ලැබුණා. එතෙන්දී මම ගීත දෙකක් ආයිදිරිපත් කරා. මහා කනතර වැවට මහා වැසි වැටුම් දාගෙන ගීතය, ඒ වගේම ඊට පසුව එයත් එකම කරා ප්‍රශාන්ත එරන්දක විශාද ක්‍රියා එරන්දක මම ගායනා කරා ගායනා කළා. එතකොට එවැනි ගීත කීප ඉතිරි ගීත සියල්ලම මම විසින්ම තමයි ගායනා කළ තියෙන්නේ.
0: දැන් ඔබ වැඩි කැමැත්තක් දක්වන්නේ මේ පුෂ්පකුමාර මහත්මයා ගීත ගායනා කරන්නද නැත්නම් ගීත රචනා කරන්නද?
1: මට ගීත ගායනා කිරීම සහ රචනා කිරීම සහ ඒ තනු දැමීම ඒ අංශ තුනම මට පුළුවන්කම තියෙනවා.
0: සංගීතයේ විෂය කැටිටීම හදාරලා තියෙනවද?
1: සංගීතයේ 6 පන්තිරි විතර මම අඳුර කරලා තියෙන්නේ.
0: ඔව්.
1: ඊට පස්සේ විෂය වශයෙන් බැවුණා. දැනට මම අපේ ප්‍රදේශයේ ඉන්න ගුරුවරියක් ඉන්නවා. චන්ද්‍රලතා කියලා බෙල්ලුඩ්ඩ කියලා ආපු ගුරුවරියක්.
0: චන්ද්‍රලතා විතානගේ.
1: විතානගේ එතුමිය තමයි මට දැන් මේ සංගීතයේ ගායනා කියන්නේ කටහඬ ගොඩ ගන්න උදව් කරන්නේ.
0: චන්ද්‍රලතා විතානගේ කියලා කියන්නේ රජරට ගුවන් විදුලියදීත් ගීත ගායනා කළ ශිල්පිනියක්. මචන් මෑතකදී කලාභූෂණ සම්මානය
1: ලැබුණානේ. ඒ වගේම ප්‍රේමරංජිත් විජේවික්‍රම මහත්මයාත් මට උදව් කරා.
0: ඉදිරියේදී ඔබ මොන හරි මේ ක්ෂේත්‍රය හා සම්බන්ධව විශේෂ බලාපොරොත්තු එහෙම තියෙනවද?
1: මම මගේ බලාපොරොත්තු තියෙන්නේ සුනිශාන්ත මහත්මයාගේ ගීත ආරට තව හොඳ ගීත කීපයක් ඉදිරිපත් කරන්නත්. ඒ අපේ හෙළ සංගීත මග මටත් පුළුවන් මොකක් හරි දෙයක් කරන්න පුළුවන් නම් ඒ වෙනුවෙන් කරන හැඟීමකින් තමයි මේ කටයුතු කරන්නේ.
0: අද මේ වැඩසටහනට මොකද්ද ඩයස් පුෂ්පකුමාර මහත්මයා ඔබ තෝරගන්න ගීතය?
1: විශේෂයෙන් මේ වෙලාවේ මතක් කරනවා අපේ සුනිශාන්ත ශූරීන් තුනිශාන්ත මැතිතුමා අප්‍රේල් මාසෙ තමයි උපදින්නේ. ඒ කියන්නේ 2015 අප්‍රේල් 17 වෙනි තමයි එතුමාගේ ජන්මදිනය. ඒ වගේම තමයි අප්‍රේල් මාසයේ 1981 අප්‍රේල් මාසයේ 21 වෙනි තමයි එතුමන්ගේ දිවංගත වුණේ. එතන මේ අප්‍රේල් මාසයේ බිහි වෙච්ච ලංකාවේ බිහි වෙච්ච කෝවුලා ගැන මට මේ අවස්ථාවේ වචන ටිකක් කතා කරන්න ලැබුණා කියන්නේ ලොකු වාසනාවක්. ඉතින් විශේෂයෙන්ම එතුමන්ගේ පුතා මම ගෞරවයෙන් මතක් කරන ලංකා තාන්ත මහත්මයා මාත්‍රේ බොහොම සම්බන්ධයි කතා බහ කරන කෙනෙක්. එතුමා වෙනුවෙන්ම තමයි මේ ගෞරව වෙනුවෙන්ම තමයි මම අද ගීතයක් කරුවා. විශේෂයෙන්ම සුනිශාන්ත මහත්මයාගේ ලංකාවේ වැඩිම උපහාර ගීත ගායනා කරලා තියෙන සුනිශාන්තක මම විශ්වාස කරන්නේ. මොකද
0: ඔහුගේ ගීයාර අයෝඩෙනිස් වගේ
1: ඇතගේ පළවෙනි ගෝලයා සුනිශාන්ත මහත්මයා ඔහු පුතෙක් විදිහට සලකන්න කියලා තමයි කියලා දුන්නේ. එයාගේම පුතෙක් විදිහට සලකුවේ.
0: මොකද ඔහු මේ සුනිශාන්තයන්ගේ ආරටම ගැයූ කෙනෙක් තමයි අයෝඩෙනිස්.
1: එතුමා මුලින්ම කුමාරතුංග මුනිදාස ගැන වියෝව ගැන ගීතයක් ඉදිරිපත් කරා. ඊට පස්සේ සූර්යසංකර මොල්ලිගොඩ මහත්මයා ගැන ගීතයක් ඉදිරිපත් කරා. ඊටත් පස්සේ තමගේ පුතා ගැන කියවුණා ගීත. SWRD බණ්ඩාරනායක මහත්මයා වියෝ වෙලාවෙත් ගීතයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒතකොට එතුමාට මට හිතුනේම මමත් මේ වගේ ගීතයක් ඉදිරිපත් කරනවා. මම එතුමා වෙනුවෙන් මේ උපහාර ගීතයක් තමයි දැන් මම ඉදිරිපත් කරලා තියෙන්නේ. සුනිල් වලා කුලෙන් එහා ඔබයි දිලෙන්නේ, විලේ ඕලු නෙළුම් පිපි ඔබයි සොයන්නේ. ඒකමයි ආරම්භයේ තියෙන්නේ.
0: අද උදේ මේ කතාබහේ වැඩි කොටසක් වෙන් කළෙත් මේ සුනිල් සාන්තයන් වෙනුවෙන්. දැන් මේ ලංකා සාන්ත සුනිල් සාන්තයන්ගේ මේ පුතා මේ වන විට මේ සුනිල් සාන්ත මේ පදනමක් එහෙම ආරම්භ කළා තියෙනවා නේද?
1: ඔබතුමන් නිවැරදි. එතුමන් සුනිල් සාන්ත පදනමක් හදලා දැනට කොළඹ මම දැනුවත් LP ස්ටේන් එකේ සහ නෙළුම් පොකුණ රඟාලේ දැක්වා. මට පොඩි අවස්ථාවක් ලැබුණා. එතුමාම පෞද්ගලිකව කතා කරලා කිව්වා අනුරාධපුරයේ එම ප්‍රසංගය පෙන්වන්න පුළුවන් කියනක. ඉතින් මම ඇත්ත වශයෙන් මේ බොහොම ඉතාමත් සතුටු වෙන ඒ ප්‍රකාශයට. ඉතින් මට මම විශ්වාස කරනවා ඒක මේ වසරේදීම අනුරාධපුරයේ සියලුම රසිකයන්ට ඒ අවස්ථාව ලබා දෙන්න පුළුවන් වෙයි කියලා.
0: සුනිල් සාන්තයන්ට ඇලුම් කරන හෙළ ගීතයට ඇලුම් කරන බොහෝ දෙනෙක් ඔබේ ওই කටයුත්තට උදව් කරයි කියලා මට හිතෙනවා. මොකද දැන් මේ වර්තමානයේදී මෙබඳු ගීත පිළිබඳව අවබෝධයක් ලබා දීම, ඒ පිළිබඳ අවධානයක් යොමු කිරීම වඩාත් වැදගත් වෙනවා කියලා අපිට හිතෙන්නේ ඩයස් මහත්මයා. අපි එහෙමනම් මේ ඔබ ලියා ඔබම ගායනා කරන මේ ගීතය අද අපේ මතක මංසල පිළිසඳරට එක් කරනවා. මේ ඔබ නිර්මාණය කරන්නේ සුනිල් සාන්තයන් වෙනුවෙන් ගැයෙන උපහාර ගීතයක්
1: විදිහට.
0: මේ එතුමාට උපහාරයක්ම වේවා.

සුනිල් සාන්තයන් වෙනුවෙන් ගැයුණු උපහාර ගීතයක්. මේ ගීතය රචනා කරමින් ගායනා කළේ ඩයස් පුෂ්පකුමාර ගේයපද රචකයා. ඔහු ගායනට සම්බන්ධයි. ප්‍රවීන් පාලින්ද සංගීතවේදියා තමයි මෙහි සංගීත නිර්මාණය කළේ. මතක මන්සල අතීතය සහ වර්තමානයේ මතක සමග අනාගතය ගැන කෙරෙන පිළිසඳර. මතක මන්සල. මතක මන්සල. අද මතක මන්සල් පිළිසඳරට අප එක් කරගත්තේ රජරට ගීත් පන්හිඳ නිර්මාණ සංසදයේ නිර්මාණකරුවන් සාමාජිකාමන් කිහිප දෙනෙක්. බන්දු එස් අඹේපිටිය ගේපද රචකයාත්, සුජීවා ගුණරත්න ගේපද රචිකාවත්, ඒ වගේම සුමිතා තෙන්නකෝන් ගේපද රචිකාවත්, ඩයස් පුෂ්පකුමාර ඔහු ගායනයටත් සම්බන්ධ කෙනෙක්, ඔහු ගීත ගායනා කරනවා, ගීපද රචනා කරනවා, මේ සියල්ලටම සම්බන්ධ කෙනෙක්, තරු නිර්මාණය කරනවා. ඉතින් මේ සිව් දෙනා තමයි අද අපේ මේ වැඩසටහනට එක්ුණේ. සම්බන්ධිකන කටයුතු කළේ රියන් සිනහල්. අපි ඔබට ස්තුතින්ත වෙනවා. එමනම් අපි යලිත් මෙබඳු වැඩසටහනකින් රජරට ගී පන්හිඳ නිර්මාණ සංසදයේ නිර්මාණකරුවන්ගේ නිර්මාණ සමග හමුවෙමු.

0: ආර්ය ස්වාමී කම්පි SLS සහතිකයේ සමග පියෙකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්ය ස්වාමී කම්පි.
1: ආහාහා මොකද ඔය කරන්නේ?
2: මේක මට පරම්පරාවෙන් ලැබුණ පෙට්ටකම. මේක ඇතුළේ තමයි මට ඕන වටිනම දේ තියෙන්නේ. අයින් වෙන්න.
3: මේ මොකද්ද? පොඩි කොල කෑල්ල. මොනවා හරි ඒක ලියලා තිනව වගේ. නිදානයක් ගැන දන්නේ.
4: සත්‍ය විවරණ වැඩසටහන අහන්න.
3: සඳුදා සහ බදාදා සිට සෙනසුරාදා දක්වා සවස 5ට රජරට සේවයෙන්. සත්‍ය විවරණ.
5: දැනුමට නුවණට විනෝදයට සල්ලි කොළ පහයි. අන්තිම කෑලි තුන ගන්න මිස්.
6: අනේ මේ සෙල්ලමට උනත් ඔච්චර ගිනි ගණන් වලට බඩු විකුණන්න එපා. මංගාව සල්ලි කොළ තුනයි තියෙන්නේ.
5: තුනෙනුත් දෙකක් ඉරිලානේ මිස්.
6: දැනුම නුවණ විනෝදයට දැන් සල්ලි කොළ ඕනේ නැහැ. අහන්න බදාදා හවස 4:15ට රජ

0: දහම් දේශනා මාලාවට නොපමාව සමන් දෙන්න. සෑම සෙනසුරාදා දිනයකම උදෑසන 8ට FM 107.3 හා 90.1 රජරට සේවය ඔස්සේ මෙම ධර්ම දේශනාව ඔබට ශ්‍රවණය කළ හැකි. ගෞරවනීය දේශකයාණන් වහන්සේ අනුරාධපුර කටුකැලියාව ශ්‍රී අරණ විහාරාධීශවර විදද්ධ ධම්මකථික මාපලගම සුසීල වංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ. පින්කල මිනිසුන් කන්දී අසන නිර්මල සුවතෙන ලෞතුරුවරණ. ලෞතුරුවරණ.net වෙබ් අඩවිය ඔස්සේ සහ ලෞතුරුවරණ YouTube නාලිකාව ඔස්සේද ඔබට මෙම ධර්මදේශනා ශ්‍රවණය කළ හැකි අතර එම YouTube නාලිකාව හරහා විශේෂයෙන්ම සෑම දිනකම රාත්‍රී 8ට ගෞරවනීය මාපලගම සුසීල වංශ හිමියන් විසින් පෙර සිදු කරන ලද කෙටි ධර්ම දේශනාවල නැවත විකාශයන්ට ඔබට සවන් දිය හැකි.
1: රජරටයි ගොවිබිමයි. වැව්පැති දනව්වේ ගොවිබිම් සරුබිම් කරන්නට නව්‍ය තාක්ෂණික ක්‍රම භාවිතය පිළිබඳව ඔබට ගෙනෙන සජීවී කතිකාව. ෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගුවන් විදුලි කොර සේවාව සහ රජරට සේවය එක්ව ගෙනෙන රජරටයි ගොවිබිමයි. සෑම බදාදා දිනකම පිරිවර 9:00 සිට 9:30 දක්වා

0: බැහැ කඳුලක්ව වැටි නිහඬ මෙහෙකත තෙත් කළ රස කල්පනාමය සේ
1: භාගවසේකර ගීපත අමරදේව මීවිත ඊගල් සංගීතය ඊගල් සාහිත්‍ය සාහිත්‍ය සංගීත සුසංයෝගයේ පළ විසින් තමයි මේ සියල්ල බිහිවෙලා.
0: සේකර ගැමි නිර්ව්‍යාජ බව බිනිවිද දැක ජීවන යථාර්ථය කවි සිත්තමක් කොට බෙල්දෙනි බඩවැටි ඕවිටි ගුරුපාර පසුකොට දවල පැහැ මල්ලයායක් වෙත නික්ම ගොස් තිබිණි. උල්පත පාමුල අඟහරුවාදා උදේ නවයට
2: රසපූර්ණ භාවපූර්ණ අර්ථවත් ගේයපද රචනා සමඟ සුමයුරු ගීතාවලියක් දැයට දායාද කළ ගේයකාව්‍ය රචක පරපුරක අභිමාන ගේයකාව්‍ය දීපනී සෑම ඉරිදාවකම පස්වරු එකට රජරට ශ්‍රීවේ ගේයකාව්‍ය දීපනී මැයි මස තුන්වෙනි ඉරිදා සිට සෑම ඉරුදිනකම පස්වරු එකට රජරට ශ්‍රීවේ.
3: ජාත්‍යන්තර දින සුපිරිගි ටූත් පේස්ට් එක එන්ජොයි කරන ගමන් හිටියේ
4: ජාත්‍යන්තර දින
3: අවුරුදු 600ක් පෙරණි ජර්මනියේ වුඩ්ස්බර්ග් විශ්වවිද්‍යාලය සිද්ධාලේප සුපිරිවිකි දන්තාලේපයේ ෆ්ලෝරයිඩ් හා සමාන රැකවරණයක් සලසන බව සනාථ කර ඇත.
4: ඔයාගේ දත්නම් ගොඩ් ලුකින්
3: දෙන් වොට් අබවුට් මී
5: දින 15ක සත්‍යන්ත පාඨමාලාව රජරට මාධ්‍ය පාසල සහ සංගීත පාසල
6: දශක ගණනාවක අත්දැකීම් ඇති ප්‍රවීණ දේශක මඩුල්ල
7: සැබෑ ගුවන් විදුලි සංනිවේදන මැදිරි තුළ ප්‍රායෝගික අභ්‍යාස
6: නව පාඨමාලාව සඳහා අදම අයදුම් කරන්න
5: පාලක රජරට සේවය අනුරාධපුර.
8: තිලෝව තිලක වූ අමාමේනී සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ ලැබූ උතුම් වෛශාක්‍ය මංගල්‍යය.

0: බුද්ධත්වය හා මහා පරිනිර්වාණය සිහිපත් කරමි.
1: එළඹෙන තිස්වනදා වෙසක් පොහෝදා ආගමික වැඩසටහන් මෙවර විසුරුවා හරිනු ලබන්නේ
0: අබන්පොළ ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ සිටයි.

0: ගෞරවනීය අනුශාසකත්වය අමම්පොළ ශ්‍රී බෝධිරුක්ඛාරාමාධිපති අමම්පොළ ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකකාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය බක්මීවැවි සාගර ස්වාමීන් වහන්සේ
1: බැතිබර දායකත්වය
0: විශ්වසනීය විදේශ රැකියාවක් සඳහා දේශක්ති ලංකා විදේශ රැකියා ආයතනය
1: දුරකථන අංකය 0137 500 500

කුමාර ලේනගේ කලාකරුවල්ලියු ඒ ගීපද සංගීතවත් කළේ සංගීතවේදී රෝහණ ධර්මකීර්ති. ගීත ගායනා කළේ ගායනවේදී කරුණාරත්න දිවුල්කනේ. පෙරවරු 10:03 දැන් වෙලාව. බණ්ඩාරකේ විජේතුංග කලාකරුවල්ලියු මේ ගීපද ගායනවේදී සුනිල් එදිරිසිංහ සමග ගායන ශිල්පිනිය නීලා වික්‍රමසිංහයි ගයන්නේ.

0: ආර් ස්වාමි කම්බි SLS සහතිකයේ සමග පියෙකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර් ස්වාමි කම්බි.
1: සසර දනව්වේ අනාථ ලෝසතුන්ගේ හදේ සෝ දුක් සදහටම නිවා දමන විශ්වයේ අසම සම ලෞතුරු බුදු වදන පහසුවෙන් අර්ථවත්ව අවබෝධ කරගන්නට ඔබත් ලෞතුරු අරණ සදහම් දේශනා මාලාවට නොපමාව සමන් දෙන්න. සෑම සෙනසුරාදා දිනයකම උදෑසන 8ට FM 107.3 හා 90.1 රජරට සේවයේ උස්සේ මෙම ධර්ම දේශනාව ඔබට ශ්‍රවණය කළ හැකි. ගෞරවනීය දේශකයාණන් වහන්සේ අනුරාධපුර කටුකැලියාව ශ්‍රී අරණ විහාරාධීශවර විදද්ධ ධම්මකථික මාපලගම සුසීල වංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ. පින්කල මිනිසුන් කන්දේ අසන නිර්මල සුවතෙන ලෞතුරු අරණ. ලෞතුරුවරණ.net වෙබ් අඩවිය ඔස්සේ සහ ලෞතුරුවරණ YouTube නාලිකාව ඔස්සේද ඔබට මෙම ධර්මදේශනා ශ්‍රවණය කළ හැකි අතර එම YouTube නාලිකාව හරහා විශේෂයෙන්ම සෑම දිනකම රාත්‍රී 8ට ගෞරවනීය මාපලගම සුසීල වංශ හිමියන් විසින් පෙර සිදු කරන ලද කෙටි ධර්මදේශනාවල නැවත විකාශයන්ට ඔබට සවන් දිය හැකි.
2: රස ජනනී
3: අපනේ නිකෘෂිකර්ම දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රජරට සේවය තුලින් සෑම සෙනසුරාදාවකම සවස 4:30 එතෙර කහවණු මෙතෙරට ගෙන්වන අපනයන කෘෂි සංවාදය රස ජනනී.
2: ඔබට අවශ්‍ය මූල්‍යාධාර සහ වගා උපදෙස් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් දැන් නොමිලේ. තොරතුරු විමසන්න, නිර්මාණ යොමු කරන්න මේ අපේ ලිපිණය.
3: රස ජනනී, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගැටඹේ පේරාදෙණිය.
2: දුරකථනය 0812-388-651. රස ජනනී.
3: අත මිට සරු හෙට දිනකට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව.
4: ආහා හා, මොකද ඔය කරන්නේ?
5: මේක මට පරම්පරාවෙන් ලැබුණු පෙට්ටකම. මේක ඇතුළේ තමයි මට ඕන වටිනම දේ තියෙන්නේ.
4: අයින් වෙන්න.
6: මේ මොකද්ද? පොඩි කොල කෑල්ල. මොනවා හරි ඒකේ ලියලා තියෙනවා වගේ. නිදානයක් ගැනත් දන්නේ
7: නැහැ. සත්‍ය විවරණ වැඩසටහන අහන්න.
6: සඳුදා සහ බදාදා සිට සෙනසුරාදා දක්වා සවස 5ට රජරට සේවයෙන් සත්‍ය විවරණ.
1: තිලෝ තිලක වූ අමාමේනී සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ ලැබූ උතුම් වෛශාක්‍ය මංගල්‍ය.

0: කුමාරෝත්පත්තිය, බුද්ධත්වය හා මහා පරිනිර්වාණය සිහිපත් කරමින්
1: එළඹෙන තිස්වනදා වෙසක් පොහෝදා ආගමික වැඩසටහන් මෙවර විසුරුවා හරිනු ලබන්නේ
0: අබන්පොළ ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ සිටයි.
1: ගෞරවනීය අනුශාසකත්වය අමම්පොළ ශ්‍රී බෝධිරුක්ඛාරාමාධිපති අමම්පොළ සාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකකාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය බක්මීවැවි සාගර ස්වාමීන්ද්‍රයන් වහන්සේ
0: බැතිබර දායකත්වය.
1: විශ්වසනීය විදේශ රැකියාවක් සඳහා දේශක්ති ලංකා විදේශ රැකියා ආයතනය.
0: දුරකථන අංකය 03-577-500.
2: ආහා හා, මොකද ඔය කරන්නේ?
3: මේක මට පරම්පරාවෙන් ලැබුණු පෙට්ටකම. මේක ඇතුළේ තමයි මට ඕන වටිනම දේ තියෙන්නේ. අයින් වෙන්න.
4: මේ මොකද්ද? පොඩි කොල කෑල්ල. මොනවා හරි ඒකේ ලියලා තියෙනවා වගේ. නිදානයක් ගැනත් දන්නේ
5: නැහැ. සත්‍ය විවරණ වැඩසටහන අහන්න.
4: සඳුදා සහ බදාදා සිට සෙනසුරාදා දක්වා සවස 5ට රජරට සේවයෙන් සත්‍ය විවරණ.
1: තිලෝ තිලක වූ අමාමේනී සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ ලැබූ උතුම් වෛශාක්‍ය මංගල්‍යය.

0: මාරෝත්පත්තිය බුද්ධත්වය හා මහා පරිනිර්වාණය සිහිපත් කරමින්
1: එළඹෙන තිස්වනදා වෙසක් පොහෝදා ආගමික වැඩසටහන් මෙවර විසුරුවා හරිනු ලබන්නේ
0: අබන්පොළ ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ සිටයි.
1: ගෞරවනීය අනුශාසකත්වය අමම්පොළ ශ්‍රී බෝධිරුක්ඛාරාමාධිපති අමම්පොළ සාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකකාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය බක්මීවැවි සාගර ස්වාමීන්ද්‍රයන් වහන්සේ
0: බැතිබර දායකත්වය
1: විශ්වසනීය විදේශ රැකියාවක් සඳහා දේශක්ති ලංකා විදේශ රැකියා ආයතනය
0: දුරකථන අංකය 03-7-7-500-500 107.3 රජරට සේවය විනාඩි 17යි තප්පර 13යි වෙලාව දැන් උදව්වත දවස සිතුම් පැතුම් මිටවන වාසනාවන්ත දවසක් වෙන්නට කියලා ප්‍රාර්ථනා කරනවා සත්‍යග රජරට ආරම්භයත් එක්කම. එහෙනම් බොහොම ආදරණීයව සෙනෙහසින් නිතුව ඔබට ආරාධනා කරනවා 107.3 91.1 ඒ වගේම රේඩියෝ ගාඩන් ඇප් එකෙන් අපිව අහගෙන ඉන්න කියලා ඔයාලට අද දවසටම. එහෙමනම් ඔබ කැමති ගීතත් අරගෙන ඔබ කැමති තරතුරත් අරගෙන තමයි අද දවසේදීත් රජරට සතියකට එක්කම මම ඇවිත් ඉන්නේ. එහෙමනම් එකතු වෙන්න අපිත් එක්ක. මෙගිහඳ තෑන් විතරන සමගින් නෙළුම් අධිකාරිකෙන්.

අචරේ දෑරත්න රණතුංගයි කිතේ ගායනා කළේ. 10:26 වෙලාව දැන්. ඔබ යමකුවත ප්‍රශංසා කරන සෑම අවස්ථාවකම, ඔබ යමක් අගය කරන සෑම අවස්ථාවකම, ඔබට යමක් ගැන හොඳ හැඟීමක් ඇතිවන සෑම අවස්ථාවකම මේ විශ්වය පෙරලා ඔබට යහපත් දෙයක්ම ලබා දෙනවා. 10:26 වෙලාව දැන්.

චන්දන ලියනාරච්චියගේ ඉතේ ගයන කළේ දහයා විනාඩි 41යි සත්‍යයක රජරටත් එක්කයි ඔබ එකතුලා ඉන්නේ. ඔබ දන්නවද සොබහදහම ආදරයේ නපුරු සිතිවිලිවලටද එහෙම නැත්තම් හොඳ සිතුවිලි තියෙන හදවත්වලටද? ඔබම හිතන්නකෝ. හැබැයි මම හිතන්නේ සොබහදහම ආදරයේ නපුරු සිතුවිලි නැති ආදරණීය හදවත්වලට. එහෙම නේද? මොකද අපි හැමදාම සොබහදහමට ආදරෙයි. එතකොට සබහදහමත් පෙරලා නිරන්තරයෙන් අපිට ආදරය කරනවා. මෙහෙම හිතන්නකෝ, දැන් අපි සබහදහම ගැන කිසිම ආදරයක් හැඟීමක් නැතුව සබහදහම විනාශ කළොත් ඒගොල්ල අපිට මොනවද ලබා දෙන දඬුවම්? ඔබ හිතාවේ ඒගොල්ල මොනව ලබා දෙන්නට? ඒගොල්ලන්ට පණක් නැහෙනේ, හැඟීමක් නැහෙනේ. එහෙම. හැබැයි එහෙම නැහැ. ඒගොල්ලන්ටත් හැඟීම් දැනීම් තියෙනවා. හැබැයි ප්‍රකාශ කරගන්නට යාලට හැකියාවක් නැහැ. අපිට වගේ වචන නැහැ නේ ඒගොල්ලන්ට ප්‍රකාශ කරන්නට. ඒගොල්ලොන්ගේ හැඟීම් ප්‍රකාශ කරන යාලා වර්ධනය වෙනවා. ඒගොල්ලොන්ගේ මල්පල දරනවා. නේද? ගසල වෙනස් වීම සිද්ධ වෙනවනේ. මේ සියලු දේ වෙන්නේ ඒගොල්ලෝ තුලත් යම්කිසි ජීවියක් තියෙන නිසානේ. ඉතින් එතකොට ඒගොල්ලන්ටත් ආදරය දැනෙනවා. ඒ ආදරය දැනුණාම තමයි අපිට පෙරලා ඒගොල්ලෝ ආදරය දෙන්නේ. හැබැයි අපි සබහදහමට ආදරය නොකරන තාක්කල් සබහදහම අපිට ආදරය කරන්නේ නැහැ. ඒ නිසා ඔබත් සබහදහමට ආදරය කරන නපුරු සිතුවිලි නැති ආදරණීය හදවතක් ඇති කෙනෙක් වෙන්න. මේ දැමෙත් සූර්යයා.

දවසක ඔබට අහසම දේවල් නැතුව ජීවත් වෙන්න සිද්ධ වෙයි. දවසක ඔබට අකමැති තැන්වල නවතින්න වෙයි. දවසක ඔබට අකමැත්තෙන් නුවත් දෛවයේ විසින් උරුම කරන ජීවිතය බාරගන්න වෙයි. හැබැයි මේ සියල්ලන්ටම අකමැති වුවත් අපි ජීවිතයේ මේ සියලු දේ හුරු විය යුතුමයි. චරිතා ප්‍රදර්ශනී පිරිස්කගේ හඳයි මේ.

0: ගුරුගීතය නූතන දිසාපාමොක් පරපුරේ හර්ද සාක්ෂිය.
1: ගුරුගීතය සෑම ඉරිදාවකම සවස දෙකට.
2: යමන යන්නම් නිවැරදි මඟ දැක ඔබේ සඳේලියේ.
3: මැයි මස 3 වන ඉරිදා රජරට සේවයේ ගුරුගීතයට එන මම අනුරාධපුර කලත්තෑ

0: මහාවිද්‍යාලයේ ගණිත ආචාර්යනි අනෝමා නිලුබුරණ සිංහ.
1: ගුරු කීර්තියට සම්බන්ධ වීමට ඔබත් කතා කරන්න
2: 0714942484.
3: රසපූර්ණ භාවපූර්ණ අර්ථවත් ගේයපද රචනා සමඟ සුමයුරු ගීතාවලියක් දැයට දායාද කළ ගේයකාව්‍ය රචක පරපුරක අභිමානය ගේයකාව්‍යදීපනී සෑම ඉරිදාවකම පස්වරු එකට රජරට සේවය ගේයකාව්‍යදීපනී මැයි මස 3 වැනි ඉරිදා සිට සෑම ඉරුදිනකම පස්වරු එකට රජරට සේවය.
4: රජරට සතියක එකසිය හතයි දශම තුන රජරට සේවය.

0: ආර් ස්වාමි කම්බි SL සහතික සමග පීකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර් ස්වාමි කම්බි.
1: ආ හා හා මොකද ඔය කරන්නේ?
2: මේක මට પરම්පරාවෙන් ලැබුණ පෙට්ටගම. මේක ඇතුළේ තමයි මට ඕන වටිනම දේ තියෙන්නේ. අයින් වෙන්න.
3: මේ මොකද්ද? පොඩි කොල කෑල්ල. මොනවා හරි ඒකේ ලියලා තියෙනවා වගේ. නිදානයක් ගැනත් දන්නේ
4: නැහැ. සත්‍ය විවරණ වැඩසටහන අහන්න.
3: සඳුදා සහ බදාදා සිට සෙනසුරාදා දක්වා සවස 5ට රජරට සේවයෙන්. සත්‍ය විවරණ.
5: දැනුමට නුවණට විනෝදයට සල්ලි කොළ පහයි. අන්තිම කෑලි තුන ගන්න මිස්.
6: අනේ මේ සෙල්ලමට උනත් ඔච්චර ගිනි ගණන් වලට බඩු විකුණන්න එපා. මංගාව සල්ලි කොළ තුනයි තියෙන්නේ.
5: තුනෙනුත් දෙකක් ඉරිලානේ මිස්.
6: දැනුම නුවණ විනෝදයට දැන් සල්ලි කොළ ඕනේ නැහැ. අහන්න බදාදා හවස 4:15ට රජරට සේවය.
7: FM 107.3 FM 90.1 රජරට සේවය.
8: තිලෝව තිලක වූ අමාමේනී සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ ලැබූ උතුම් වෛශාක්‍ය මංගල

0: උත්පත්තිය බුද්ධත්වය හා මහා පරිනිර්වාණය සිහිපත් කරමින්
1: එළඹෙන තිස්වනදා වෙසක් පොහෝ දා ආගමික වැඩසටහන් මෙවර විසුරුවා හරිනු ලබන්නේ
0: අබන්පොළ ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ සිටයි.
1: ගෞරවනීය අනුශාසකත්වය අමම්පොළ ශ්‍රී බෝධිරුක්ඛාරාමාධිපති අමම්පොළ සාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකකාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය බක්මීවැවි සාගර ස්වාමීන්ද්‍රයන් වහන්සේ
0: බැතිබර දායකත්වය
1: විශ්වසනීය විදේශ රැකියාවක් සඳහා දේශක්ති ලංකා විදේශ රැකියා ආයතනය
0: දුරකථන අංකය 03-577-500
1: සසර දනව්වේ අනාථ ලෝසතුන්ගේ හදේ සෝ දුක් සදහටම නිවා දමන විශ්වයේ අසම සම ලෞතුරු බුදු වදන පහසුවෙන් අර්ථවත්ව අවබෝධ කරගන්නට ඔබත් ලෞතුරු අරණ සදහම් දේශනා මාලාවට නොපමාව සමන් දෙන්න. සෑම සෙනසුරාදා දිනයකම උදෑසන 8ට FM 107.3 හා 90.1 රජරට සේවය ඔස්සේ මෙම ධර්ම දේශනාව ඔබට ශ්‍රවණය කළ හැකි. ගෞරවනීය දේශකයාණන් වහන්සේ අනුරාධපුර කටුකැලියාව ශ්‍රී අරණ විහාරාධීශවර විදද්ධ ධම්මකථික මාපලගම සුසීල වංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ පින්කල මිනිසුන් කන්දී අසන නිර්මල සුවදෙන ලෞතුරු අරණ lauturuwarana.net වෙබ් අඩවිය ඔස්සේ සහ ලෞතුරුවරණ YouTube නාලිකාව ඔස්සේද ඔබට මෙම ධර්මදේශනා ශ්‍රවණය කළ හැකි අතර එම YouTube නාලිකාව හරහා විශේෂයෙන්ම සෑම දිනකම රාත්‍රී 8ට ගෞරවනීය මාපලගම සුසීල වංශ හිමියන් විසින් පෙර සිදු කරන ලද කෙටි ධර්මදේශනාවල නැවත විකාශයන්ට ඔබට සවන් දිය හැකි.
0: රජරටයි ගොවිබිමයි. වැව්බැති දනව්වේ ගොවිබිම් සරුබිම් කරන්නට නව්‍ය තාක්ෂණික ක්‍රම භාවිතය පිළිබඳව ඔබට ගෙනීන සජීවී කතිකාව. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගුවන් විදුලි ගොවි සේවාව සහ රජරට සේවය එක්ව ගෙනීන රජරටයි ගොවිබිමයි. සෑම බදාදා දිනකම පෙරවරු 9:00 සිට 9:30

0: රස ජනනී.
1: අපනේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රජරට සේවය තුලින් සෑම සෙනසුරාදාවකම සවස 4:30 එතෙර කහවණු මෙතෙරට ගෙන්වන අපනයන කෘෂි සංවාදය රස ජනනී.
0: ඔබට අවශ්‍ය මූල්‍යාධාර සහ වගා උපදෙස් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් දැන් නොමිලේ. තොරතුරු විමසන්න, නිර්මාණ යොමු කරන්න මේ අපේ ලිපිනය
1: රස ජනනී. අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගැටඹේ පේරාදෙණිය.
0: දුරකථනය 0812 388 651. රස ජනනී.
1: අතමිට සරු හෙට දිනකට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව.

0: උත්පත්තිය බුද්ධත්වය හා මහා පරිනිර්වාණය සිහිපත් කරමින්
1: එළඹෙන 30 වනදා වෙසක් පොහෝ දා ආගමික වැඩසටහන් මෙවර විසුරුවා හරිනු ලබන්නේ
0: අබන්පොළ ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ සිටයි.
1: ගෞරවනීය අනුශාසකත්වය අමම්පොළ ශ්‍රී බෝධිරුක්ඛාරාමාධිපති අමම්පොළ සාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකකාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය බක්මීවැවේ සාගර ස්වාමීන්ද්‍රයන් වහන්සේ
0: බැතිබර දායකත්වය
1: විශ්වසනීය විදේශ රැකියාවක් සඳහා දේශක්ති ලංකා විදේශ රැකියා ආයතනය
0: දුරකථන අංකය 0337 500 500

0: ගුරු ගීතය නූතන දිසාපාමොක් පරපුරේ හර්ද සාක්ෂිය.
1: ගුරු ගීතය සෑම ඉරිදාවකම සවස දෙකට
2: යමන යන්නම් නිවැරදි මඟ දැක ඔබේ සඳේලියේ.
3: මැයි මස 3 වන ඉරිදා රජරට සේවයේ ගුරු ගීතයට එන මම අනුරාධපුර කලත්තෑව මහා විද්‍යාලයේ ගණිත ආචාර්යනි අනෝමා නිලුබුරණසිංහ.
1: ගුරු ගීතයට සම්බන්ධ වීමට ඔබත් කතා කරන්න
4: 0714 94 24 84.
5: රසපූර්ණ භාවපූර්ණ අර්ථවත් ගේයපද රචනා සමග සුමයුරු ගීතාවලියක් දැයට දායාද කළ ගේයකාව්‍ය රචක පරපුරක අභිමානය. ගේයකාව්‍යදීපනී සෑම ඉරිදාවකම පස්වරු 1ට රජරට සේවය. ගේයකාව්‍යදීපනී මැයි මස 3 වැනි ඉරිදා සිට සෑම ඉරුදිනකම පස්වරු 1ට රජරට සේවය.
6: එකසිය 107.3 රජරට සේවය. රජරට සතියක

රජ රටයි FM 91.1 අනුරාධපුරයට FM 107.3 SLBC හා රේඩියෝ ගාඩන් ඇප් මගින් මුළු ලොවටම රජරට සේවය.

රජු බණ්ඩාර ගීතේක යන කරේ 11:32 වෙලාව දැන්. පුරුදු වෙන්න පුළුවන්ද ඔබට මම මේ කියන දේවල්? මොකද්ද? එතමයි බොරිකාරයන්ව මගහරින හැටි, රැවටුනහම ඉවසන හැටි, ප්‍රශ්නවලට මුහුණ දෙන හැටි, ඒ වගේම තනිකම උහුල ගන්න හැටි, වැටුනහම කොහොමද නැගිටින්නේ කියන එක, කරන වෙනස්කම් දරාගෙන ඉන්න හැටි. මේ දේවල් ඔබේ ජීවිතේට පුරුදු වුණොත් ඔබට පුළුවන් නිරන්තරයෙන්ම ඔබේ ජීවිතය ඔබට ජය ගන්න. 11:33 රජරට සතිය ගත එකයි ඔබ.

0: ගුරු ගීතය නූතන දිසාපාමොක් පරපුරේ හර්ද සාක්ෂිය.
1: ගුරු ගීතය සෑම ඉරිදාවකම සවස දෙකට
2: යමන යන්නම් නිවැරදි මඟ දැක ඔබේ සඳේලියේ.
3: මැයි මස 3 වන ඉරිදා රජරට සේවයේ ගුරු ගීතයට එන මම අනුරාධපුර කලත්තෑව මහා විද්‍යාලයේ ගණිත ආචාර්යනි අනෝමා නිලුබුරණසිංහ.
1: ගුරු ගීතයට සම්බන්ධ වීමට ඔබත් කතා කරන්න
4: 0714 94 24 84.
5: රසපූර්ණ භාවපූර්ණ අර්ථවත් ගේයපද රචනා සමඟ සුමයුරු ගීතාවලියක් දැයට දායාද කළ ගේයකාව්‍ය රචක පරපුරක අභිමානී ගේයකාව්‍යදීපනී සෑම ඉරිදාවකම පස්වරු එකට රජරට සේවය ගේයකාව්‍යදීපනී මැයි මස 3 වැනි ඉරිදා සිට සෑම ඉරුදිනකම පස්වරු එකට රජරට සේවය.
6: රජරට සතියක රජරට සතියකත් එක්ක එකතුලා ඉන්නකොට අපි දැන් යන්න සූදානම් වෙනවා මෙදරියෙන් චුට්ටක් ඈතට. අපි බලමුද ගිහිල්ලා. අයිබුවන් කුඹලාතර. අයිබුවන් ඔබට.
7: අයිබුවන් මේ මාව ඇහෙනවා මං හිතන්නේ.
6: අයිබුවන් හොඳින් ඇහෙනවා බව.
7: ඉන්නේ ටිකක් එළියේ ක්‍රීඩා පිටියේක ඉන්නේ වලිසිංහ හරිචන්ද්‍ර විද්‍යාලයේ ඉන්නේ. අවුනේ ඒ වුණාට සරක් තියෙනවා. මෙතන ඇත්තටම මොකද්ද වෙන්නේ කියන කාරණේ පිළිබඳව මම වචනයක්වත් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මෙතන ඉන්නවා විදුහල්පතිවරු ඉන්නවා අධ්‍යාපන ශාස්ත්‍රයේ දැවැන්තයින් ඉන්නවා. ඒ අතරින් අනුරාධපුර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකනි මහේතා මංගලිකා හෙස්සියාරති මහත්මිය මම සම්බන්ධ කරගන්නවා.
8: ඔව් කුමලාතර, අද අපේ අනුරාධපුර අධ්‍යාපන කලාපයේ අවුරුදු උත්සවය විදුලියම වසන්තය. මේක අපි 4 වැනි වරට තමයි මෙවර සංවිධානය කරන්නේ. අපි මේක සංවිධානය කරන්න ප්‍රධාන අරමුණක් තමයි අපේ ගුරුහල්පතිවරුන් පාසල්වල දරුවනුත් එක්ක ගුරුවරුත් එක්ක බොහොම ආතතියකින් තමයි රාජකාරිකයන් බොහොම වාර දොර වගකීම් සහිත රාජකාරියා ඒකෙන් මිදෙන්න ඒගොල්ලන්ටත් විනෝද වෙන්න, ඒගොල්ලන්ටත් සුහදශීලී වෙන්න, ඒගොල්ලන්ටත් පොඩ්ඩක් රිලැක්ස් වෙන්න අවශ්‍ය කරන පසුබිම සකස් කරලා දෙන එක අරමුණක්. ඒකම කලාප අධ්‍යාපන කාර්යාලය සහ විදුහල්පතිවරුන් අපි ඔක්කොමල්ල යන්නේ එක ගමනක් එක අරමුණකට. ඒ අරමුණකට යන්න අපි අතර තියෙන සුහදතාවය අන්‍යෝන්‍ය අවබෝධය කියන කිතාම වැදගත්. අන්නේ අන්‍යෝන්‍ය අවබෝධය සහ සුහදතාවය වර්ධනය කරගන්න තමයි මේ වැඩසටහන සංවිධානය කරන්නේ වර්ෂයක් පුරා. අද දවසේ විදුහල්පතිවරුන් කාර්ය මණ්ඩලය 200කට අධික ප්‍රමාණයක් වලිසිංහ හරිචන්ද්‍ර මහාවිද්‍යාලයේ ක්‍රීඩාංගණයට මේකට ඇස් වෙලා ඉන්නවා. ඒගොල්ලෝ හරි සතුටින් විනෝදයෙන් ක්‍රීඩාවල යෙදෙනවා. ඒක තමයි අපේ බලාපොරොත්තුව. ඊළඟ දවසේ ගිහිලා වඩාත් උද්‍යෝගිමත් රාජකාරියේ නියදෙන්න පුළුවන් මානසික තත්ත්වයක් අද ලැබෙන එක.
7: බොහොම ස්තුතියි ඔබතුමීට අදහස් දැක්වීම සම්බන්ධයෙන්. මේ ගයිනි මේ දැන් ඔන්න මම වලිසිංහ හරිචන්ද්‍ර විද්‍යාලයේ ඉඳලා එනවා රජරට සේවයට. අම් කිසිවක් නිසා නෙවෙයි ශ්‍රාවකයන්ට කියන්න හරියටම දෙකට ගුරු ගීතයේ තියෙනවා කියලා. එහෙනම් බොහොම ස්තුතියි ගයිනි.
6: බොහොම ස්තුතියි ඔබටත්. පස් එහෙම නැවන පසුර දෙකට අනිවාර්යයෙන්ම ඔබ ගුරු ගීතයත් එක්ක සම්බන්ධ වෙන්න කියලා ඔබට ආරාධනා කරනවා. ඒ වගේම අද දවසේදී අපි පස්වරු එකට ඔබට නවවට ස්ථානක් ගෙනත් තියෙනවා. ඉතින් ඒකත් එක්ක තත්ත්වල් බඳගන්න ඔබට අද දවසේදී හැකියාව තියෙනවා. මම හිතන්නේ ඔබට පූර්ව නිවේදනය දැනුම් දුන්න මම කීප වතාවක් මේ තමයි ගේකාව්‍ය දීපනි. එහෙමනම් මේ වැඩසටහන් දෙකත් එක්ක ඔබට පුළුවන් හවස් කාලයේදී එකතු වෙන්නට 11:42 වෙලාව දැන්.

බාති සංතෘෂ්ගීතය ගයන කරේ කොළහ විනාඩි 50 වෙලාව දැන්. ජීවිතය කියන්නේ අසීමාන්තික හැලහැප්පීම්, අසීමාන්තික හිත්‍රිදීම්, අසීමාන්තික අද්දවැටීම්, මේ සියල්ලම දරාගෙන කිසිවෙකුට වෛර නොකර පාඩම් ඉගෙනගෙන හිනා වෙලා තමන්ගේ ගමන යන එක නේද? ඔබත් එහෙමද ජීවිතය ගැන හිතන්නේ?

0: ගුරුගීතය නූතන දිසාපාමොක් පරපුරේ හර්ද සාක්ෂිය.
1: ගුරුගීතය සෑම ඉරිදාවකම සවස දෙකට
2: යමන යන්නම් නිවැරදි මඟ දැක ඔබේ සඳේ.
3: මැයි මස 3 වන ඉරිදා රජරට සේවයේ ගුරු ගීතයට එන මම අනුරාධපුර කලත්තෑව මහා විද්‍යාලයේ ගණිත ආචාර්යිනී අනෝමා නිලුබුරණසිංහ.
1: ගුරු ගීතයට සම්බන්ධ වීමට ඔබත් කතා කරන්න
4: 0714 94 24 84.

0: FM 95.1 අනුරාධපුරයට FM 107.3 SLBC හා රේඩියෝ ගාඩන් ඇප් මගින් මුළු ලොවටම රජරට සේවය.
1: ආර්ස්වානි කම්බි SLS සහතිකේ සමග පියෙකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්ස්වානි කම්බි.
2: ආ හා හා, මොකද ඔය කරන්නේ?
3: මේක මට පරම්පරාවෙන් ලැබුණ පෙට්ටකම. මේක ඇතුළ තමයි මට ඕන වටිනම දේ තියෙන්නේ. අයින් වෙන්න.
4: මේ මොකද්ද? පොඩි කොල කෑල්ල. මොනවා හරි ඒකේ ලියලා තියෙනවා වගේ. නිධානයක් ගැනත් දන්නේ.
5: සත්‍ය විවරණ වැඩසටහන අහන්න.
4: සඳුදා සහ බදාදා සිට සෙනසුරාදා දක්වා සවස 5ට රජරට සේවයෙන් සත්‍ය විවරණ.
6: දැනුමට නුවණට විනෝදයට සල්ලි කොළ පහයි. අන්තිම කෑලි තුන ගන්න මිස්.
7: අනේ මේ සෙල්ලමට උනත් ඔච්චර ගිනි ගණන් වලට බඩු විකුණන්න එපා. මංගාව සල්ලි කොළ තුනයි තියෙන්නේ.
6: තුනෙනුත් දෙකක් ඉරිලානි මිස්.
7: දැනුම නුවණ විනෝදයට දැන් සල්ලි කොළ ඕනේ නැහැ. අහන්න බදාදා හවස 4:15ට රජරට සේවය.
8: FM 107.3 FM 90.1 රජරට සේවය.
0: තිලෝ තිලක වූ අමාමේනී සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ ලැබූ උතුම් වෛශාක්‍ය මංගල්‍යය.

0: මාරෝත්පත්තිය බුද්ධත්වය හා මහා පරිනිර්වාණය සිහිපත් කරමින්
1: එළබෙන තිස්වනදා වෙසක් පොහෝදා ආගමික වැඩසටහන් මෙවර විසුරුවා හරිනු ලබන්නේ
0: අබන්පොල ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ සිටයි.
1: ගෞරවනීය අනුශාසකත්වය අමම්පොල ශ්‍රී බෝධිරුක්ඛාරාමාධිපති අමම්පොල සාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකකාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය බක්මීවැවි සාගර ස්වාමීන්ද්‍රයන් වහන්සේ
0: බැතිබර දායකත්වය
1: විශ්වසනීය විදේශ රැකියාවක් සඳහා දේශක්ති ලංකා විදේශ රැකියා ආයතනය
0: දුරකථන අංකය 03-577-500.
1: සසර දනව්වේ අනාථ ලෝසතුන්ගේ හදේ සෝ දුක් සදහටම නිවා දමන විශ්වයේ අසම සම ලෞතුරු බුදු වදන පහසුවෙන් අර්ථවත්ව අවබෝධ කරගන්නට ඔබත් ලෞතුරු අරණ සදහම් දේශනා මාලාවට නොපමාව සමන් දෙන්න. සෑම සෙනසුරාදා දිනයකම උදෑසන 8ට FM 107.3 හා 90.1 රජරට සේවය ඔස්සේ මෙම ධර්ම දේශනාව ඔබට ශ්‍රවණය කළ හැකි. ගෞරවනීය දේශකයාණන් වහන්සේ අනුරාධපුර කටුකැලියාව ශ්‍රී අරණ විහාරාධීශවර විදද්ධ ධම්මකථික මාපලගම සුසීලවංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ. පින්කල මිනිසුන් කන්දී අසන නිර්මල සුවදෙන ලෞතුරු අරණ. ලෞතුරුවරණ.net වෙබ් අඩවිය ඔස්සේ සහ ලෞතුරුවරණ YouTube නාලිකාව ඔස්සේද ඔබට මෙම ධර්මදේශනා ශ්‍රවණය කළ හැකි අතර එම YouTube නාලිකාව හරහා විශේෂයෙන්ම සෑම දිනකම රාත්‍රී 8ට ගෞරවනීය මාපලගම සුසීලවංශ හිමියන් විසින් පෙර සිදු කරන ලද කෙටි ධර්මදේශනාවල නැවත විකාශයන්ට ඔබට සවන් දිය හැකි.
0: රජරටයි ගොවිබිමයි. වැව්බැති දනව්වේ ගොවිබිම් සරුබිම් කරන්නට නව්‍ය තාක්ෂණික ක්‍රම භාවිතය පිළිබඳව ඔබට ගෙනීන සජීවී කතිකාව. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගුවන් විදුලි ගොවි සේවාව සහ රජරට සේවය එක්ව ගෙනීන රජරටයි ගොවිබිමයි. සෑම බදාදා දිනකම පෙරවරු 9:00 සිට 9:30

0: එකසේ හතයි දශම තුන රජරට සේවය මේ අපේ රේඩියෝ එක.
1: එසරම් ඔන්න රජරට සතියක නිමාවට පත් වුණා ආරම්භ කරන්නටයි සූදානම මෙතෙන් සිට දිවා කීතීරයක්.

0: දැන් කොල්ලො කෙල්ලොක්කොම මේ ගීතර සම්බන්ධයෙන් වුණා. කැමතිද සම්බන්ධයෙන්ට? පොඩි සොමියක් ගමු. අපි විතර සිින්දු කියලා හරිියන්න ඇවගුලුත් කියන්න වුණා. ඕනෙන මං කියපු දේම ආය අනි පැතර කියන්න වන මෙන්න මේම ඔන්න. මදි මදි මදි මදි මදි මදි ගන්න කට්ටිම කට්ටිම කෑ ගන්න කට්ටිම.
1: 107.3 රජරට සේවය.

0: රටරටයි
1: FM 91.1 අනුරාධපුරේට FM 107.3 SLBC හා රේඩියෝ ගාඩන් ඇප් මගින් මුළු ලොවටම රජරට සේවය.

0: ඒකී දැස්සමකින්ම දිවගී තීරයක් නිමවට පත් වෙනවා.
1: මේ මගේ රට, මගේ රජ රට, ලොව මං ඇවිත් තනින් නැමෙයි. මේ අපේ රජ රටයි.
2: FM 90.1 අනුරාධපුරයට, FM 107.3 SLBC හා රේඩියෝ ගාඩන් ඇප් මගින් මුළු ලොවටම රජරට සේවය.
0: 107.3 රජරට සේවය. මේ අපේ රේඩියෝ එක.

0: දොළහයි හතලිස් පහයි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය සම්පත් විලේගුඩ, ප්‍රකාශය අවිෂ්ක සඳරත්න. සියලු අභියෝගවලට සාර්ථකව මුහුණ දීමට රජයට හැකි වී ඇති බව අවධාරණය කෙරේ. අස්වැසුම පළමු වටේ තොරතුරු යාවත්කාලින කිරීමට සංගරණයක්. ශුද්‍ර අක්තපත්‍ර පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස් කෙරේ. දිස්ත්‍රික් මට්ටමින් කලාපීය ඉගුණුම් මධ්‍යස්ථාන පිහිටුවෙයි. අපරාධ සහ මද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම්වලදී ඊයේ 593 දෙනෙකු අත්අඩංගුවට. රාගම සික්ෂණ රෝහලේ ගැටලු රැසකට විසඳුම්. අවුරුදු 35ට වැඩි පුද්ගලයන්ට බෝ නොවන රෝග ඇතිවීමේ ප්‍රවණතාව ඉහළට. ඉරානයෙන් එක්සත් ජනපදයට ප්‍රතියෝජනාවක්. හෙල්ල විසකිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග ලෝක ශ්‍රේණිගත කිරීම්හි 7 වන ස්ථානයට. නිවරදි මූල්‍ය කළමනාකරණයේ ප්‍රතිඵලයක් ලෙස සියලු අභියෝගවලට සාර්ථකව මුහුණ දීමට රජයට හැකි වී ඇති බව අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි. විවිධ ක්ෂේත්‍ර ඔස්සේ විශාල ජයග්‍රහණ රැසක් රජය අත්කරගෙන සිටී. ඒ පිළිබඳව සමාජ කතිකාවතක් නිර්මාණය කරනවා වෙනුවට පදනම් බෙරහිත අසත්‍ය තොරතුරු සමාජයේ පැතිරවීමට ඇතැම් කණ්ඩායම් ක්‍රියා කරයි. මේ පිළිබඳව සබුද්ධිකව සිතා බැලීම වැදගත් වෙයි. ආර්ථික වශයෙන් බිඳවැටුණු රට ස්ථාවර තත්ත්වයකට ගෙන තිබේ. රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේදී 1957 වර්ෂයෙන් පසු අඩුම අයවැය පරතරය වූ 2.3%ක අගයක පවත්වාගෙන ඇතැයිද අමාත්‍යවරයා පැවසීය. ඒ අනුව තිරසර භාවයට යන ඉලක්ක පහසු වන අතර ණය ලබා ගැනීමේ අවශ්‍යතාවයද අවම වෙයි. උද්ධමනයද මනාපාලනයක පවතී. පවතින යුද තත්ත්වය මත විදෙස් වෙළඳපොළේ ඉහළ යන භාණ්ඩවල මිලට අනුකූලව මෙරටෙහි බලපෑම අවශෝෂණය කර ගැනීමට හැකිවන පරිදි උද්ධමනය පාලනය කර තිබේ. ගෝලීය ඉන්ධන මිල ඉහළ ගියද එහි බලපෑම සම්පූර්ණයෙන් ජනතාවට ලබා නොදී එය කළමනාකරණය කර ගැනීමටද හැකි විය. මේ සියල්ලට රජයේ නිවැරදි මූල්‍ය කළමනාකරණය හේතු වී ඇතැයිද අමාත්‍යවරයා ජාතික ගුවන් විදුලියට පැවසීය.
1: ලෝකාර්ථික ආර්මෝඩයේදී තනගිච්ච මිල ඉහළ ඥායමට එයින් ඇතුළු බලපෑම ඉන්න විදුලිය. ඒ සඳහා ඇති වෙන බලපෑම පොදු විමිත නම් ඉගෙන යනවා. නමුත් අපි තවත් රුපියල් බිලියන 100ක් ඉරම් කරලා අර විශේෂ බලපෑමක් ලක් වෙන කණ්ඩායම් වල විදුලිය වැඩි වෙනවා නම් විදුලිය පරිභෝජනය කරන අඩු ඒකක ප්‍රමාණයක් ඒක සාමාන්‍යයෙන් පල්දායම කණ්ඩායම් ඉන්නේ 180ට අඩු වෙනකොට සටි විශාල පාරිභෝජන සංඛ්‍යාවක් ඉන්නවා. දැන් අපි තීන්දුවක් අරන් කියනවා ඒ අයට හානියක් සපයයි. තෙල් සම්බන්ධයෙන් තේමයි ලෝකවල මෙතලේ මිලිය වෙනවා. අපි මේ මොහොතේදී එයින් රුපියල් 100ක් වලට රුපියල් 20ක් පෙතලොස්සෙන් සානාධාරයක් ලබා ගැනීම මිල යටපත්ක තියන්නේ නෝ. එතකොට දැන් ඔය ඊපෙද මිල වැඩි කරන්න විද්‍යාවට රුපියල් 10කින් 15කින් සුළු ප්‍රමාණයක් ආයරේ මිල වැඩි වීම නමුත් අපි සම්පූර්ණ මිල වැඩි වීම වාගෙන තවද කරමු නම් ඊට වඩා ගොඩක් කියලා මම මේකෙත් පෙන්නුම් කළේ ඉන්නේ නිවැරදි මූල්‍ය කළමනාකරණයේ ප්‍රතිඵලයක් විදිහට අපිට පුළුවන් වෙලා තියෙන අපිට පාලනය කරන්න බැරි සාධකයකින් වෙන බලපෑමක් සමාන කරගන්න.
0: සෑම රටක්ම මෙරට රාජ්‍යතාන්ත්‍රික බව ඉහලින් අගය කරන තත්ත්වයකට පරිසරය සකස් වී තිබේ. අන්තර්ජාතික මූල්‍ය අරමුදලද රජයේ වැඩපිළිවෙල ඇගයීමට ලක් කර තිබේ. ආණ්ඩුවේ විනිවිදභාවය සහ නිවැරදි කටයුතු කිරීම මෙම ප්‍රතිඵල ලැබීමට හේතුව බවද අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පෙන්වා දුන්නේය. ඇතැම් කණ්ඩායම් රට තුළ අවිනිශ්චිත භාවයක් නිර්මාණය කිරීමට ක්‍රියා කළද ආණ්ඩුවේ විශ්වාසය මත එම සියලු අභියෝග ජයග්‍රහණය කිරීමට හැකිවනු ඇතැයිද හෙතෙම විශ්වාසය පළ කළේය.
1: ඒ විශ්වාසයේ ජාත්‍යන්තර මට්ටමින් ගොඩනැගිලා තියෙන ඒක අලුත්ම තත්ත්වය. මේ එළඹෙන සතියේදී මාල්දිවේ ජනාධිපතිතුමා ඒ වගේම වියට්නාමේ ජනාධිපතිතුමා ලංකාවේ සංචාරයක නිල එකපටයක් ඇතුළත වෙනවා. මේ අපි පෙන්නුම් කරන්නේ අපි මේ රාජතාක්ෂ සම්බන්ධතාවයේ ප්‍රමිතෝ වැඩි දියුණු වෙන බව. ඒ වගේම අපි නිවැරදිව ආණ්ඩුකරණය කිරීම පාරදර්ශී වැඩ කටයුතු කිරීම මහ ජනතාවගේ පිණී සිටීම කියන කාරණවලදී මේ රටවල් අපිත් එක්ක අත්කල් බැඳගෙන මේ ගමන ඉදිරියට ගෞ කරනවා. ඒ නිසා මේ මහ ජනතාවගේ ආණ්ඩුවක් මහ ජනතාවත් එක්ක එකට බද්ධ වෙලා ඉන්න ආණ්ඩුවක් ඒ තමයි අපේ ජයග්‍රහණය. ඒ නිසාම කලින් හිටපු දූෂිත ආණ්ඩු මාධ්‍ය විරෝධී ආණ්ඩු වල සම්බන්ධයි කණ්ඩායම් තමුන් වැරදි වංචාවකට අහු වෙලා ඉන්න කණ්ඩායම් සමාජ බැලුම් වලින් වැරදි කරුවන් වෙලා රේවිලංගු වැටින් ඉන්න කණ්ඩායම් පටැස්සේ අවිනිශ්චිත භාවයක් හදන එක අන්ත උත්සාහ කරනවා. ඉතින් මම හිතනවා මේ සියලු අභියෝග අපිට ජයග්‍රහණය කරන්න පුළුවන්. ඒකට කියලා අපිට අප්‍රදාන විශ්වාසයේ මහජනතාව ඔබ අපි නිවැරදි දේවල් මැදිහත් වීම ඒ අනුව වැඩ කටයුතු කරමින් ඉන්නවා.
0: අස්වසුම පළමුවටේ ප්‍රතිලාභීන්ගේ තොරතුරු යාමත්කාලින කිරීමේ සංගරණය ආරම්භ වී තිබේ. එහි සභාපති නිමල් කොටවල ගෙදර මහතා සදහන් කළේ තේරීම් කමිටු රැස්වීමෙන් පසු ප්‍රතිලාභීන්ගේ ඉල්ලුම් පත්‍ර පරීක්ෂාවට ලක්කර සංගරණ නිලධාරීන් වෙත තොරතුරු ලබා දෙන බවයි. සංගරණය සාර්ථක කර ගැනීමට ප්‍රතිලාභීන් නිවසේ රැඳී සිටීම වැදගත් වෙයි. මේ මාසය තුල සමීක්ෂණ කටයුතු අවසන් කිරීමට නියමිතයි. 2023 අස්වැසුම් ප්‍රතිලාභීන් සඳහා ජූනි මාසයේ අවසානයේ දක්වා වන ගෙවීම් සඳහා වන අනුමැතිය ලබාගෙන තිබේ. එබැවින් එම මාසයට පෙර සමීක්ෂණය අවසන් කළ යුතුය. අනතුරුව අභිහාචනා සඳහා කාලය වෙන් කෙරේ. ප්‍රතිලාභීන්ගේ වගකීම වන්නේ රජයේ මෙම සහනාධාරය මත පදනම්ද ස්වන් රැකියා ආරම්භ කරමින් ආර්ථිකය යථාවත් කිරීම බව කොටවල ගෙදර මහතා කීවේය.
2: අපි හැමෝම අපේ වගකීම සමාජ වගකීමක් හැටියට තීරුම් අරගෙන සියලුම නිලධාරීන් එකතු වෙලා නිවැරදි පුද්ගලයන් දත්ත පද්ධතියට ඇතුළත් කරමු. ඒ සඳහා සියලුම නිලධාරීන්ට මම කැමැති මේ වෙලාවේදී ආරාධනා කරන්න අවශ්‍ය සහයෝගය ලබා දෙන්න දිස්ත්‍රික් ලේකම්තුමල්ලා, ප්‍රාදේශීය ලේකම්තුමල්ලා, ග්‍රාම නිලධාරීන්, අනිකුත් සංවන්ධාරීන් එකම ගමනකට අපි සම්බන්ධ වෙලා මේ වැඩසටහන කරමු. යම් කිසි බාධක ගැටලු මොනවා තිබුණා වුණත් මේ වැඩේ අපි කරොත් ලොකු සමාජ මෙහෙවරක් කරා වෙනවා. මේ අය ගෙත් වගකීමක් තමයි මේ අපි දෙන ආධාර මුදරේම එල්ලිලා ඉන්නේ නැතුව ස්වයන් රැකියාවලට සමෘද්ධි ව්‍යාපාරේ හරහා දෙන ව්‍යාපාර වැඩවලට සම්බන්ධ කරගන්න එක. ඒකත් සම්බන්ධ කරගන්න ඕන. තමන්ගේ දෙපයින් නැගී හිටින්නම ඕන. රජයේ මුදලෙන් හෝ වෙනත් කෙනෙක්ගේ ආධාර මත ජීවත් වෙන්න ඒ මානසිකත්වයෙන් ගැලවෙන එකත් අපේ වගකීමක් වෙනවා.
0: ශුද්‍ර අක්තපත්‍ර පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සහ විශේෂ සම්භාර හුවමාරු රාමුවක් සකස් කරේ. එය සකස් කරන්නේ පොදුරාජ්‍ය මණ්ඩලයේ ඉගුණුම් සංවිධානයේ සහයෝගයෙනි. ඒ සඳහා පොදුරාජ්‍ය මණ්ඩලයේ ඉගුණුම් සංවිධානය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය අතර ගිවිසුමක් අත්සන් කිරීමටද නියමිතයි. ඊට අදාළ කාර්ය සම්පාදනය සඳහා කොළඹදී ලබන මාසයේ වැඩමුළුවක් පැවැත්වීමටද යෝජනා වී තිබේ. ශුද්‍ර අක්තපත්‍ර යනු වේගවත් තාක්ෂණික වෙනස්කම් සහ ශ්‍රම වෙළඳපොළ ඉල්ලුමට ප්‍රතිචාර දක්වන යාවජීව ඉගෙනීම, ශ්‍රම බලකායේ කුසලතා වැඩිදියුණු කිරීම සහ සේවා නියුක්තිය ප්‍රවර්ධනය සම්බන්ධයෙන් වන අන්තර්ජාතිකව පිළිගත් ඵලදායී යාන්ත්‍රණයකි. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. කලාපීයේ ඉගුණුම් මධ්‍යස්ථාන පිහිටුවෙයි. රට තුල වාණිජ අධ්‍යාපනයේ ඉහළ නැන්වීම එහි අරමුණයි. ඊට ඇස්තමේන්තුගත මුදල රුපියල් කෝටි 29 2026 2028 වර්ෂය දක්වා ප්‍රධාන ආයෝජන ව්‍යාපෘතියක් ලෙස එය ක්‍රියාවට නැන්වේ. මේ යටතේ ඉගුණු මධ්‍යස්ථාන සියයක් ආරම්භ කෙරේ. එම ව්‍යාපෘතිය රාජ ආයෝජන සැලැස්මටද ඇතුළත් කර තිබේ. මෙහි ආරම්භක අදියර නියම ව්‍යාපෘතියක් ලෙස මේ වසර තුල ක්‍රියාත්මකයි. යටතේ දිස්ත්‍රික් මට්ටමින් කලාපීය ඉගුණු මධ්‍යස්ථාන 25 පිහිට වෙනු ඇත. එම නියම ව්‍යාපෘතියේ ප්‍රගතිය මත සෙසු මධ්‍යස්ථාන පිහිටවීම රජයේ අපේක්ෂාවයි. දිවයිනපුරා අපරාධ සහ මද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක බව පොලිස් මූලස්ථානය පවසයි. පොලිස් ප්‍රතිවරයාගේ උපදෙස් පරිදි සියලු ප්‍රාදේශීය පොලිස් ස්ථාන

0: ශ්‍රී ලංකා විරලාරක්ෂක බලකා මූලස්ථානයේ සහ බලපිටිය ආරක්ෂක පුහුණු සේවා පාසලේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. ජීවිත බේරා ගැනීම සම්බන්ධයෙන් විරලාරක්ෂකයන් ඉටුකරන කාර්යභාරය නියෝජ අමාත්‍යවරයා එහිදී අගය කළේය. මේ අතර ආරක්ෂක ලේකම් එයා වයිස් මාර්ෂල් සම්පත් තුයකොන්තා මහතා මහනුවර ශ්‍රී දළදා මාළිගයට පැමිණ දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමෙන් පසු ඊයේ මල්වතු අස්කිරි මහානායක හිමිවරු බැහැදක ආශිර්වාද ලබා ගත්තේය. එහිදී ආරක්ෂක ලේකම්වරයා මහානායක හිමිවරුන් හමුවේ ප්‍රකාශ කළේ පාතාලය ක්‍රියාත්මක කරන මත්ද්‍රව්‍ය ව්‍යාපාරය අඩපණ කර ඇති බවයි. රාගම ශික්ෂණ රෝහලේ ගැටළු රැසක් විසඳීමට පියවර ගැනේ. එහි කළමනාකරණ කටයුතු සහ සේවා විධිමත් කිරීමටත් කාර්යක්ෂම සහ පහසුකම් සංවර්ධනය කිරීමටත් නියමිතයි. නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේබුණ මහතාගේ සහ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති රෝහලේ කළමනාකරණ කමිටු රැස්වීමේදී මෙම ක්‍රියාමාර්ග ගෙන තිබේ. 2026 වසරට අදාළ ක්‍රියාකාරී සැලැස්මට අනුව රෝහලේ යටතල පහසුකම් සංවර්ධනය, රෝගී සත්කාරක සේවා සහ මානව සම්පත් කළමනාකරණය මෙන්ම ඖෂධ ශල්‍යකර්ම ද්‍රව්‍ය උපකරණ ප්‍රසම්පාදනයේ ඇතුළු ශේෂ්ත්‍ර රසක් කෙරෙහි එහිදී අවධාරණය යොමු කෙරුණි. රෝහලේ පැවති ගැටළු රසකට කඩිනම් විසඳුම් ලබා දීමට පියවර ගැනිණි. රුසියානු සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ මහතා ඇතුළු දූත පිරිස දිවයිනට පැමිණෙති. අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා ඇතුළු පිරිසක් කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළේදී ඔවුහු පිළිගත්හ. රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයාගේ තෙදින නිල සංචාරය තුළ ඔහු සෞඛ්‍ය අමාත්‍යවරයා සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි. විදේශ කටයුතු විදේශ රැකියා සංචාරක අමාත්‍යවරයාද හමුවනු ඇත. කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයට ජනමාධ්‍ය පිළිබඳ ශාස්ත්‍රවේදී ගෞරව උපාධි පාඨමාලාව සහ ප්‍රසංග කලා පිළිබඳ ශාස්ත්‍රවේදී ගෞරව උපාධි පාඨමාලාවට සිසුන් බදවා ගැනීමේ 2026 යෝග්‍යතා පරීක්ෂණය සඳහා දැන් අයදුම්පත් බහර ගැනේ. 2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව www.spc.cmb.ac.lk වෙබ් අඩවියට පිවිසීමෙන් අයදුම්පත් යොමු කළ හැකිය. මීලකට ප්‍රමුඛ පුවත.
1: ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම විතරකම සිටිය යුතු වෙළ මහත්මයා සිද්ධාලේප.
0: වයස වුරුදු 35ට වැඩි මෙරට පුද්ගලයන්ට බෝ නොවන රෝග ඇතිවීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. මෙරට සමස්ත ජනග්‍රහණයෙන් වයස අවුරුදු 35ට වැඩි පුද්ගලයන්ගෙන් 94%ක් බෝ නොවන එක් රෝගයකින් හෝ පෙළෙන බව හෙළි වී තිබේ. ඉන් වැඩිම පිරිසක් අවුරුදු 80ත් 84ත් අතර වයස්වල පසුවන්නෝ වෙති. එම කාණ්ඩයේ බෝ නොවන රෝගීන්ගේ පවතින අනුපාතය 65.9%කි.
1: ප්‍රමුඛ පුවත

0: පෙරසර සම්වර්ධනයක පුවත් සම්පෙන්ඩණය සම්වර්ධන පුවත්. වීරකෙටි සහ වලස් මුල්ල නගර නවීකරණය කිරීම ඊට ආයෝජනය කරන මුදලේ රුපියල් කෝටි 20කි. නවීන පහසුකම් සහිත ආදර්ශවත් නගර ලෙස ඒවා සංවර්ධනය කිරීමේ විශේෂ වැඩපිළිවෙලක් දැන් ක්‍රියාත්මකයි. එයටදී වීරකෙටිය නගරයේ නව වාණිජ සංකීර්ණයක් ඉදිකිරි. ඊටද රුපියල් කෝටි 20ක් වැය කෙරේ. එය වෙළඳ ඒකක ප්‍රදර්ශනාගාර සහ රථගාලකින් සමන්විතයි. වලස්මුල්ල නගරයේ රථවාහන තදබදයට පිළියමක් ලෙස ප්‍රධාන බස් නැවතුම් පොළ සහ ඉන්ධන පිරුම් හල් වඩාත් විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව ප්‍රතිෂ්ඨාපනය කෙරේ.
1: ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ඉන්නේ ඉතුරුම් උරුමයක ඩිජිටල් පෙරගමනට එක්වන්න NSB Digital Banking ඔබ වෙනුවෙන් ඉදිරියෙන්.
0: හම්මන්තොට අන්තර්ජාතික වරාය බහලුම් හැසිරීමේ නව වාර්තාවක් තමයි. එක් නෞකාවකින් හැසිර වූ ඉහළම බහලුම් පරිමාව වාර්තා කිරීමට එම වරාය පසුගියදා සමත් විය. එම නෞකාව

එකුත් අප්‍රේල් 11 වනිදා සිට 15 වනිදා දක්වා හම්බන්තොට වරායේ රැඳි සිටි අතර එම කාලය තුළ බහලුම් සංඛ්‍යාව 7968ක් මෙහෙයවීමෙන් සමස්ත පරිමාව 13260ක් වාර්තා කර තිබේ.

0: ඉතුරුම් උරුමයක ඩිජිටල් පෙරගමන ටේක්වන්න NSB Digital Banking ඔබ වෙනුවෙන් ඉදිරියෙන්.
1: ආර්ථික පුවත් මේ වසරේ මුල් කාර්තුවේදී ආනයන වේදම් 18.1%කින් ඉහළ ගොස් ඇතැයි මහබැංකුවේ සතිපතා ආර්ථික වාර්තාව පෙන්වා දෙයි. ඉකුත් වසරේම කාර්තුව හා සැසඳීමේදී මේ වසරේ ආනයන වේදම්වල වැඩිවීම ඩොලර් කෝටි 577කි. මේ වසරේ මුල් කාර්තුවේ අපනයන ආදායම ඩොලර් කෝටි 346කි. එහි වැඩිවීම 3.4%කින් ඉහළ ගොස් ඇති බව මහබැංකුව පවසයි.
2: ශක්ති හඬ අවධානය වෙනසයි ඔබ වෙත ගෙනෙන කසල්කල ග්‍රීන් සුපර් අලුත් වෙන අඩුම මිලක් ශාකා මාතලේ කඩුවෙල අතුරුගිරිය ගෲප් ඔෆ් කසල්කල ග්‍රීන් ප්ලාන්ටේෂන් අමතන්න 0112 864 02.
1: මේ වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 25,000කට අධික පිරිසක් වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්ධන එකකේ පවසයි. ඉන් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ, ගම්පහ, මාතර, ගාල්ල, රත්නපුර සහ කළුතර යන දිස්ත්‍රික්ක වලින් සහ කොළඹ මහනගර සභා බල ප්‍රදේශයේනි. මේ වසරේ ඩෙංගු මරණ 12ක් වාර්තා වෙයි. දින දෙකකට වඩා උණ පැවතිය හොත් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා ලෙස ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රසිලා සමරවීර මහත්මිය පවසයි. වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගන්නා තෙක් උණ සඳහා පැරසිටමෝල් හැර වෙනත් කිසිදු ඖෂධයක් නොගන්නා ලෙස ඇය ඉල්ලා සිටී.
3: හරිත ක්‍රෂි නිෂ්පාදන රසක් වෙළඳපළට අපනයනය කර මෙරටට විදේශ විනිමය ගෙනෙන මුළු මනින්ම දේශීය ව්‍යාපාරයක් වන කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරයේ ක්‍රෂි නිෂ්පාදන කටයුතු සඳහා දේශීය මෙන්ම විදේශගත ශ්‍රී ලාංකිකයින්ටද සම්බන්ධ විය හැක. රුපියල් ලක්ෂයේ සිට ක්‍රෂි වගා ආයෝජන අවස්ථා උදා කරගෙන මාසිකව ප්‍රතිලාභ උපයන්න ඔබත් අදම එකතු වන්න කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරය සමග. අමතන්න 0112 077 787.
2: විදෙස් පුවත්
1: ඉරානයේ එක්සත් ජනපදයට කරුණු 14කින් යුත් ප්‍රතියෝජනාවක් ඉදිරිපත් කරයි. ඉදිරිවාදිකම් ස්ථීරව අවසන් කිරීම සහ කලාපයේ එක්සත් ජනපද හමුදා සම්පූර්ණයෙන් ඉවත් කරගන්නා ලෙසද ඉන් ඉල්ලා තිබේ. එක්සත් ජනපදයේ ඉදිරිපත් කළ කරුණු 9ක යෝජනාවකට ප්‍රතිචාර වශයෙන් පකිස්තාන අතරමැදියන් මගින් මෙම සැලැස්ම ලබා දුන් බව ඉරානය පවසයි. සතුරුකන් අවසන් කිරීම හෝමු සමුද්‍ර සන්ධිය සඳහා නව පාලන තන්ත්‍රයක් ස්ථාපිත කිරීමද එම යෝජනා අතර වේ. මේ සම්බන්ධයෙන් ඉරාන ඇමරිකාවෙන් විධිමත් ප්‍රතිචාරයක් බලාපොරොත්තුවෙන් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මෙදපෙරදිග අර්බුදය මානුෂීය ආධාර සැපයුම් ජාලයට බාධාවක් බව එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය අනතුරු අගවයි. හෝමුස් සමුද්‍ර සන්ධිය ඇතුළු ප්‍රධාන ගල්ෆ් මාර්ගවල ඇති අනාරක්ෂිත සහ අස්ථාවරත්වයේ සමුද්‍රීය ගමනාගමනයට බාධා ඇති කර තිබේ. මේ නිසා ගෝලීය ඉන්ධන, ආහාර හා භාණ්ඩ ප්‍රවාහන වියදම් ඉහළ යාම මානුෂීය ආධාර සහ සැපයුම් බෙදා හැරීම ප්‍රමාද කරන තත්වයකි. මේ ඉහළ පිරිවැය මිලියන ගණනක් වූ සරණාගතයන් සහ අවතැන් වූවන්ට ආධාර ලබා දීමට ඇති හැකියාව අඩු කර ඇතැයිද එම ඒජන්සිය පෙන්වා දෙයි. චීනය සහ පිලිපීනය අතර ගුවන් සබඳතා පුළුල් කෙරේ. ඒ අනුව නිර්තදිග චීනයේ චොන්කොන් සිට පිලිපීනයේ මැනිලා අගනුවර සම්බන්ධ කෙරෙන නව ගුවන් මාර්ගයක් විවෘත කර තිබේ. සෑම සතියකම ගුවන් ගමන් 4ක් එම මාර්ගයේ ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ඒ අනුව එයා චීන ගුවන් සේවයේ පිලිපීන ජාලය මාර්ග 3කට පුළුල් වෙයි. එමගින් සතියකට ගුවන් ගමන් වර්ග 15ක් සිදු වෙනු ඇත. මේ අතර පිලිපීන චීන ජාතිකයන් සඳහා දින 14ක වීසා රහිත ප්‍රවේශ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරයි. හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග ලෝක ශ්‍රේණිගත කිරීමෙහි 7 වන ස්ථානයට පැමිණේ. කෙන්‍යාවේ නයිරෝබිහිදී පසුගියදා පැවති මල් ක්‍රීඩා තරගාවලියේදී එම සව්වේ රම් පදක්කම දිනා ගනිමින් නව තරග වාර්තාවක් පිහිටුවීමටද ඔහු සමත් විය. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙම මස බටහිර ඉන්දිය කොදෙව්හි තරග සංචාරණයක නිරත වෙති. ටෙස්ට් ක්‍රිකට් තරග 2ක්, එක්දින තරග 3ක් සහ 20-20 තරග 3කට ශ්‍රී ලංකාව එහිදී සහභාගී වනු ඇත.
2: කාලගුණ වාර්තාව
1: බස්නාහිර සබරගමුව මධ්‍යම වයබ උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලත් ගාල්ල බදුල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරුවේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කල්ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ අතර පුත්තලම කොළඹ සිට ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බින් වන මුහුදු ප්‍රදේශවලද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙයි. යලිත් සිරස්තල සියලු අභියෝගවලට සාර්ථකව මුහුණ දීමට රජයට හැකි වී ඇති බව අවධාරණය කෙරේ. අස්වැසුම පළමු වටේ තොරතුරු යාවත්කාලින කිරීමට සංගණනයක්. ශුද්‍ර අක්ත්‍රපත්‍ර පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස් කෙරේ. දිස්ත්‍රික්ක මට්ටමින් කලාපී එගුණුම් මධ්‍යස්ථාන පිහිටුවෙයි. අපරාධ සහ මද්‍රව්‍ය නිවාරණ මෙහිම්වලදී ඊයේ 593 දෙනෙකු අත්අඩංගුවට. රාගම ශික්ෂණ රෝහලේ ගැටළු රසකට විසඳුම්. අවුරුදු 35ට වැඩි පුද්ගලයන්ට බොන් නොවන රෝග ඇතිවීමේ ප්‍රවණතාව ඉහළට. ඉරානයෙන් එක්සත් ජනපදයට ප්‍රතියෝජනාවක්. හෙල්ලිමිසි ක්‍රීමේ ක්‍රීඩක රුමේෂ් තරංග ලෝක ශ්‍රේණිගත කිරීම්හි 7 වන ස්ථානයට. අපගේ මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශය සව සහයට බලාපොරොත්තු වන්න. දහවල් ප්‍රවෘත්තීන් සමාප්තයි.
4: බෙහෙත් ලියව ගන්නත් පෝලිමේ ඉඳලා බෙහෙත් ගන්නත් පෝලිම් වල ඉඳලා එපා වෙලාද?
5: දැන් බෙහෙත් ගන්න පෝලිම් වල ඉන්න ඕන නැහැ. ඔබේ ඖෂධ වට්ටෝරුව ළඟම තියෙන රාජ්‍ය ඔසුසලට WhatsApp කරලා පෝලිම් වල රස්තිය අඳුනු වී බෙහෙත් ටික ගන්න පුළුවන්. අපගේ ඕනෑම ශාඛාවක WhatsApp අංකය දැන ගැනීම සඳහා www.spc.lk වෙබ් පිටුවට හෝ අපගේ Facebook පිටුවට පිවිසෙන්න. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව. ඔබේ සුවසිත අපේ පැතුමයි.
6: සුරේෂ් මොකද පරක්කු? දැන් නැද්ද බොස් ඉතින් බස් වල කෝච් වල එනකොට චොට්ලිව් තමයි.
7: හැමදාම ඔය වැඩේ කරන්න බැහැනේ සුරේෂ්. ගන්න අර ලංකාවේ හදන KD Rice බයික් එකක්. ඉලෙක්ට්‍රික් බයික් වගේම පෙට්‍රල් බයිකුත් තියෙනවනේ. ලිතියම් අයන් බැටරියක් නේ තියෙන්නේ. අවුරුදු 4ක වගකීමකුත් තියෙනවා.
8: පරිසර හිතකාමී ලිතියම් අයන් බැටරිය වසර 4ක් දක්වා දිවෙන අසම සම වගකීම දිවින පුරා විහිදුණු සේවා ජාලය.
9: KD Rice ලංකාවේ අපේ දෙයක්.
10: Good morning boss. ඔන්න අපි වෙලාවට වැඩ. මම ගත්තනේ අර KD Rice ඉලෙක්ට්‍රික් ස්කූටර් එක. පෙට්‍රල් උතෝ නැ. බස් ගස්සුත් ඉතුරුයි.
9: KD Rice ලංකාවේ අපේ දෙයක්.
11: ආ හා හා. මොකද ඔය කරන්නේ? මේක මට પરම්පරාවෙන් ලැබුණ පෙට්ටකම. මේක ඇතුළේ තමයි මට ඕන වටිනම දේ තියෙන්නේ. අයින් එන්න.
12: මේ මොකද්ද? පොඩි කොල කෑල්ල. මොනවා හරි ඒක ලියලා තිනවා වගේ. නිදානියක් ගැනත් දන්නේ.
13: සත්‍ය විවරණ වැඩසටහන අහන්න.
12: සඳුදා සහ බදාදා සිට සෙනසුරාදා දක්වා සවස 5ට රජරට සේවයෙන්. සත්‍ය විවරණ.
14: තිලෝ තිලකවෝ අමාමේනී සම්මා සම්බුදුරජාණන් වහන්සේ. බුද්ධත්වයේ ලැබූ උතුම් වෛශාක්‍ය මංගල්‍යය.

0: කුමාරෝත්පත්තිය බුද්ධත්වය හා මහා පරිනිර්වාණය සිහිපත් කරමින්
1: එළඹෙන 30 වනදා වෙසක් පොහෝ දා ආගමික වැඩසටහන් මෙවර විසුරුවා හරිනු ලබන්නේ
0: අබන්පොළ ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ සිටයි.
1: ගෞරවනීය අනුශාසකත්වය අමම්පොළ ශ්‍රී බෝධිරුක්ඛාරාමාධිපති අමම්පොළ සාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකකාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය බක්මීවැවේ සාගර ස්වාමීන්ද්‍රයන් වහන්සේ
0: බැතිබර දායකත්වය
1: විශ්වසනීය විදේශ රැකියාවක් සඳහා දේශක්ති ලංකා විදේශ රැකියා ආයතනය
0: දුරකථන අංකය 03-577-500.
2: ඔන්න පොඩ්ඩනේ රජරට සේවයෙන් ඔයාලට අලුත් තෑග්ගක්.
3: සමනල උයනේ අලුත් විශේෂාංගය.
2: සෑම බදාදා දිනකම සවස 4:15ට
3: කැප්ටන් ලොක්කයි
2: ඩ්‍රොයිඩ් පොඩ්ඩයි එක්ක එකතු වෙලා
4: දැනුම සොයන්න වැඩ වඩන්න
5: විනෝද වෙන්න අපිත් එක්ක එකතු වෙන්න
2: FM 90.1 FM 107.3 රජරට සේවයෙන්
1: සසර දනව්වේ අනාථ ලෝසතුන්ගේ හදේ සෝදුක් සදහටම නිවා දමන විශ්වයේ අසම සම ලෞතුරු බුදු වදන පහසුවෙන් අර්ථවත්ව අවබෝධ කරගන්නට ඔබත් ලෞතුරු අරණ සදහම් දේශනා මාලාවට නොපමාව සමන් දෙන්න. සෑම සෙනසුරාදා දිනයකම උදෑසන 8ට FM 107.3 හා 90.1 රජරට සේවය ඔස්සේ මෙම ධර්ම දේශනාව ඔබට ශ්‍රවණය කළ හැකි. ගෞරවනීය දේශකයාණන් වහන්සේ අනුරාධපුර කටුකැලියාව ශ්‍රී අරණ විහාරාධීශවර විදද්ධ ධම්මකථික මාපලගම සුසීල වංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ. පින් කළ මිනිසුන් කන්දී අසන නිර්මල සුවදෙන ලෞතුරු අරණ. lowturuwarana.net වෙබ් අඩවිය ඔස්සේ සහ ලෞතුරුවරණ YouTube නාලිකාව ඔස්සේද ඔබට මෙම ධර්මදේශනා ශ්‍රවණය කළ හැකි අතර එම YouTube නාලිකාව හරහා විශේෂයෙන්ම සෑම දිනකම රාත්‍රී 8ට ගෞරවනීය මාපලගම සුසීල වංශ හිමියන් විසින් පෙර සිදු කරන ලද කෙටි ධර්මදේශනාවල නැවත විකාශයන්ට ඔබට සවන් දිය හැකි.
6: මම ජාත්‍යන්තරයේ දිනු සුපිරිවිගි ටූත්පේස්ට් එක එන්ජොයි කරන ගමන් හිටියේ.
7: ජාත්‍යන්තරයේ දිනු
6: අවුරුදු 600ක් පෙරණි ජර්මනියේ වුඩ්ස්බර්ග් විශ්වවිද්‍යාලය සිද්ධාලේප සුපිරිවිගි දන්තාලේපයේ ෆ්ලෝරයිඩ් හා සමාන රැකවරණයක් සලසන බව සනාථ කර ඇත.
7: ඔයාගේ දත් නංගුවට ලුකින්.
6: Then what about me?
8: ඔයිරානේ ඔයිරාමා
0: රජරටයි ගොවිබිමයි.
8: ඔයිරාමා
0: වැල්පෙති දනව්වේ ගොවිබිම් සරුබිම් කරන්නට නව්‍ය තාක්ෂණික ක්‍රම භාවිතය පිළිබඳව ඔබට ගෙනෙන සජීවී කතිකාව. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගුවන් විදුලි ගොවි සේවාව සහ රජරට සේවය එක්ව ගෙනෙන රජරටයි ගොවිබිමයි. සෑම බදාදා දිනකම පෙරවරු 9:00 සිට 9:30

0: ගුරු ගීතය නූතන දිසාපාමොක් පරපුරේ හර්ද සාක්ෂිය.
1: ගුරු ගීතය සෑම ඉරිදාවකම සවස දෙකට
2: යමන යන්නම් නිවැරදි මඟ දැක ඔබේ සඳේ.
3: මැයි මස 3 වන ඉරිදා රජරට සේවයේ ගුරු ගීතයට එන මම අනුරාධපුර කලත්තෑව මහා විද්‍යාලයේ ගණිත ආචාර්යනි අනෝමා නිලුබුරණසිංහ.
1: ගුරු ගීතයට සම්බන්ධ වීමට ඔබත් කතා කරන්න
4: 0714 94 24 84
5: 107.3 රජරට සේවය.
6: සසර 1:23 වෙලාව දැන්. මම ඔබට සඳහන් කළ අද දවසේදී ගේ කාව්‍ය දීපනි වැඩසටහනක් ප්‍රචාරය වීමට නියමිත බව. නමුත් නොවැළක්විය හේතුවක් නිසා අද දවසේදී එම වැඩසටහන විකාශය වන්නේ නැහැ. ඉතින් ඒ වගේම මතක් කරන්නට ඕනේ අපි මෙතෙක් දවස් කරගෙන ආවේ ගී සෝභා වැඩසටහන. ඉතින් අද දවසේදී ගී සෝභා වැඩසටහන නිමා කරනවා. ලබන සතියේ සිට ඔබට පුළුවන් නව වැඩසටහනක් එක්ක මේ ගුවන් කාලය තුළ ඔබට එකතු වන්නට. එහෙමනම් ඉතින් ගී සෝභාහි අවසන් වැඩසටහන අද දවසේ ඔබ වෙත ඉදිරිපත් කරන්නේ අපි අහමුණේ ද ලස්සන ගී පෙළක්. එහෙනම් ගී සෝභාහි ආරම්භයත් එක්ක

ගීසාබත් එක්කයි ඔබ එකතුලා ඉන්නේ මේ දැන් ඔබට ඔබ අවට වට පිටාව දෙස ඔබ හරියට බැලුවොත් එහෙම ඔබට මොනවද දැනෙන්නේ? දැන් පේන දේ නෙවෙයි ගතට දැනෙන දේ මම අහන්නේ. දැන් බලන්නකෝ මේ කාලේ උදෑසන අවදි වුණාම අපි පරිසරයට ගිහිල්ලා පරිසරය දෙස බලනකොට හිතට අමුතු සැනසීමක් අමුතු සිසිලසක් නැවුම් බවක් දැනෙන්නේ නැද්ද ඔබට? මම මේ කියන්නේ උදෑසනම අවදි වෙලා ගෙදරින් එළියට ගිය වටපිටාව සිරි නරඹන්නකොට ටිකක් ඔබට දැනේවි ඒ වෙනස. දැන් අපි අප්‍රේල් මාසේ දැක්ක සහ වින්ද පරිසර ස්වභාවය නෙවෙයි මේ මාසයේ වෙනකොට තියෙන්නේ. ඒක හාත්පසින්ම වෙනස් වෙලා. හැබැයි මේක හොඳට අධ්‍යයනය කරන්නට පුළුවන් සබහදාමත් එක නිරන්තරයෙන්ම හිටියොත් පමණයි. එහෙම නැතුව නම් මේක අධ්‍යයනය කරන්නට බෑ. ජනවාරි වල එක විදිහක්, පෙබරවාරි වල එක විදිහක්, මාර්තු වල එක විදිහක්, අප්‍රේල් වල තව විදිහක්, මේ වල තව විදිහක්. කොහොම ඍතු 12ටම මේ මාස 12ටම විවිධාකාර වෙනස් වීම් අපිට මේ සබහදාමේ දකින්නට පුළුවන්. හැබැයි ඒක අත්විඳින්නටත් පුළුවන් අපි මේ දේශ හරියට බලනවා නම්. මම කියන නිසාම ඔබ නිකමට වගේ උදෑසන අවදි වෙලා ටිකක් ගෙදරින් එළියට ගිහලා වටපිටාව බලන්නකෝ. ඔබට දැනෙන්නේ මොන වගේ හැඟීමක්ද කියලා? බොහොම සෞම්‍ය හැඟීමක්. හිතට හරි සැනසීමක් දැනෙන්නේ නැද්ද මේ මාසේ ආරම්භයත් එක්කම? මන් දන්නේ මන්නා මේ ඇත්තම ජීවිත අත්දැකීම් වලින් කියන්නේ අප්‍රේල් කාලයේදී බොහොම සතුටු හිතෙන හරි ආසා උද්‍යෝගයත් එක්ක මේ පරිසරයේ තිබුණ දේවල් එක්ක වෙනස් වෙනවා. එතකොට මේ මාසෙ වෙනකොට ඊටත් වැඩි හාත්පසින්ම වෙනස් වෙනවා. හරියට අර අපේ අතේ ඇඟිලි පහ ගත්තාම එක සමාන නෑ, විවිධයි, විෂමයි. ඒ වගේම තමයි අපි කියනවනේ මිනිසුන්ගේ සිතවිලිත් අන්න ඒ වගේ තමයි. මන දකින්නේ සබහදහමත් ඒ වගේම වෙනස් වෙනවා. මාස 12ට ඍතු වෙනස් වීම හරියට තියෙනවා. හැබැයි ඒක හොඳින් අධ්‍යයනය කළොත් පමණයි ඔබට පේන්නේ සබහදහමත් එක නිරන්තරයෙන් ඉන්නේ. එතකොට සබහදහම වෙනස් වීම ඔබට නිතティම්ම බලා ගන්න පුළුවන් වේවි.

ජීවිතයේ ඕනම මනුස්සයෙකුට අතිශයෙන්ම අමාරු කාලයක් එනවා. හැබැයි අමාරු කාලයක් එන්නේ වෙන මොනවටවත්ම නෙමේ, තමන් එක්ක ඉන්න මිනිසුන් මොන වගේද කියලා ඒගොල්ලන්ට අඳුරගන්න. එහෙම නේද? දැන් අපේ ජීවිතය හැමදාම හොඳ කාලයක් තියෙන්නේ නැහැනේ. හොඳ නරක දෙකම එනවා ජීවිතේ. හරියට කන්දක් නගිනවා, පල්ලමක් වහිනවා. ඒ කන්දක් නගිනවා, පල්ලමක් වහිනවා වගේ තමයි ජීවිතේ ගලාගෙන යන්නේ. ඒකාකාරී නැහැ අපේ ජීවිතේ. හැබැයි මේ මෙහෙම වුණාම ජීවිතේ කොච්චර අමාරු කාලා ආවත් ඇත්තටම අපිට මිනිසුන් තේරුම් ගන්න පුළුවන් වෙනවා නේද? දැන් අපි හිතන මිනිසුන්මද අපි ළඟ ඉන්නේ. සමහර වෙලාවට අපි හිතන අය නෙමෙයි අපිත් එක්ක ඉන්නේ. ඉතින් ඒක තේරුම් ගන්නත් හුඟ කාලයක් අපිට යනවා. දැන් මේ අපි මෙහෙම හිතමුකෝ, අපි හුඟක් වෙලාවට අපේ ජීවිතේ අමාරු කාලෙ එනකොට අපි මිනිස්සුන්ව අතහැරලා දාලා යනවා. සමහර අය නම් ඒගොල්ලොත් එක්ක රැඳිලා ඉන්නවා. හැබැයි හුඟක් අය කරන්නේ කෙනෙකු අමාරු තත්ත්වයකට පත් වෙනකොට එයාව මගහැරලා යනවා. තියෙනකොට විතරයි ළඟට එන්නේ. නැති වෙන කාලෙට මිල මුදල් අතමිට සරු නැති කාලෙට ඒගොල්ලෝ අමතක කරලා යන්න යනවා. හැබැයි එහෙම නෙමේ. සැබෑ මිත්‍රයෙක් සහ සැබෑ යාළුවෙක් සැබෑ කෙනෙකු වෙන්නේ අමාරු කාලයේදී තමන් එක්ක ඉන්න අය. ඉතින් ඒක බොහොම හොඳ මනුස්ස ගුණයක්. ඉතින් ඒව නැති කරගන්න එපා නේද? අපිට මේ දුර්ලභව ලැබුණු මේ මනුස්ස ජීවිතේ අපි උපරිම ප්‍රයෝජන ලබා ගන්නට ඕනේ. මොකද මේ අමාරු කාලයක් කියලා කිව්වම මෙහෙමත් අපිට හිතන්නට පුළුවන්. දැන් ජ්‍යොතිෂය අනුව ගත්තහම නම් සමහර වෙලාවට දැන් මේ බෞද්ධවන අපිට නම් තියෙනවනේ හඳහනක් කියලා දෙයක් නේද? අපි හඳහනක් හදාගෙන තියෙනවා. ඒ හඳහන අනුව තමයි අපි බලන්නේ මේ අවුරුද්ද කොහොමද, ඊගාව අවුරුද්ද කොහොමද, අපිට අපල උපද්‍රව තියෙනවද, ওই විදිහට දේවල් අපි තෝර බේරගන්නේ මේ හඳහන නිසානේ. එතකොට ඔන්න ওই හඳහනේ අපල කාලයන් කියලා මිනිස්සුන්ට උදා වෙනවනේ. එතකොට සමහර අය නම් හරිම බය මේ අපල කාලේ එනකොට. මොකද යාළුවා හිතන මේ අපල කාලා ආපුවම මේ මුළු ජීවිතේම හරිම මේ දුක්ඛිත තත්වයකට මුහුණ දෙන්න වෙයි කියලා. හැබැයි මම නම් අපල කාලේ එනකොට බොහොම සතුටු වෙනවා. මොකද දන්නවද කාරණාව? දැන් අපි රාජකාරිත් එක්ක අපි කාර්ය බහුල වෙලා ඉන්නේ. හැබැයි එතකොට අපල කාලයක් එනවා කිව්වහම අපි දන්නවා අපේ ජීවිතේ යම් කිසි බලපෑමක් ඇති වෙන්න පුළුවන් කියලා. එතකොට අපි මොකද කරන්නේ? අපිට දැන් මේ රාජකාරිත් එක්ක අපේ ජීවිතේ කාර්යබහුලවත් එක්ක අපිට කුසල රැස් කරගන්නට හැකියාව ලැබෙන්නේ නැහෙනි. අපිට පින් කරගන්නට අවස්ථාව උදා කරගන්නට අපි උත්සාහ කරන්නේ නැහෙනි. හැබැයි ජීවිතේ අපල කාලයක් එනවා කිව්වහම අපිට පුළුවන් වෙනවා කුසල රැස් කරගන්න, පින් රැස් කරගන්න, පින් අතේ වැඩ කරන්න, තමන්ගේ ඊගව ආත්මයට යම්කිසි වැඩ සලසගන්න අවස්ථාව උදා කරගන්න. එහෙම නෙමේද? අපල කාලේ උදා වෙන්න අපි විසින්ම පින් රැස් කරගන්න උත්සාහ කරනවා. ඉතින් ඒක හොඳ දෙයක් නෙමේද අපේ ජීවිතේට එන්න. එනිසා මම නම් දකින්නේ හොඳ කාලයට වැඩි ජීවිතේ අපල කාලයක් කියන එක හොඳයි. මොකද අපිට අපේ ජීවිතේ අපි දැන් අපි පෙරාත්මවල කරගෙන ආපු කුසල් තරාදියක් ගත්තොත් එක පැත්තක් ඉස්සලා තිනවා කුසල් පිළිලා. දැන් ඕන්න අපල කාලේ කුසල් ටික ඉක්මනින්ම ෂේ වෙලා අපල කාලේ තමයි ඉහළට යන්නේ. එතකොට අපිට පුළුවන් වෙනවා අපේ පින් රැස් කරගෙන ආපහු අපිට කුසල් පැත්ත ඉහළට ගන්න. ඉතින් මේක තමයි මම හිතන්නේ අපල කාලේදී අපි කරන්නට ඕනේ. ජීවිත අපල කාලයක් ආවට කියලා බය වෙන්නට එපා. ඒකට මූණ දෙන්න ඔබ පුළුවන් තරම් පින් රැස් කරගන්න ආගම දහමේ යෙදිලා ඉන්න. අනිවාර්යයෙන්ම මේ දේවල් ඔබේ ජීවිතෙන් තුරන් වේවි. ඒ නිසා ජීවිතේ හැම අමාරු කාලයකදීම මිනිස්සු තේරුම් ගන්නවා වගේම තමන්ගේ ජීවිතයටත් බොහෝ යහපත් දේවල් කරගන්නට අමතක කරන්න නම් එපා. පසුර 1:26 වෙලාව දැන් මේ ගිහන නාවින් පෙරරගෙන

බන්න රතාදායි ගීතේ ගයනා කළේ නායන කළුව ඔබ මගේ කළු. ඒ ගීතනම් හරියටම අපි වෙනුවෙන්ම තමයි කියලා තියෙන්නේ නේද? ගොඩක් කළු අයට සමහර වෙලාවට දුක හිතනවනේ තමන්ගේ වර්ණය පිළිබඳව. හැබැයි ඉතින් එහෙම දුක් වෙන්නට එපා. මොකද අපිට ලැබුණු හැම දෙයක් පිළිබඳවම අපි සතුටටපත් වෙන්නට ඕනේ. අපි මේ දේවල් අපි පෙර ආත්මවලදී කරපු කුසල් අකුසල් අනුව තමයි අපිට හැම දෙයක්ම ලැබිලා තියෙන්නේ. ඒ නිසා අපිට මේ ලැබුණු දුර්වල මනුස්ස ජීවිතය පිළිබඳ අතිශයින්ම සතුටු වෙන්න. මේ ආත්මයේදී අපි කරගන්න කුසල් අකුසල් අනුව තමයි අපි ඊගාව ආත්ම භවයන් හැදෙන්නේ. ඒ නිසා හැම වෙලාවකම බොහොම සතුටින් hina වෙලා ඉන්න. හැම වෙලාවකම පින් කරගන්නට තමතක කරන්නට එපා. නැති කල නැති අය ඇති කල කුමටද මා ළඟ මා මිස නවතිනු කවුරුද? තනිවම ආ මම තනිවම යනු මිස මා හා සිටි අය තනියට ඒවිද? බලන් හරි ලස්සනයි නේද? නැති කල නැති අය ඇති කල කුමටද මා ළඟ මා මිස නවතිනු කවුරුද? තනිවම ආ මම තනිවම යනු මිස මා හා සිටි අය තනියට ඒවිද? ඉතින් ඔන්න ඔබ ජීවිතේ හොඳට මතක තියාගන්න, නැති කල නැති අය ඇති කල කුමටද මා ළඟ මා මිස නවතිනු කවුරුද? තනිවම ආ මම තනිවම යනු මිස මා හා සිටි අය කවදාවත් තනියට ඒවිද? පසුරු 1:37

ප්‍රියන්ත ප්‍රනන්දුයි ගීතය ගයනා කරේ වසුරු එකයි විනාඩි 41යි. දුරකථන ඇමතුම් බොහොමයක් එනවා. සමහර දුරකථන ඇමතුම් මට සම්බන්ධ කරගන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. පුදුමයි, ඇස් තිබිලත් අපිට මිනිසුන් නඳුනගන්න බැරි හැටි. පුදුමයි, කන් ඇහිලත් අපි බොරුකාර මිනිසුන්ට රැවටෙන හැටි. පුදුමයි, අපිට මොළයක් තිබිලත් මිනිසුන්ව අඳුරගන්න බැරි හැටි. මෙගිහඳ සුනිල් ඉදිරිසිංහ.

මිනිසුන් මොන තනතුරු දැරුවත් පාරදි මගියෙක් වෙනවා. වාට්ටුවකට කිව්වොත් ඔහු ලෙඩෙක් වෙනවා. මෝචරයකදී නම් මිනිහක් වෙනවා. අන්න ඒ නිසා අමතක කරන්නට එපා, අපි හැමෝම මිනිස්සු. ඒ නිසා පොළවේ පය ගහලා ජීවත් වෙන්නට කවදාවත්. මෙගිහන සේනනායක වෙරළියේ

107.3 රජරට සේවය. පසර 1:55 වෙලාව දැන්. එහෙමනම් ඉතින් ඔබ දන්නවා මේ වෙලාව වෙනකොට මට අද දවසේ ඔබේ නිවසින් සමුගෙන යන්නට සිද්ධ වෙනවා. ඒ වගේම ඔබ දන්නවා අද අවසානට ස්ථාන සමය ගී සෝභාහි අද දවසේදී ප්‍රචාර වුණේ ලැබෙන ඉරිතා සිට ඔබට ගේ කාව්‍ය දීපනි වැඩසටහනක් ප්‍රචාරය වීමට නියමිතව තිබෙනවා. ඉතින් ඒ සඳහා ඔබත් එක්ක එකතු වෙන්නට පුළුවන් වේවි අපේ සතේ ඉඳලා. එහෙමනම් මට දුරකථන ඇමතුම් ලබා දුන්නු හැමෝටමත්, ඒ වගේම දුරකථන ඇමතුම් ලබා නොදී මාව ආදරෙන් අහගෙන හිටපු හැමෝටමත් බෙහෙවින්ම ස්තුතියි. ඒ වගේම ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර ඉඳන් මාව හැමදාම අහන මගේ ආදරණීය හිතවත් සියලු දෙනාටමත් බෙහෙවින්ම ස්තුතියි. එහෙමනම් කරගහතැන්නේ මගේ හිතවතා කසුන් ධනුෂ්ක, ඔබවත් බොහොම ආදරෙන් ඉතු මතක් කරන ප්‍රධාන පාලක මැදිරියන් මහින්දලාල් විතාන, ඔබවත් බොහොම ආදරෙන් ඉතු මතක් කරන ගමම්ම සමුගෙන යන්නම් ලැබෙන ඉරිදත් හමු වෙන බලාපොරොත්තු වෙන්න. ගිහින් එන්නම් හැමෝටම ගොඩක් ආදරෙයි. මම ඔබේ ආදරණීය හිතවතිය ගයනි නිරෝෂී.

0: ගුරුගීතය නූතන දිසාපාමොක් පරපුරේ හර්ද සාක්ෂිය.
1: ගුරුගීතය සෑම ඉරිදාවකම සවස දෙකට
2: යමන යන්නම් නිවැරදි මඟ දැක ඔබේ සඳේලියේ.
3: මැයි මස 3 වන ඉරිදා රජරට සේවයේ ගුරු ගීතයට එන මම අනුරාධපුර කලත්තෑව මහා විද්‍යාලයේ ගණිත ආචාර්යනි අනෝමා නිලුබුරණසිංහ.
1: ගුරු ගීතයට සම්බන්ධ වීමට ඔබත් කතා කරන්න
4: 0714947484
5: ආර්.එස්. වානේකම්හි SLS සහතිකය සමඟ පියෙකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස්. වානේකම්හි.
6: වාසනාවන්ත හැන්දෑවක් ගුරු ගීතේ අහන රජරට සේවයට ප්‍රිය කරන රසකාමී රසවතුනි හැමදෙනාටම මේ එනවයි කිව්ව එක්කෙන ඇවිල්ලා ඉන්නවා මුහුණපොතොස්සේ රඳනායනන් දකින්නවා පේනවා නේද? එතක වද්දවස හරි නිදහසේ මේ වැඩසටහන කරන්න මට ශක්තියක් වෙන්නේ සරසවි තරුණයා පමොද් ලක්ෂාන්. පමොද් අන්න ඇවිල්ලා ඉන්නේ. පමොද් තමයි අද ශක්තිය වන්නේ. මේ කාරණාව කියන්නට මොන කාරණාවක්? මොකද මාසයක් දවසක් දෙකක් සතියක් දෙකක් නෙමෙයි මාසයක් ගුරු ගීතයට ආවේ නැහැ, ගුරු ගීතේ වැඩසටහන කරේ නැහැ. දුරකථනයෙන් කතා කරලා බැනපු අය පිරිසක් හිටිය, ඒ අයට ආදරේ. මොකද වැඩසටහන සම්බන්ධයෙන් තියෙන ප්‍රේමය නිසානේ එහෙම බයින්. අප්‍රේල් මාසේ 10 වෙනි ඉස්කෝලේ නිමාර දුන්නේ. එතකොට ඒකට කලින් ගුරුවරු ගෙන්නා ගැනීමෙත් ගැටලුවක් තිබ්බා. ඊට පස්සේ අවුරුදු නිමාඩු එහෙම ළඟ ළඟ ගියා, තදබදයක් තිබුණා, මට එන්න විදිහක් තිබ්බෙත් නැහැ. ඔය සියලු කාරණා නිසා තමයි අප්‍රේල් මාසේ ගුරු ගීතයට පුංචි විරාමයක් දුන්නේ. දැන් මේ මාසේ ලයිස්තුව පිරලා තියෙන්නේ. ජූනි මාසේ ආයෙත් තමයි ආය අවස්ථාවක් දෙන්න වෙන්නේ. ඔන්න ඒ මතක් කිරීමත් එක්ක කලත්තෑව මහවිද්‍යාලයේ ගණිත විෂය භාර ආචාර්ය අනෝමා නිලුමු රණසිංහ මහත්මිය මැදිරියේ ඉන්නවා. ආයුබෝවන්.
3: ආයුබෝවන්.
6: කොහොමද ජීවිතේ?
3: ජීවිතේ හොඳයි.
6: මේ මම අහන්නමයි හිටියේ, මේ නිලුමු කියන්නේ මොකක්ද?
3: නිලුමු නික්නේම් එක.
6: ඒකත් මේකට දාගෙන ඉන්නේ.
3: නෑ, මම ගොඩක් ලෝටස් වලට මල් වලට
6: කැමති.
3: ඒ නිසා මට හිතුණා මම ක්‍රියේෂන් පැත්තෙන් ගොඩාක් දේවල් කරන හින්දා මට හිතුණා මේ ඒක මට ගැළපෙනවා කියලා. මම හිතලමයි දාගත්තේ.
6: උප්පැන්න සහතිකෙන් එහාට ගිහින්?
3: නෑ, උප්පැන්න සහතිකේ නම තියෙනවා. ඕක මට කිසිම අයහපතක් වෙන්නේ නෑ.
6: ස්ට්‍රයිට් මරු අයිඩියා එකක් ඒක. මේ කියන්නකො කොහොමද ජීවිතේ? එතකොට කලත්තෑව මහවිද්‍යාලයේ ගණිත විෂය භාර ගුරු ජීවිතේ කලත්තෑවෙන් නෙවෙයි වෙන්න උන ආරම්භ වෙලා
3: තියෙන්නේ.
6: පටන් ගත්තා නේද?
3: පටන් ගත්තා. පටන් ගත්තේ මගේ සුන්දර ගම් පියස අනුරාධපුරේ, මේ දැන් පදිංචි තැන නෙවෙයි. මම ඔයාලා අහලා, අපි හැමෝම අහලා තියෙනවා අපි ලංකාවේ, දැන් ලංකාව කියන්නේ ඉන්දිය සාගරයේ මුතු වැටේ.
6: ඔව්.
3: එතකොට ඉන්දිය සාගරයේ මුතු වැටේ ලංකාව කියලා දැනගන්නකොට අපි හරි ආඩම්බරයි. ඒ වගේම තමයි මම මගේ ගම් පියස
6: කියාගෙන ඉන්නේ මේ ගම්මර තමයි කියලා.
3: ඔව්. ඇත්තටම මම කැබිදිගොල්ලෑව කියන ඒ ලස්සන සුන්දර ගම කුංචිටුකෝරළේ.
6: හා, කැබිදිගොල්ලෑව නගරයේ කිට්ටුවමද?
3: ඔව්.
6: කැබිදිගොල්ලෑව කියලා කියන්නේ මේ බත සපේන પરම්පරාව, රටට නැයනති මිනිස්සු પરම්පරාවක්. තව කාරණාවක් කියන්නර, යුද්ධයේ තිබුණු කාලේ කැබිදිගොල්ලෑව මිනිස්සුත් කැබිදිගොල්ලෑව දාලා ගියා නම් වේලුපිල්ලේ පිරබහර අනුරාධපුරට සුටුස් ගාලා එනවා. ඒ නිසා කැබිදිගොල්ලෑව කියන්නේ මිනිස් පවුරක්.
3: පවුරක්.
6: හරි ආඩම්බර අපිටත්. මොකද අපිත් ඒ පහු කරන් ඇවිල්ලා අපි හමු
3: වෙන්නේ.
6: එතකොට පාසල් ගියේ කැපිතිගොල්ලේ?
3: කැපිතිගොල්ලේ මැනි මහවිද්‍යාලේ.
6: ඊට පස්සේ
3: ඒ පාසල්මයි.
6: හා
3: හා, මුලින්ම මම පාසල් ගියේ අයන්න කීවේ මහානටියාව විද්‍යාලය. ඒ කියන්නේ පදවි ශ්‍රීපුර පාරේ තියෙන්නේ, අපේ ගෙදර ඉඳලා කිලෝමීටර 1.5ක් දුර.
6: පොඩි ස්කෝලයක්.
3: පොඩි ස්කෝලයක් 1.5 ඉස්සර තිබුණේ
6: ප්‍රාථමික
3: පාසලක්.
6: ඊට පස්සේ නම මධ්‍ය විද්‍යාලය.
3: ඊට පස්සේ ඔව් 1.5, ඊට පස්සේ 6 පන්තියට බඳිනවා මේ මැදි මහවිද්‍යාලයට.
6: හා, ඊට පස්සේ පාසල් ජීවිතය ඉවර වෙන්නම
3: මැදි මහවිද්‍යාලේ.
6: කොහොමද ගුරුවරියක් උනේ?
3: ගුරුවරියක් උනේ මම 1985 ඕලෙවල් ලියනවා. 86-87 ඒ ලෙවල් පන්තියේ ඒ ඉන්නකොට ඔන්න ගැසට් කරනවා ටීචින් වලට. ඒ කියන්නේ ඒ කාලේ අපිට ගුරුවරු ගොඩක් ඉගයි. ගොඩක් මේ ටැමිල් තිබුණා අපිට ඒ දවස්වල ඉගෙන ගන්න. ඒත් නෑ ඉංග්‍රීසි වලටත් කවුරුත් නෑ. ඉතින් මාරම ගුරු හිගයක්. අපි මැත්ස් වලට උනත් ගුරුවරයෙක් එක්කන් යන්නේ අතෙන් ඇදගෙන. ඒ කියන්නේ ඒ තරම් ගුරු හිගයක් තියෙන්නේ. අපි බලෙන් උගන්ව ගන්න පන්තියට ගෙනල්ලා සර්. ඉතින් ඒ වෙනකොට
6: දැන් ගණිපත්‍රනේ ළමයි ගුරුවරු ගිහින් ළමයා හොයන්න ඕනේ.
3: ළමයි හොයන්න ඕනේ. ඔව්. ඇත්තටම මට ඒ කාලේ මතක් වෙනවා. එතකොට අපි මේ ඔන දාන්න තිබුණා ටීචින් වලට
6: මේ උසස් පෙළ ප්‍රතිඵල මත.
3: නෑ. දාන්න තිබුණා. ඒක ඔන කෙනෙකුට සාමාන්‍ය පෙළ වුණා දාන්න තිබුණා. මං දැම්මා. මගේ උසස් පෙළ ලියලත් නෑ එතකොට. කොහොම හරි ටීචින් එක්සෑම් තිබුණා. එක්සෑම් එකෙන් වැඩි ලකුණු ගත්තා. පාස් වුණා. ඊට පස්සේ ඉන්ටර්විව් වලට ගියා. දෙකකට ගියා. දෙවෙනි ඉන්ටර්විව් එකෙන් මට මතකයි සර් කෙනෙක් කියනවා මෙයාට උසස් පෙළත් තාම හොඳ වෙණි මගනේ තාම ලියලා මේ වයසත් නෑනේ අපි මෙයා කපමු කියලා කිව්වා. ඊට පස්සේ මටත් දැන් නිකන් ඇහැට කඳුලක් වගේ ආවා. ඉතින් මගේ පවුලේ ඉතිරි අය තමයි මේ මාව තල්ලු කරන්නේ යන්න යන්න ඕකට යන්න ඕක ජොබ් නෑනේ දැන් අපේ පුංචිලා හැම අපිට ගොඩක් වයසයි ඒගොල්ලෝ අපිට වඩා වයසයි ඒගොල්ලොන්ට ජොබ් නෑ. ඉතින් එයාලා තමයි මට කියන්නේ දැන් අපි හිටියමදේ ඔයාලා ඉක්මනට යන්න ඕන කියලා. ඉතින් මම විභාග ලිව්වා පාස් වුණා. ඉන්ටර්විව් වලට ගියා. ඉන්ටර්විව් එකෙන් පාස් වුණා. හැබැයි මාව කැපුවා.
6: පොඩි කෙල්ලෙක් නේ.
3: ඔව් පොඩි කෙල්ලෙක් නේ කැපුවා. ඊට පස්සේ සර් කියනවා මට ඇහුණා ඔයා තව ටිකක් ඉගෙනගෙන ඉන්න කියලා. ඊට පස්සේ කොහොම හරි අභියාචන දැම්මා. තාත්තලා බාප්පලා කට්ටිය කැමති
6: මම යන සපෝට්.
3: ඔව්. ඒයි මමනේ පවුලේ වැඩිමල් මෙක්කිනා. ඊට පස්සේ අභියාචන දැම්මහම තුන්වෙනි සැරේට මාව ආයි කැඳවනවා. කැඳවලා මයින් අහන ඔය විද්‍යා ගණිත උගන්නන්න කැමති කියලා. ඔව්. මං ඕ කියනවා. එදා ඉඳලා ජොබ් එක අපි ඔයාට දෙනවා පත්වීම කිව්වා 3:1 එන්න කිව්වා 93:1 අභ්‍යාස ලැබී පත්වීම. ඒවකට නිකන් අර ඒක තිබුණනේ මේ නිකන් ආందోళනාත්මකව තිබුණනේ අභ්‍යාසලාභී කියන එක. ඒ වුණාට ඒ කාලේ මම හිතනවා ඒක මාර ජවයක් වුණා මේ පරිසරයට ළමයි හදාගන්න පාසල් වලට ඒ ගුරුවරු ගොඩ කැපකිරීමක් කරපු අය. මටත් අම්බ වුණා.
6: කොහොමද ඉස්සෙල්ලම් පත්තේ?
3: ඉස්සෙල්ලම් පත්තේ මත් හරියට මත ළඟ ගෙදර දුර තියෙන මගේ අර අයන්න කියපු පාසල. ආමහනටිය විද්‍යාලය.
6: මේක නම් මහදේවහාස්කම නේද? මේක ඇතුලේ තියෙනවා තව හාර ලක්ෂණ බලන්න දේවල්. දැන් එතකොට ඔබට ගණිත විද්‍යා පත්වීමක් ලැබිලා ඔබ කොහොමද ආයේ ප්‍රාථමික දැන් මහනටියාව විද්‍යාලය කියන ප්‍රාථමික පාසලක්
3: කිව්වොත්? ඔව් නෑ එතකොට ඊට පස්සේ 1-9 හැදිලා ඒ වෙනකොට.
6: හා හා.
3: ඒ වෙනකොට 1-9 හැදිලා.
6: හැදිලා.
3: ඔව්.
6: ඊට පස්සේ?
3: ඊට පස්සේ දැන් මහනටියාව විද්‍යාලයේ පළමු විදුහල්පතිතුමා UB සේනාරත්න මතක් කරන්න උන ගෞරවයෙන් හේතුව එයා මගේ බාප්පච්චි වෙන කෙනෙක්. මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. පළමු පත්වීම අරගෙන මම ඒ විද්‍යාලයට ගියේ පොඩි, ඒ කියන්නේ පොඩි හැරවුම් ලක්ෂයක් වුණා. මම ඉස්සරින් ඉස්කෝලේ ගවමැදගෙන ගියේ ඉදිරිපැත්තට පාරේ. නමුත් ආපස්සට යන්න වුණා ඒ සාරියක් ඇඳගෙන අනිත් ඉස්කෝලේට ප්‍රාථමිකයට. ඉතින් ඕක තමයි ගුරු ජීවිතයේ ආරම්භය. ඊට පස්සේ ටික කාලයක් කොහොම අවුරුදු 5ක් හිටියා. ඒ කියන්නේ 95 ඔව් ඒ අවුරුදු සීමාවේ හිටියේ මහනටියාව විදුහල. එතකොට ඒකේ විද්‍යාගණිත ගුරුවරු කවුරුත් හිටියේ නෑ. මම විතරයි හිටියේ. පීරඩ 40යි.
6: ඒ කියන්නේ
3: 40ම වැඩ. මට මතකයි උපදේශනේ මේ උපදේශක සර්ලා එනවා. ඇවිල්ලා කියනවා පොඩි කීඹේ කාලසටහන ආරම්භ වරින් කියලා. මං යනවා. ඒ පොඩිනේ මම හරි පොඩි. ඊට පස්සේ අරන් ගියාම කාලසටහන බලලා සර් කියනවා පීරඩ් 40ම වැඩනේ කන්නේ කොයි වෙලාවද උඹ කියලා අහනවා. මං කියනවා සර් ඉන්ටර්වල් එකේ කන්නේ කියලා. ප්‍රින්සිපල් ගාවට මාව එක්ක යනවා. ගිහිල්ලා අහනවා ප්‍රින්සිපල්ගෙන් මේ ළමයා කන්නේ කොයි වෙලාවේද? මේ ළමයට නිදහසක් නැණි කියලා. කරන්න දෙයක් නැහැ ඉතින් කියලා ප්‍රින්සිපල් කියනවා. ගුරුවරු නැණි කවුරු හරි කරන්න ඕනේ කියලා කියනවා. ඇත්තට මේක මට මාර ජවයක් වුණා. ඒ පොඩි වයසේ වැඩ කරන්න හැකියාව මට ලැබුණේ ඒ මුල් අත්දැකීමෙන් මූලික පියවරෙන්.
6: කොහොමත් මේ ආරම්භක රැකියාව නැත්තම් රැකියාව පළවෙනි රැකියාව කරනකොට රෙස්ට් කරන්න පුරුදු වෙන්න හොඳ නැහැ.
3: හොඳ නැහැ.
6: උපරිම වැඩ කරන්නට ඕන. අපිත් ලැබුව අත්දැකීම තමයි ඒ කාලේ කට් කරන්න, කට්ටි පයින්න, නූල් සූත්‍ර දාන්න පටන් ගත්තොත් ආයේ පෙන්ෂන් යනකම් ওই නූල් සූත්‍රය දානවා. ඒ නිසා මේක අහගෙන ඉන්න පමෝදලගේ પરම්පරාවයි කට්ටි කියන්නේ පළමු පත්වීම ගත්තට පස්සේ වැඩියෙන් වැඩ කරන්න. නේ? අර කියමනක් තියෙන්නේ මේ මහන්සි වෙන්න ඕන වෙලාවේ හාන්සි වුණොත් හාන්සි වෙන වෙලා මහන්සි වෙන්නවා කියලා. හොඳයි, දැන් අපි ඉන්නේ කොහෙද? මහනටියා විස්කෝලේ පුංචි පුංචි ටීචර් කතන්දරෙත් එක්ක. ඔබ තෝරන පළමු ගීතය ගැන
3: කතා කරමු. මම පළමු ගීතේ වශයෙන් තෝරගන්නේ අම්මා සඳකි කියන ගීතය.
6: ටීම් ජයරත්න මහත්මයාගේ.
3: ටීම් ජයරත්න මහත්මයාගේ.
6: ඇයි මේ ගීතය තෝරගන්නේ?
3: මම ඒ ගීතයට ගොඩාක් ආදරෙයි. මොකද ඒ ගීතෙන් කියන්නේ පිය සෙනෙහස, පිය ගුණ. මේකේ තියෙනවා අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී, ඒ ඉර හඳෙන් නුඹේ ලෝකේ එළිය වුණි. රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විඳී, පිය සෙනෙහසට කවු ගී ලියුණා මදි. ඇත්තටම ඒ පීතෘ සෙනෙහස සම්බන්ධව ඉතා සංවේදී පැදිපෙලක් තමයි එකේ අර අවසානෙට තියෙන්නේ. අපේ තාත්තා ගැන මතක් වෙනකොට ඒ පැදිපෙල මට හදවතට ගොඩාක් දැනෙනවා.
6: ඒ වචනෝ
3: තාත්තව පේනවා. ඒත් එකම අපේ තාත්තා කියලා කියන්නේ. ඇත්තටම ඒ ගීතයේ තියෙනවානේ අම්මා සඳකි. ඇත්තටම එහෙනම් කවුද හිරු? තාත්තා. මේ තාත්තා තමයි මේ ගෙදර ඉන්න ඉතුරු පුරවැසියන්ට සියලුම දේවල් සම්පාදනය කරන එකම පුද්ගලයා, ආලෝකය දෙන්නේ. එයාගේ සවිය, එයාගේ අර මේ උරදෙන ශක්තිය නැති වුණොත් ඒ පවුලේ අනාගතය බිඳ වැටෙනවා හැම්පිටින්. ඉතින් ඒ නිසා තාත්තා කෙනෙ නිහඬ චරිතයක්. තාත්තලා ගැන ලියලා තියෙන කවි මදි වෙලා තියෙනවා කියලා ඒකේ කියනවා. ඒ වගේම ආත්මාර්ථකාමී හැඟීමකුත් කියනවනේ ඒ අස්සේ. කියනවනේ මවකට මුවාවී නුඹ වෙත දිවි දුන්නේ, මම විමි පුතුනි එය මා පමණයි දන්නේ, පිය සෙනෙහස නැතිද දරුවනි හඳුනන්නේ, අම්මා වරුන් පමණද මතු පුදවන්නේ කියලා තාත්තා.
6: දුකකුත් තියෙනවා නේද?
3: මෙතන මම මේ දුකක් කියලා එක ගන්නෙ නෑ. හේතුව ඒක මම විවරණය කරන විදිහට අපේ තාත්තා ගැන බැලුවහම අපේ තාත්තා හරිම ආදරේ දරුවන්ට. මම ඉපදෙන දවසේ මම ඉපදුනේ වවුනියාව හොස්පිටල් එකේ. ඒ කාලේ හොඳම හොස්පිටල් එක. තාත්තා එක්ක ගියා කැබිතිගොල්ල ඇවිදලා වවුනියාවට කිලෝමීටර් 16යි. අම්මා එක්කන් ගිහිල්ලා තියෙන්නේ. මාව බලන්න ගියේ මගේ තාත්තා රත්තරන් මාලයක් අතින් අරන්. ඉතින්
6: උපදින
3: දරුව බලන්න. ඉතින් ඒ ආදරේ කොච්චරක්ද? අද කාලේ ගැන මතක් වෙද්දී අද තාත්තලා නැහැ දරුවන්ට හොයාගන්න. අම්මා පැත්තක, දරුවෝ පැත්තක, තාත්තා තව පැත්තක, තව එක්ක වෙන විවාහයක් කරගෙන
6: කුටුම්බය ඇතුළේ ප්‍රශ්න ගොඩක් නේ.
3: ප්‍රශ්න ගොඩක්. ඉතින් අපේ තාත්තලා යතින් හරිම අනුවේදනීයයි, සංවේදී. ඒ නිසා
6: අපි යමු ගීතේ. මේ ගීතය ගැන පුංචි මතක් කිරීමක් කරන්නට මොන කාරණාවක් තිබෙනවද? මේ ගීතය රචනා කර තිබෙන්නේ මාලනී ජයරත්න කියන ටීම් ජයරත්න මහත්මයාගේ බිරිඳ කියලා තමයි දැක්වෙන්නේ. නමුත් සමාජ මාධ්‍යවල යම් යම් කතා බහක් තිබුණා. මේ ගීතය රචනා කළේ කිව්ලේ කැලේ කුමාර කවිරාජ කියලා. ඒ කවියගේ නිර්මාණයක් ටීම් ජයරත්න මහත්මයාට ඇවුවට පස්සේ අර නමින් ප්‍රචාරය කරලා ඒක තියෙන කොහොමත් අපිට තියෙන තොරතුරු අනුව මාලනී ජයරත්න ගීතය ලියන්නේ රෝහණ වීරසිංහ සංගීතවත් කරන්නේ. මේ රජරට සේවයේ ගුරු ගීතය.

0: නෑ ඉතින් තාත්තටත් බුදු වෙන්න පුළුවන් අර කිව්ව වගේ ඒ පාරමිතාව පුරාගෙන ගියපුවාම. ගුරුගීතය අද සරසන කතා නායිකා වන්නේ කලත්තෑව මහාවිද්‍යාලයේ ගණිත විෂය භාර ගුරුතුමිය අනෝමා නිලුඹු රණසිංහ මහත්මිය. මේ දැන් අපි ඉන්නේ කොහෙද?
1: දැන් අපි ඉන්නේ ගම්පියස්සෙන් එළියට යන්න ඕන.
0: නම් අපේ කතාබහ නැවැත්තුවේ අර පළමු ගුරුපත් වීම තිබුණු උත්තර. ඊට පස්සේ කොහොමද ගුරු ජීවිතේ?
1: ඊට පස්සේ අපිට ඒ යුගය හරිම භයානක යුගයක් උදා වෙලා තිබුණේ. කොටි ප්‍රශ්න. එතකොට මගේ දුව හරි පොඩි මාසයකක හමාරක් ගෙදර අපි ගෙදර පිටිපස්සේ ටැංකි එක තමා දරුවා රැයට තියාගෙන ඉන්නේ. ඊට පස්සේ මහත්තයා ප්‍රයිවට් වගේ ජොබ් එකේ දවසල කළේ රාජ්‍ය ජොබ් එකක් නෙවෙයි. මහත්තයා හරි දුකින් කියනවා නෝනා අපි ළමයි අරගෙන කොහේ හරි යන්න ඕන. අපි දෙන්නගෙන් එක්කෙනෙක් හරි ජීවත් වෙන්න ඕනේ. ඒ කියන්නේ අපිට ඒ තරම් ළඟට කොටි ගහනවා. ඊට පස්සේ අපි රැයට ළමයා තියාගෙන මට හිතෙනවා ළමයා බැරි වෙලාවත් කෑ ගැහුවොත් එහෙම කොටි යන වෙලාවක.
0: ළමයා දන්නේ නැහැ නේ මේක.
1: ඔව් ඊට පස්සේ අපි යනවා තඹුත්තේගම කලාපයට. එහෙ ගිහිල්ලා මම එහෙ තඹුත්තේගම ක්වාටර්ස් එකේ නතර වෙනවා. මගේ පුතා ලොකුයි එතකොට අවුරුදු 6ක් 7ක් විතර. ලොකු පුතාට දුවට අවුරුද්දක්වත් නැහැ. බොහොම පුංචි. ගිහිල්ලා තඹුත්තේගම කලංකුටි මහවිද්‍යාලයේ ක්වාටර්ස් වල නතර වෙනවා.
0: ගල්නෑ පැත්තේ.
1: ඔව්. ඉතින් ඒ ගියේ අපි 96 අවුරුද්දේ. 96 අවුරුද්දේ ඒකට හිටියේ විදුහල්පතිතුමා සූර්යගම සර්. ඒ විද්‍යාලය
0: කලංකුට්ටි
1: මහවිද්‍යාලේ හරිම ගෞරවනීය විදුහල්පතිවරයෙක්. ඒ වගේම ඉස්කෝලේට මාර සේවයක් කරපු කෙනෙක් කියලා මට අදටත් මතක් වෙනවා. කිලෝමීටර 30 ගණක් උදේ 6:00 පුට් සයිකල් යනවා ඉස්කෝලේට. ඇවිල්ලා තමයි ඉස්කෝලේ කළමනාකරණ කටයුතු පරිපාලන කටයුතු කළේ. ඉතින් එතනින් අපි අවුරුදු 2කින් පස්සේ ආපහු 98 න් පස්සේ ආය යනවා ගම්පැත්තට.
0: ඒ කියන්නේ
1: කැබිතිගොල්ලවට යන්නේ එක හේතුවක් හින්දා අපි ඉඩකඩම් බැලුවයි පැත්තේ. එතකොට ඉඩම් තියෙන්නේ මහ ලොකු ඉඩම් තියෙන්නේ. ඒවා නිකන් අපිට හරි අමාරුයි. ඒවයි ගොවිතැන් කරනවා නම් තමයි
0: ඉන්න
1: ඕනේ. ඉතින් ඒ නරත්තු කරන්න ගෙදර ඉන්න ඕනේ. ඉතින් ඒ නිසා අනිත් එක අපිට අර ලොකු අල්ලා ගැනීමනේ. අපිට ගමේ ගොඩාක් ඉඩම් තියෙනවා. තාත්තලාම ගාව ඉන්න එක හොඳයි කියලා හිතලා මහත්තයා ආපහු එක්කෙනා ගමට අපේ එහෙ ගෙදරකුත් තිබුණා. ඉතින් අපි එහෙ ගිහිල්ලා නැවත ආයි පටන් ගන්නවා. එහෙ කැබිදිගොල්ලෑව මැදි මහවිද්‍යාලයට මරුවක් හදාගෙන යනවා දරුවොත් අරගෙන. ඔය වෙනකොට පුතා ශිෂ්‍යත්වේ පාස් වෙලා එයා සෙන් ජෝසප් දැම්මා ශිෂ්‍යත්වේ පාස් වෙලා. ඉතින් කැබිදිගොල්ලෑව මධ්‍ය විද්‍යාලයට තමයි මම පත් වීම අරගෙන යන්නේ. එතකොට හිටියේ ඒ විද්‍යාලයේ මට ඉස්සගි චුට්ටම් මන්නම මතක නෑ. නමුත් අපේ සෙනවිරත්න සර් මතකයි ප්‍රින්සිපල්. එතුමා තමයි හිටියේ.
0: කැබිතිගොල්ලෑ මධ්‍ය මහාවිද්‍යාලයේ අවුරුදු කීයක් සේවය කරාද?
1: හිටියා 98 ඉඳලා 2003 වෙනකම්.
0: ඊට පස්සේ
1: සිව්වන විද්‍යාලයේ ආපහු එනවා අනුරාධපුර කලාපයට. එහෙම වෙන්න හේතුවක් තියෙනවා.
0: පුතා ජෝසප් එන්නේ.
1: ඔව් නේ ජෝසප් එකෙන් ඊට පස්සේ ආයේ දැන් මේ දරුවා ඉන්න කැමති නෑ. ඉන්න කැමති නෑ. හැමදාම වද දෙනවා. අම්මේ එන්න ඔයා එන්න ඔයා එන්න කියලා. ඉතින් මම සිකුරාදා ගිහිල්ලා බල්ලා ඉවරනකොට නගහර දෙනු මට ලියුමක් එනවා තැපෑලින්. ඔයා ආවෙ නැත්නම් මම පැනලා එනවා කියලා. එතකොට මං ආයේ කරදරේ වටන ළමයා පැනලා ගියොත් එහෙම. ඉතින් ආයේ අරන් යනවා කැබිදිගොල්ලෑව සෙන්ට්‍රල් ගිහිල්ලා දානවා. දාලා ඔහොම එයා ඉගෙන ගත්තා හොඳට. ඕ ලෙවල් හොඳට විභාගේ පාස් වුණා. ඒ 6යි B3ක් කරා. ඊට පස්සේ ඒ ලෙවල් වලට එයා යනවා කින්සුඩ් දානවා. ඔහොම
0: දැන් කියන්නේ නැහැ පැනලා යන්නේ කියලා
1: නේ. නැහැ. පිවට හැල්ලා යයි. එහෙම යුගයක් තමා තිබුණේ. ඉතින් කැබිදිගොල්ලෑ සෙන්ට්‍රල් මං ඉන්න කාලේ මම උගන්වුවේ ගණිතය. ඕ ලෙවල් ප්‍රතිඵල තමයි බොහෝ විට ඉතින් අපේක්ෂා කරන්නේ.
0: හරිසියක් නේද?
1: කඩයිමක් නේ. අපි ගොඩක් ඔක්කොම එකතු වෙලා යන අනිත් එක මේ කරන්නේ තනියම නෙවෙයිනේ. තනි මතයකට යන්න බැරි පාසල් ඒවා. එතකොට අර පොඩි ස්කෝල වගේ නෙවෙයිනේ. එතකොට අපි ඔක්කොම එකතු වෙලා තමයි ওই ප්‍රදර්ශන කටයුතු ගොඩක් දේවල් කරා. එක්සිබිෂන් කරා. ඊළඟට ওই දැන් මොන වෙසක් එහෙම එනවනේ. වෙසක් එනකොට අපි කරන්නේ වෙසක් කූඩු හදනවා තරඟයට පන්ති මට්ටමේ. හදලා හැබැයි කොහොම හරි මම මගේ පන්ති ඒක මගේ වන්ද මට වැඩක් බාර දුනොත් මම ඒක හරියට පිළිවෙලට කරන්න බැලම කරනවා. ගෙදර හරි අරන් ගිහලා ළමයිව ගෙදර හරි අරන් ගිහලා කොහොම හරි දිනා ගන්නවා. ඉතින් ඒ වගේ මට මතකයි වෙසක් කූඩු තරඟයකින් තෝරලා අපේ පන්ති තමයි දිනුවේ. තෑගිත් ගත්තා.
0: එහෙම සුන්දර මතකයන් තියෙනවා. අපි තන් කැබිති කොල්ලෑවෙන් පාසලෙන් පොඩ්ඩක් නතර වෙමු. මේ කාන්ත ඇඳුම් හදන්න කොහොමද ඉගෙන ගත්තේ? තව ගණිතය කරද්දි වෙසක් කූඩු හදද්දි ඔක්කොම කළ මහන්සියුනට ඒක වෙන වෘත්තියක්නේ.
1: ඒක මෙහෙම මම අපේ අම්මා පොඩි කාලේ හරියට අපේ ඇඳුම් ඔක්කොම නිර්මාණය කරන්නේ අම්මා. අපිට මැෂින් එකක් තිබුණා, පොඩි මැෂින් එකක්, සිංගල් මැෂින් එකක් අපේ තාත්තා අරන් දීලා. ඉතින් අම්මා තමයි මගේ ඇඳුම් සියල්ල නිර්මාණය කරන්නේ. ඒත් එක්කම අපේ පුංචිලා නැන්දම්මලා ඒගොල්ලෝ ලස්සනට අතේ මහනවා, ගොතනවා, හැම ඔක්කොම ඒගොල්ලන්ගේ ආභාසය. මං කම්මැලි නෑ. මට ඕන අලුතෙන් දෙයක් ඉගෙන ගන්න හැමදාම. දැන් උනත් එහෙමයි. අලුත් දේවල් ඉගෙන ගන්න මං හරි කැමති. ඉතින් ඒ නිසා මං
0: ඒ ආභාෂයෙන් තමයි මේ
1: අපේ ගෙදර සමහර විට ඒ කාලේ පරණ රෙදි නෑ. පරණ රෙදි නෑ කියන්නේ හේතුව තාත්තා සරුම පරණ රෙද්දක් පැත්තක අම්ම නවලා තිබ්බහම මම කරන්නේ ඒක අරගෙන කපනවා. මොකක් හරි දෙයක් ඩිසයින් එකක් කපලා ඒක කුණු වලට විසි කරනවා. එහෙම තමයි
0: ඉගෙන ගන්න. අල්ල ගන්නවා
1: වැඩේට දවස ගෙවන්න. ඒ වගේ.
0: දැන් මේ කොහොමද දැන් කාන්තා ඇඳුම් නිර්මාණයේ බෑග් මොස්තර හෙපත් නිර්මාණය කරනවා?
1: ඔව්.
0: ඒවට තියෙන සාමාන්‍ය වෙළඳපොළ කොහොමද?
1: වෙළඳපොළ ඉල්ලුමක් තියෙනවා. නමුත් දැන් අර ඉල්ලුම තිබුණට සැපයුම වැඩි. ඒව ගන්න අය අඩුයි. ගොඩාක් බඩු භාණ්ඩ එනවා. එතකොට තේරීම් වැඩි.
0: වෙළඳපොළට තව මේහා සමාන්තර දේවල් ගොඩක් එනවා.
1: එතකොට අපි අර නිර්මාණය කරන දෙයට ඒකට අපි ලොකු කැපකිරීමක් කරනවා. ඒ පේන්ට් කරන්න, ඒවා ඩිසයින් කරන්න. එතකොට අපිට ලොකු මේ කාලයක් යනවා. ඒ කාලේ යනකොට අපිට ඒ කාලයත් එක්ක ගණනය කරද්දි අපිට අර දෙන මේ භාණ්ඩයේ දෙන වියදම අහුවෙන්නේත් නැහැ. එහෙම එකක් තියෙනවා. ඉතින්
0: කවුරු හරි කෙනෙක් ඔය අහගෙන ඉඳලා ඔය කොච්චර කිව්වත් මිස් ලස්සන්ට අඳිනවා, මේ දැන් ෆේස්බුක්කේ පේනවනේ, එහෙනම් සාරියක් නිර්මාණය කරගන්න ඕනේ. සමහර තියෙනවානේ ස්ටාෆ් වලට වෙනම නිර්මාණය කරගන්නේ. කොහොමද බු සම්බන්ධ
1: කරන්නේ? මගේ යාළුව දැනටමත් මගෙන් මේ ගන්නවා එතු.
0: මම මේකට දැනුණා ඒ කාරණා ටික. කොහොමද සම්බන්ධ කරන්නේ? දුරකථන අංකය කියන්නකෝ.
1: දුරකථන අංකය 077 840 17 18.
0: නැවත වතාවක්.
1: 077 840 17 18.
0: ඔන්න ලස්සනට අඳින්න කැමති අය නෙළුඹ මිස්ස සම්බන්ධ කරගන්න. අපි යමු ඔබේ දෙවන තෝරා ගැනීමට.
1: දෙවන තෝරා ගැනීම ඉස්සෙල්ලා අපි තෝරගත්තේ තාත්තා ගැන නිපිය ගුණ ගීතයන්නේ. අපි දැන් මව ගුණ ගීතයක් ගයමු
0: කියන්නේ.
1: නෑ නෑ, මව ගුණ ගීතයක් තමයි තෝරගත්තේ.
0: සංකල්පනා
1: මව ගුණ ගීතයක් තෝරගත්තේ මොකද මම පොඩි කාලේ ඉඳලා හරි කැමැත්තෙන් හැම තැනකදීම වැවට ගියත් ළිඳට ගියත් ගෙදර ඉන්න වෙලාවේ නිතරම වුණපු ගීතයක්. ඒක දුනු කෙයියාමලක් වගේ කියන ගීතය.
0: අති විශිෂ්ට ගීතයක්. ඔව්.
1: ගායනය සුජාතා අත්තනායකයන්ගේ. සංගීතයේ වී හේමපාල පෙරේරා. පද රචනයේ ප්‍රේමකීර්ති දල්ලිස්. ඉතින් මම මේ ගීතයට ගොඩක් කැමතියි. ස්වභාවික පරිසරයේ අලංකරණ යොදාගෙන තමයි මේ ගීතය නිර්මාණය කරලා තියෙන්නේ. අම්මා හැම විටම ඇත්තටම අම්මා කියලා කියන්නේ පුදුමාකාර ඒක වචන වලින් කියන්න බෑ. හෝඩි අකුරු මදි අම්මා ගැන කතා කරන්න.
0: අර ගීතයේ තියෙන විදිහ. අපි හැමද ගීතේ
1: අහමු.
0: ටිකක් වැඩියෙන් කතා කළා. මෙතන විභාගනේ ඉන්නේ හදලා සේවය කරන්නේ.

0: ඔන්න පොඩ්ඩනේ රජලට සේවයෙන් ඔයාලට අලුත් තෑගා
1: සමනල උයනේ අලුත් විශේෂාංගය
0: සෑම බදාදා දිනකම සවස 4:15ට
1: කැප්ටන් ලොක්කයි
0: රෝයිත් පොඩ්ඩයි එක්ක එකතු වෙලා
2: දැනුම සොයන්න
3: වඩ වඩන්න
4: විනෝද වෙන්න අපිත් එක්ක එකතු වෙන්න FM
0: 90.1 FM 107.3 රජලට සේවයෙන්
5: තිලෝව තිලක වූ අමාමේනි සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ ලැබූ උතුම් වෛශාක්‍ය මංගල්‍යය

0: සත්‍ය බුද්ධත්වය හා මහා පරිනිර්වාණය සිහිපත් කරමින්
1: එළබෙන තිස්වනදා වෙසක් පොහෝ දා ආගමික වැඩසටහන් මෙවර විසුරුවා හරිනු ලබන්නේ
0: අබන්පොළ ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ සිටයි.
1: ගෞරවනීය අනුශාසකත්වය අමම්පොළ ශ්‍රී බෝධිරුක්ඛාරාමාධිපති අමම්පොළ සාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකකාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය බක්මීවැවි සාගර ස්වාමීන්ද්‍රයන් වහන්සේ
0: බැතිබර දායකත්වය
1: විශ්වසනීය විදේශ රැකියාවක් සඳහා දේශක්ති ලංකා විදේශ රැකියා ආයතනය
0: දුරකථන අංකය 03 77 500 500

0: ගුරුගීතය නූතන දිසාපාමොක් පරපුරේ හර්ද සාක්ෂිය.
1: ගුරුගීතය සෑම ඉරිදාවකම සවසතෙකට
2: යමන යන්නම් නිවැරදි මග දැක ඔබේ සඳේවි.
1: මාධ්‍ය මෙහෙවර කරගෙන යනකොට සේවාදායකින්ගේ අනුග්‍රහක බෞතුන්ගේ දැන්වීමට කන් දෙන්නම ඕනේ, ඉඩ දෙන්නම ඕනේ. ඒ තමයි අපිට ශක්තියක් වන්නේ. කලත්තෑව මහවිද්‍යාලයේ ගණිත විෂය භාර අනෝමා නිලුම්බු රණසිංහ මහත්මිය තමයි අද දවසේ ගුරු ගීතයත් එක්ක රැඳෙන්නේ. මූණ පොත ඔස්සේ රැඳෙන අයත් මතක් කරගෙන යමු, නැත්නම් එය තරහ වෙන්න පුළුවන්, නමවත් කිව්වේ නැහැ කියලා. චන්න මදුමාල්, නුවන් කුලතුංග, නිමල් එස් අරණායක, මහින්ද වැත්තෑව, තිලිනි තිලකරත්න, මෙත්සිරි මෙන්ඩිස් ජීකේ, සුනිල් ප්‍රේමරත්න සටහනක් තබනවා. මේ රජින දුම්රිය එන ගමන්ලු අපි මූණ පොත ඔස්සේ රස විඳින්නේ. ජීඑම් විමලරත්න, ආර්.එම්. තමරා කුමාරි, ඩී.එම්. නවරත්න, ධම්මික සොයිසා, ශමිලා ප්‍රසාදිනි, ධම්මික very useful program broadcast to Shah Mar. අපිට යන කියන දේවල් තනුජත් ඉන්න අපිත් එක්ක, තව අයත් ඉන්නවා එයාගෙන පස්සේ කියනවා. එතකොට මේ අනෝමා මිස්මි දැන් දැන් අපි ඉන්නේ කැපිටිගුල්ල සෙන්ට්‍රල් එකේ. මෙසක් කුඩුම හැදුවා.
3: ඔව්. ඊට පස්සේ ඊළඟ 2003.
1: ඔව්.
3: ඒ මගේ කඩයිමක් එක 2003 කියන්නේ. ඒ කියන්නේ මම 2002 දී පොඩි අකරතැබ්බයකට මුණ දෙනවා. මගේ හස්බන්ඩ් රෝගාතුර වෙලා ජීවිතක් සිටපත් වෙනවා 2002 අවුරුද්දේ. එක පහනක් නිවෙනකොට මගේ ළඟ පොඩි පැටව දෙන්නෙකුත් ඉන්නවා. ඒ අතර මගේ අම්මයි තාත්තයි තව පහනක් පත්තු කරලා මාව බලා ගන්නවා. අවුරුද්දක් හිටියා ගෙදර. හිටියට මට හිතුණා, මගේ මහත්තයාගේ ඉල්ලීමක් තිබුණා, නෝනා ඔයා දරුවොත් අරගෙන, මගේ දරු පුතා ඉගෙන ගන්න හොඳට, ඔයා මේ අනුරාධපුරේ වට හරිය, මේ කැබිදිගුල්ලව හරියන්නේ නැහැ දරුවන්ට, ඔයා අනුරාධපුරේට යන්න හැමුණොත් කියලා ඉල්ලීමක් තිබුණා. එයා දන්නවා එයා නැති වෙන බව, එයාට ගොඩක් අසනීපතක් තිබුණා. ඊට පස්සේ තමයි අපි එන්නේ අනුරාධපුරයට, නගරයට, පදිංචියට. ඒ කියන්නේ මම හිටිය ඉස්සර බෝඩිමක තුමිනි පියවරේ දුව දානවා. එතනින්ම මේ ඩීඑස් ප්‍රාථමිකයට ඒ ළඟ හිටියේ මම. දරුවන්ට හැම වෙලාවෙම මම සේවනක් උනේ ළඟ ඉඳලා. ඒ වෙනකොට පුතා කින්සුඩ් ඒ ලෙවල් වලට කින්සුඩ් ගියා. ඉතින් මට හරි ලේසි එක, මොකද මට එතකොට එතනින්ම බස් එකේ ආවා, ගියා බස් ස්ටෑන්ඩ් එකෙන් නුවර ගියා බැලුවා. දරුව අනිත් දරුවත් හිටියා ආරක්ෂා සහිත තැනක. ඇන්ටි කෙනෙකුයි අංකල් කෙනෙකුයි ඉන්න ගෙදරක තමයි මම හිටියේ. ඉතින් එහෙම තමයි දරුවෝ
1: රැකගත්තේ.
3: මම ඉඩකඩම් මිලමුදල් ඕන ඉඩකඩම් ගැන හිතුවේ නැහැ. මට ඕනකම තිබ්බේ මගේ දරුවෝ අදාළ තැනට යවන්න. ඉතින් මම ඒ දේ ඇත්තටම හරියට කළා. අම්මා තාත්තා මට ආදරේ උදව් දුන්නා. කොහොමරි එනවා මම කලත්තෑව මහවිද්‍යාලයට. එනකොට එතනත් ඉන්නේ ප්‍රින්සිපල් මගේ බාප්පච්චි, අම්මගේ
1: රට වටේම නෑ
3: බාප්පලා,
1: මාර වැඩි මේක නම්
3: ලොකුම ලොකු පවුලක්,
1: මහා ජනන්ත පවුල් ගහක් මේක.
3: එතනත් ඉන්නේ මගේ අම්මගේ අම්මා, ඒ කියන්නේ මගේ ආච්චිගේ නෑ, අම්මගේ තාත්තගේ අක්කගේ පුතා බාප්පච්චි. ඉතින් අබේපාල දන්න ඇති හැමෝම
1: අහලා
3: තියෙනවා. ඉතින් ඒ වෙනකොට ප්‍රින්සිපල් එතුමා, මං ඉස්කෝලේ වැඩ කළා 6-11 ගණිතය. ඒ කාලවකවානුවේදී ගොඩාක් ප්‍රතිඵල පස්සේ පෙන්වෙන්නේ නැහැ. අපි වැඩ කරනවා, ප්‍රතිඵල දෙනවා. ළමයින්ගේ විනය විරෝධී වැඩ ගොඩක් තිබුණේ නැහැ. ලොකු හැලහැප්පිලි තිබුණ නැහැ දැන් වගේ පාසල් වල.
1: ටිකක් දැරි විනය විරෝධී වගේ කියන වචනේ කියද්දිත් මූන්ට සරගතියක් ආවා. ළමයින්ට ගහනවාද ඇත්තටම? ගැහුවද දැන් නම් ගහන්නේ නැහැ. දැන් චක්‍රලේ
3: බාප්ප ගැහුවා.
1: බාප්ප ගැහුවා. කියන්නේ ඔබතුමේ දඬුවම් කරේ නැහැ.
3: මමත් දඬුවම් කරනවා. ඇත්තටම මමත් දඬුවම් කරනවා. වැරදි දේ වැරදි කියලා කියනකොට අපි වැරද්ද නම් ඒ වැරද්ද හදන්න ඕන. ඒ කියන්නේ මම කවදාකවත් උගන්නන්න ගිහිල්ලා එයාට වැඩ බෑ කියලා කවමදාකවත් ළමයිකට පාරක් ගහලා නැහැ. ගහනවා නම් ගහන්නේ යම්කිසි අපිට පද්ධතිය නොගැලපෙන දෙයක් කරොත් ගහනවා. ඒ වගේම අපි අර වැඩ බැරි ළමෙන් උගන්නන්න යන්නේ.
1: ඔව්.
3: එතකොට ඒක ඒ ළමයි හරියට කරගෙන ආවේ නැත්නම් අන්න ඒක හිතාමතාම කළා නැත්නම් ඒ වගේ වෙලාවකට
1: දඬුවම්
3: කරලා දඬුවම් කරලා තියෙනවා.
1: දැන් ඒ ආපු ට්‍රිප් එක දැන් මේ දිගටම කලත්
3: ඇවි. ඔව් ඔව්.
1: කලත් ඇවරුදු කීයද?
3: කලත් ඇව දැන් එතන හිටියම මම අවුරුදු 8ක්. 2003 2011 කලත් ඇව මහවිද්‍යාලේ. ඒ අතර මට එනවා මේ මගේ යාළුවෙක් කියනවා අනෝ මේ උඹට මාරුවක් දෙන්නම් කැමතිද කියලා. එතකොට හිටි කලත් ඇව මහවිද්‍යාලේ අබේපාල සර් ගියයින් පස්සේ චන්ද්‍රපාල සර් ආවා. එයා මගේ ගුරුතුමා සයන්ස් උගන්වපු එක්කෙනා. ඉතින් එතුමා තමයි මට කාලසටහන් එහෙම දීලා මාව ඉස්කෝලේ තියාගන්න ඕන කියලා හිතුවා. ඒ වුණාට අවුරුදු 8ක් හිටිය හින්දා මට හිතුණා දැන් මට වෙන තැනකට ගියොත් ළමයි ගියොත් හරි ඔව් අර ඈත තැනකට ගියොත් මට දරුවෝ හදාගන්න ටිකක් අපහසු වෙනේ. දැන් අර මට කටවචනින් කියනෝනේ මේ එන්න දැන් මාරුවක් ඔයාට ඕනේ නම් ඔයා එන්න කියලා. එතකොට මම ඒක පසුබට කරොත් මට ඈතකට යන්න අවස්ථාව නැති වෙනවා. ඊට පස්සේ මං ගියා. මං හා කිව්වා මං නිවත්තක චේතියට යනවා 2011 5/22. ඉතින් නිවත්තක චේතියත් ගණිත විෂය තමයි උගන්වන්නේ. එහෙත් අවුරුදු 6ක් හිටියා. ඒ වෙනකොට හිටියේ නිවත්තක චේතිය මහවිද්‍යාලයේ හිටියේ ජයමාන්න මැඩම් මම යන කාලේ. ඊට පස්සේ ඉතින් එතන පාසලේ එතුමිය පෙන්ෂන් ගියාට පස්සේ තව විදුහල්පතිවරු කීප දෙනෙක් ඒ කාලවකවානුවේ ආවා ගියා. මුල් පුටුවට පොඩි ප්‍රශ්න කීපයක් තිබුණා. කුසුම් සර් හිටියා. ඒ වගේම රණසිංහ සර් අපේ මේ ළඟදී දැන් එයා අභාවප්‍රාප්ත වුණා. සර් හිටියා. කරුණාරත්න සර් හිටියා. අශෝක සර් හිටියා. මතක් කරන්න ඕන බොහොම හොඳ ප්‍රින්සිපල්ලා. අපිට ගොඩක් දේවල් දැනගන්න තිබුණ. ඇත්තටම කියන්නේ ලොකු අත්දැකීම් ගොඩක් තියෙන අය යාලා. ඒගොල්ලෝ තමයි
1: එහෙම කණ්ඩායම එක තමයි
3: එක හිටියේ.
1: ඊට පස්සේ
3: ආපහු ආයෙත් යනවා. ආයෙත් මාරුවක් එනවා. ඒ මාරුව ආයෙත් මට දෙන්නේ රඹෑව කලාපෙට.
1: කොට්ටාසේ
3: රඹෑවට දුන්නහම මං කල්පනා කරනවා පහළ රත්මල ගහවැව. ටිකක් දුරයිනේ මට ගෙදර ඉඳලා. මම එතකොට පදිංචි මාතලේ හන්දිය දැන් ඔය මම ඉන්න ගෙදර. මමගේ ඉඩම් අරගෙන හදාගෙන එතන. දැන් මට බස් දෙකක යන්න ඕනනේ. ටිකක් දුරයි. මම කල්පනා කරනවා මට මේක හරියන්නේ නැහැ. ඒ නිසා මට අපහු ළඟකට ගන්න ඕන කියලා මම අභියාචන දෙනවා. දුන්නහම කලාපෙට ගිහලා හදා ගන්නවා මම. හිතුවේ නෑ කවදාකවත් දෙවනි වටේට ආයෙම කලත් ඇව මහවිද්‍යාලයට යන්න ඕන කියලා හිතුවේ නෑ ඇත්තටම. ඒ වුණාට අර දැන් මට හිතුණා මෙහෙම නගරේ පාසල්වල ප්‍රශ්න තියෙනවා. දැන් අපි නිවත්තක චේතියෙන් යනවා සෙන් ජෝසප් එකට. එහෙම යන කොට්ටාසිකුත් උතන ඒ කාලේ හිටියානේ. ඒකත් එක්ක බලලා මං හිතුවා ඉතින් ආයේ මම මොකද වෙන්නේ දෙවනි වටේට කලත් ඇවට ගියාම. එතන ඉන්නේ මේ කලින් ඉඳලාව දරුවම නෙවෙයිනේ.
1: ඔව්
3: ළමයි ගිහිල්ලානේ. අලුත් ළමයිනේ අපි හැම වෙලාවෙම උගන්වන්නේ කියලා හිත හදාගෙන කලත් ඇව මහවිද්‍යාලයට මම එනවා. ඒ එන්නේ 2017 අවුරුද්දේ ජනවාරි මාසේ 17.
1: ඒ ආපු වතාව තමයි තාමින්නේ. දැන් කවුද විදුහල්පති?
3: දැන් ඉන්නේ දීපිකා කුමාරි මැඩම්. මං ඒ එනකොට නම් හිටියේ සමරනායක සර්. එතුමා ඊට පස්සේ පානියම් කඩවල පානියම් කඩවල මහවිද්‍යාලයට.
1: හරි හරි. ඔන්න ඔහම ලොකු චාරිකාවක් තියෙන කෙනෙක් තමයි. අද ගුරු ගීතයේ සරසන දැන් තේරෙනනේ ඔබට අහන ඔබට දැනෙන්නේ මේ කොච්චර අත්දැකීම් ප්‍රමාණයක් තියෙනවද කියන කාරණේ. මට හිතෙනවා දැන් තමයි ගීතයක් ගායනා කරන්න හොඳ වෙලා.
3: මම
1: ඔව් ඔව් මට ඒ තොරතුරු ලැබුණා. ඒකයි මම සාකච්ඡා කළේ. ඒ එහෙම වුණාමත් ඒකෙත් පොඩි ගතියක් තියෙනවා. දැන් ගුරුවරු මේ ගුරු ගීතය නිර්මාණය කරන්නේ මේ වැඩසටහන ගුරුවරුන්ගේ තිබෙන ශක්්‍යතාවන් දෙ ටිකක්. ඔබ කැමති ගීතයක කොටස කියන්න පුළුවන්. නිසද්ද වින්න බෑ. ශ්‍රව්‍ය මාධ්‍යයක්.

0: සත් මරුනේ. අපි ඔබ කොහොම හරි දෙවැනි වටේට තෝරන බ්‍රසර් එක මෙහෙම කරලා ගහනවා. එහෙම හැකියාවන් අවශ්‍ය වෙන ගොඩක් වෙලාවට දරුවොත් එක්ක කටයුතු කරනකොට දැන් කොච්චර හොඳට ඉගෙනුවත් දරුවන්ට වඩා තදින්ම දැනෙන්නේ හවුස් මීට් එකනේ. හවුස් මීට් එකෙත් ගුරුවරු දුවන ක්‍රීඩාව තමයි මතකේ තියෙන්නේ. ගුරුවරු වැටෙනවද කොහොමද දුවන්නේ නේ. හොඳයි, අපි ඊළඟ තෝරා ගැනීමත් අපි කතා බහ කරලෙමු. චන්ද්‍රානි ඉන්ද්‍රානි බෝගොඩ ගයන ඩෝල්ටන් අල්විස් ලියු මගේ නිල නිතු සංගලි. ඇයි මේ ගීතය තෝරගන්නේ?
1: ඔව් මම ඒක තෝරගන්නේ. ඇත්තටම මේ ගීතේ මේ කෙනෙකුට ඉඟි, ඒ කියන්නේ අපිට පුළුවන් විවිධාකාර විදිහට මේ ආදරය ප්‍රකාශ කරන්න ඉඟියකින්. අපි බොහෝ විට ඇස්වලින් අත්වලින් අපි ඉඟි ප්‍රකාශ කරනවා. නමුත් මෙතන තියෙන අත්දැකීම වෙනයි. ඩෝල්ටන් අල්විස් කියන ඒ පද රචකයා ඉතාම ලස්සනට මේ පැදිපෙළ ලියලා තියෙනවා. හේතුව මේ මෙතන යොදාගෙන තියෙන්නේ සමහර විට ඒක සිම්බල් එකක් වෙන්නත් පුළුවන්. ද්‍රවිඩ කාන්තාවක් පිළිබඳව තමයි මේ ඒකේ මේ විග්‍රහ කරන්නේ. ඒ ද්‍රවිඩ කාන්තාව විවාහ වෙලා ඉන්න කාන්තාවකට තමයි ලියන්නේ මේ ආදරය ප්‍රකාශ කරලා. නමුත් ඇය මහන්සි වෙනවා නිතරම ඇයගේ විවාහය රැකගන්න. ඒත් එක්ක මේක මගේ ජීවිතයට සම්බන්ධයි එකයි මම තෝරගත්තේ. හේතුව මමත් ඉස්සර ඉස්කෝල යන කාලේ තමයි මහත්තයත් එක්ක යාළු වුණේ.
0: අන්න නරක වැඩ කරලා තියෙන පාසල් ප්‍රේමයක්. හා
1: හා. ඔව් නෑ ඒක මෙහෙමයි.
0: සාමාන්‍ය පොදු තත්ත්වය.
1: සාමාන්‍ය ඒක ඉතින් අපේ දැනුත් තියෙනවනේ දරුව අතර. හැබැයි පාසල තුල නෙමෙයි මහත්තයා ඉන්නේ පිට මම.
0: තව ඉස්කෝලේ යනවා ඉතින්. හරිනේ ඉතින් ඉස්කෝලේ යද්දී රස්සාවට තියෙන්නේ. ඉතින් සුදුගම ඇඳගෙන ගිහලා ඉගෙනනොත් දොස් කියන්න බෑ.
1: ඔව් ඊට පස්සේ අපේ මහත්තයාත් ලියුමක් ලියලා දෙනවා. මම ඒකට ඍජුවම බෑ කියනවා. ඍජුවම බෑ කියනවා ඇත්තටම. ඊට පස්සේ ආයේ ලියනවා දැන් මෙයා. ඊට පස්සේ
0: මට දැන් සුපිරි ලේඛකයෙක් වෙලා
1: කරන්න දෙයක් නෑ. මට ලියුම කියවන්න විදියකුත් නෑ. ඒ කියන්නේ මම හැදෙන්නේ වැඩෙන්නේ බාප්පලා පුංචි අම්මලා මාමලා ඉන්න
0: ලොකු.
1: ඔව් මට දැන් උග කියවන්න විදියක් නෑ. මම කරන්නේ ගෙදර සීයලාගේ වත්තේ peer ගහක් තියෙනවා. peer කඩන්ඩ එමුවාවෙන්
0: ඉන්නේ
1: කියවන්නේ. ඉතින් ඒ ලියුම කියවලා එතනම ඉරල දාලා එනවා. ආයි එක ගේන්නේ
0: නැහැ.
1: ඒකේ තොරතුරු ටික මං මුළුවේ තියාගෙන එනවා. ඇවිල්ලා දැන් අපි ඔක්කොමලා පාඩම් කරන්නේ රැට අපි ලාම්පු වලින් පාඩම් කරන්නේ. ඇත්තරම අද දරුවෝ නම් පාඩම් කරයිද? නෑනේ. අපි එක එක්කෙනා චිවිනි ලාම්පු දෙකක් තියෙනවා මේසේ. තියලා තමයි පාඩම් කරන්නේ. ගොඩක් විට මට හම්බෙන්නේ ඔය අයිනක්. ඒ ඇයි අනිත් අය ඔක්කොම ලොකු අයනේ. මම පොඩි එක්කෙනා එතන ඉන්න. මම ඉතින් පොඩි වුණාට කියන්නේ වයසින් බාල ටිකක් එක්කෙනා. ඉතින් මට දැන් අරකට උත්තර ලියන්නත් බෑනේ. ඒ කට්ටිය ඉන්නකොට මං උත්තර ගොඩක් ලියන්නේ නෑ ඒ හින්දා. මම ඒ හින්දා තමයි ඒක ප්‍රතික්ෂේප කරෙත්. ඇත්තට මේක තමයි මගේ ආදරේ. ඒ නිසා ඒක මගේ ජීවිතේ පුරාවටම සමහරට මට
0: ආත්මීය
1: සංසාරයෙන් ලැබුණ දේ වෙන්නේ නැති. තාමත් මං ඒ ආදරේ තුළ ලස්සනට ජීවත් වෙනා දරුවොත් එක්ක. ඉතින් ඒ නිසා තමයි මම මේ ගීතයට ගොඩක් ආදරේ.
0: මේ ගීතය පිළිබඳව මම මේ අමතර දෙයක් කියන්නකෝ. දැන් මේ ඩෝල්ටන් අල්විස් මේ ගීතයට පිළිතුරු ගීතයක් හා සමාන එකක් ලියනවනේ.
1: ඔව්.
0: ගොඩක් ඒක මේ මගහරින ගීතයක්. ෂෙල්ටන් පෙරරා ගායනා කරනවනේ. ඔබේ

0: ඒ ෂෙල්ටන් පෙරරා කියන ගීත මේ. ඔව්,
1: ඉතින් මේ ඒ නිසා මම ඒ ගීතයට ඇත්තටම ඇලුම් කළේ. ඒ ගොඩනගා ගන්න ආදරේ, එදා ඒ ගොඩනගා ගත්ත ආදරේ තමයි තාමත් අරගෙන යන්නේ ඇදගෙන. ඒ කියන්නේ ඒක තාමත් හිතේ තියෙනවා. දැන් අවුරුදු 23ක් හස්බන්ඩ් නැතිලා ඒ ආදරේ තියෙනවා හැමෝම පිබිතුරුයි. හැබැයි මේ ගීතේ විදිහට නම් අරේ අර ලියුම බලන්නේ නැහැ. ඒක විසි කරනවා පුනීල මල් තියෙන යායකට. හැබැයි විසි කරාට රාත්‍රියේදී අර හඳ පායලා තියෙන වෙලාවට එයා වාඩි වෙලා හාන්සියලා ඉන්නකොට අර ලියුමේ දේවල් මතක් වෙනවා.
0: සඳේලියේ
1: හාන්සි වී ඉන්නකොට ඒ ලියුමේ මොනවා ලියලා තිබ්බද කියලා දන්නේ නැහැ. හැබැයි කියවලා තියෙන්නේ කවියේ විදිහට පුනීල මල් නැත්තම් හේන්දිරික්ක මල් හරි මොනහරි අර ග්‍රැමෆෝන් මොකද්ද මේ ඒ විදිහට තියෙන මල් යායක වෙන්න පුළුවන් කියලා අපි හිතමු.
0: හරි, හරි රසවත් තැනක් ඔබ මතක් කළා. අපි යමු ගීතයට. 2:45 දැන් වෙලාව.

0: ඒවා පමෝත් නිකම්ම නිකන් සින්දු නෙවෙයි, කන් දෙකට දෙන අධි මාත්‍රානේ.
1: නැත්තමයි
0: ආය බලන්න දෙයක් නෑ. ඒ වගේ සින්දු 10ක් විතර ජීවිතේට කරගත්තනම් ගායකින් වශයෙන් ඇති කියලා විතර සමහර වෙලාවට නේ. සින්දු ගොඩාක් තියෙනවට වඩා ටිකක් රහට තිබ්බහම හසේල චන්දික සහ රංජිත් උපුල්දිනියත් මේ ඔස්සේ මේ මොහොතේ අපි සමගින් මුහුණු පොතෝස්සේ රැඳෙනවා. අද කලත්තෑව මහාවිද්‍යාලයේ ගණිත විෂය භාර අනෝමා නිලුම් රණසිංහ මහත්මිය ඉන්නේ. මම ආපහු වෙනවා අර ඇඳුම් මෝස්තර නිර්මාණය කරන්න. ඒක කොහොමද මේ සාමාන්‍ය එක සාරියක් හදනවා
1: කියන්නේ? මම සාරි ඒ ඩිසයින් පැත්තත් මට පුළුවන් කරන්න. එතන මම ගොඩක් බලන්නේ, මට මෙහෙම එකක් තියෙනවා. මට ඕන දැන් අපි කඩේකට ගිහිල්ලා ඇඳුම් ගන්නවනේ, රෙදි ගන්නවනේ. එතකොට මට හිතෙනවා මං ඒකට කියලා නෙවෙයි යන්නේ, ගියාම තියෙන එකක් ගන්නවා, හොඳ දෙයක් අරන් ඇවිල්ලා. මම කවමදාකවත් බ්ලොක් එකක් අඳින්නේ නැහැ. බ්ලොක් එකකින් තොර
0: නෑ.
1: මට ඕන ඇඳුමක් ඕන කෙනෙක් දිහා බලලා කපලා මහන්න පුළුවන්.
0: ගණිතඥයෝනේ.
1: මෙතන යාරේයි කියලා හිතුනොත් යාරේ මතව
0: පොඩි අර මේ එහෙම සංඛ්‍යාත්මකව තත්ත්වයක් ඇති.
1: ඔව්. වෙන්නේ නැති. කොහොම හරි එහෙම මෙෂර්මන්ට් අරගෙන එහෙම ඕනේ නැහැ. දැන් බලලා කෙනෙක් දිහා බලලා මේක මෙයාට ඇති කියලා හිතලා මහන්න පුළුවන්.
0: කාන්තා ඇඳුම්.
1: ඔව්, කාන්තා ඇඳුම්.
0: එක මාර දෙයක්.
1: ඊළඟ ගොතන ගොතන්නත් පුළුවන්.
0: හැබැයි අර මානසිකව දැන් සාමාන්‍යයෙන් අපි කියන කාරණාවක් නේ, ගණිතයේ විෂය ටිකක් ඔළුවට බර දෙන විෂයක්, ටිකක් රෂ් එකක් තියෙන, ටික අමාරුයි ඔළුව කැක්කුම හැදෙනනේ පයිතගරස් ප්‍රමේයෙන් පටන් අරන් ඇතුළට යද්දි. ඒක ටිකක් රිලැක්ස් වෙන්න සමහර ලාවට මනසට හොඳ ඖෂධයක් වෙන්න පුළුවන් ඔය.
1: ඕක මට ඖෂධයක් වුණාට, ඕක මට ඖෂධයක්.
0: ඔව්.
1: සමහර අයට ඕක හරීම කරදරයක්. සමහර අය ඒක ඉගෙන ගන්න කැමති නෑ. ඒක ආත්මීය වශයෙන් තමන්ගේ
0: ලැබීම් තමයි
1: තියෙන්නේ. දැනෙලා තියෙන්න ඕනේ. ඒද ඉගෙන ගන්න ආසාවක් තියෙන. දැන් අපි ඕනම ළමයෙකුට එහෙමනේ. අපි ගණිතය උගන්වන්න ගියාට අපි ළමයි 40ක් ඉන්න තැනි සාමාන්‍යයෙන් හොඳ විදිහට ගණිතය ඉගෙන ගන්නේ 5 දිනක් විතරනේ. ඇත්තටම අද කාලේ
0: ඉන්න ළමයි මේ ප්‍රශ්නේ අහන්න මොන කාරණාවක්? ඇත්තටම ගණිතය අමාරුද?
1: ඇත්තටම ගණිතය අමාරු නෑ. ගණිතය අමාරු නෑ. ගණිතය අමාරු නෑ. ගණිතය අමාරුයි කියලා වටහාගෙන ඉන්නවා පිරිසක්.
0: මමත් තේරුම් ගත්ත දේ තමයි පමත් පුතේ ගණිතය ලේසි.
1: ගණිතය ලේසි.
0: ඒකට හේතුව මේ කවුරුත් අව탁සල් කරනව නෙමෙයි. දැන් ගණිත ප්‍රශ්න පත්‍රයේ කොච්චර වෙනස් වුණත් මොන දේ කරත් ගණිත කර්ම හතරක් ඇතුළේ මේ ඔක්කොම ටික
1: යන්නේ.
0: එකතු කිරීම නේද? ගුණ කිරීම, අඩු කිරීම, බෙදීම.
1: ඔව්. දැන් නිපුණතා පාදකව උගන්වන්නේ පාසල්වල.
0: ඔව්.
1: ඒ නිපුණතා ටිකෙන් තමයි ප්‍රශ්න අහන්නේ. අපි ඒ නිපුණතාවක් ගත්තොත් එහෙම භාග කියන, ඒ කියන්නේ සංඛ්‍යා කියන එක ගත්තොත්, ඒ සංඛ්‍යා කියන නිපුණතාවයට තියෙන සම්පූර්ණම සංඛ්‍යා සම්බන්ධ සිද්ධාන්ත ටික අපි උගන්වනවා. එතකොට ඒකෙන් එන ප්‍රශ්න ටිකට ළමයට උත්තර ලියන්න ඇයි බැරි? අපි ඔක හයක්
0: කරා. හල්තිය ඔලුවට දාගන්නව ගණන් අමාරු කියලා නේද?
1: ඒක මටත් ඒක පුදුමාකාර විදිහට මේක දැනිලා තිනේ. අර අපිට අපේ ගුරුවරු ඔය ආකාරයට ඇත්තටම උගන්වන්නේ නැහැ.
0: මෙච්චර පන්නනන් යන්නේ නැහැ.
1: අපේ මම ගුරුතුමාලා මට උගන්වපු ගණිත ගුරුවරු මං ඇත්තටම අව탁සිරු කරනව නෙමෙයි. අපි අපේ කැමැත්තෙන් තමයි ඉගෙන ගත්තේ.
0: මේ කාලේ හැටි ඉතින්
1: දැන් මේ ළමයින්ට අපි කොච්චර කරත්
0: ඇත්තෙම දැන් නම් ළමයට උගන්වන්න වැඩි. විෂයන් කීයක්ද කියන්නේ? මාර බරක් පොඩි දරුවෙක්ගේ බෑගි ගත්තාම මේ දැනුම කියන එක ඇතුලේ අනෝමිස් මමත් දකින කාරණාවක් තමයි දැනුමෙන් තෙරපීමට පත් කරලා
1: තියෙන්නේ.
0: එතකොට ඉතින් මිනිස්කම් කොහෙන් හරි තැලිලා පොඩි වෙලා මොට වෙලා පච වෙලා
1: පැත්තට
0: යනවා තමයි සමාජයේ කෘරත්‍රවිත් තියෙන්නේ.
1: ඔව්.
0: අපි ගොඩක් වෙලාවට මේ පාරිසරික අධ්‍යයනවල නැහැ නේ බුදුහාමුදුරු සියල්ල අවබෝධ කරගන්න එලිමහනේ නේ ගස් ගස්සට බුදු වෙන්නේ.
1: මම හිතනවා එතන මම තව චුට්ටක් එකතු කරන්න. ඔව්. විෂය මාලාවේ ඔය අපි දැන් උගන්වන්නේ ළමයි 50ක් කියමුකෝ. 50න් 30ක් විභාගෙ පාස් වෙනවා කියමුකෝ හොඳට. 20ක් අපත යනවනේ. ඒ අපත යන 20ට තවත් වෙනත් විෂයන් ඒ ළමයින්ට දන් කියන්නේ ඔය වඩ වැඩ කර්මාන්තය, ඒ වගේම මෝටකාර් ඊළඟට එක එක විදිහේ තියෙනවනේ වෙන සබ්ජෙක්ට්.
0: තව තියෙනවනේ.
1: ඔව්. ඒ පැත්තකුත් පාසල තුල ක්‍රියාත්මක වුණා නම් මේ අර විසම සමාජයේට ළමයි ඇවිල්ලා ওই මත්කුඩු අරම විකුණන ඒවා ගොඩක් අඩු වෙන්න පුළුවන්. මොකද ඒ ඉල්ලුම විදියට සැපෙවුම නැහැ. අපි සමාජයේ තියෙනවා නේ එහෙම එකක්.
0: අපි බලාපොරොත්තු වෙමු එහෙම වෙනසක් වෙයි බලධාරීන් ටික ටික එතෙන්ට තල්ලු වෙලා ඒ වැඩේ කරයි.
1: දැන් ගෙදරක් වයරින් කරන්න හිතන්නකෝ. දැන් ওই ළමයින්ට පුළුවන් වෙන්නේ ගෙදරක් වයරින් කරගන්න.
0: ප්‍රාතාකූ කියලා
1: වෙනම ප්‍රාතාකූ කිව්වට පොතේ එකම තමයි නැවතු ගන්නේ.
0: කීර්ති රත්නායක සහ නිර්මලා ගමගේ ඔබ දෙදෙනාවත් බොහොම සතුටින් මතක් කරනවා. මේ මුහුණ පොත ඔස්සේ රැඳිලා ඉන්න ඉතින් ෂෙයා කරන ඕගොල්ලන්ගේ වැඩක්. ගුරුගීතල එන්න කතා කරන එකත් ඕගොල්ලන්ගේ වැඩක්. තව විනාඩි 7යි තියෙන්නේ. තෝරාගත්ත ගීත දෙකෙන් කෝකද තෝරගන්න අවසානට. කතා බහ කරා පැයක් ගියා දැවුන්නේ.
1: ඔව්.

0: නිසා මම පූජාසනය කියන ගීතයත් මන් තෝරගෙන හිටියේ. ඒක සමාජයට කියන්නේ කලාවට හැම පැත්තෙන්ම මිනිස්සු මේ කියන්නේ අපි උඩ හිඳවලා තිබ්බට පස්සේ ආපහු අපිට සිද්ධ වෙනවනේ. දැන් ආදේශපාලනුණත් එහෙමනේ, ඒක අපි හැමෝම දන්නවා. දැන් මේකෙදි ලොකු විඥානාත්මක පැත්තක් පිළිබිඹු
1: වෙනවා. මේක කලින් මේ වගේ මාධ්‍ය වැඩසටහන් වලට සම්බන්ධ වෙලා තියෙනවද?
0: මාධ්‍ය වැඩසටහනකට සම්බන්ධ වෙලා නැහැ. මේ ජීවිතේ පළවෙනි වතාව. ඒ වගේම මම මේ රජරට සේවයේ සින්දු කියන්න ඇවිල්ලා තියෙනවා.
1: පුංචි පුංචි කාලේ. ඔව්,
0: කැපිටිගොල්ලා මැදි මහවිද්‍යාලයේ ඉන්නකොට සින්දු කියලා ගියා මැදිරිය ඇවිල්ලා.
1: ඒ කියන්නේ ආසන වශයෙන් දැන් අවුරුදු 40කට 45කට යන්නේ. ස්කෝල් ළමෙක් වශයෙන් යන කාලේ. මොකද කැපිටිගොල්ලා මැදි මහවිද්‍යාල අවස්ථා කීපයකදී ගිහින් තියෙනවනේ. ගුරුවරියක් වශයෙන් ගිහින් තියෙනවා. එතකොට මේ අද දවස ගැන
0: අද දවස ඉතාම හොඳ දවසක් ජීවිතේ. ගුරු ජීවිතේ, ගුරු චාරිකාවේ ගොඩක් දේවල් මැදිරියත් එක්ක රජරට සේවයේ සමග බෙදා ගන්න මට හම්බ වුණා. ඉතින් ඇත්තටම හරිම බොහොම ස්තුතියි මට ඔබතුමා කතා කරා. මම පළවෙනි වතාවේදී ඒක මිස් කරේ. මට පොඩි ප්‍රශ්න ගොඩක් තිබුණා. අදත් දැන් මේ වෙනකොට තියෙනවා ඒ
1: ප්‍රශ්න. දෙන අවස්ථාව ගියොත් ගියා. ඔව්,
0: ගියොත් ගියා. මට හිතුණා ආයේ ඔක එරියස් එකක් වෙනවා ඊට පස්සේ. ආපහු මම ඒකට ඕකේ කිව්වා. ඉතින් ස්තුති කරන්නද මේ ගමම එහෙනම්?
1: ඔව්.
0: එහෙනම් අවසානයේට ඇත්තටම මෙන්න මේ රජර සේවයට අද මට පැමිණීමට තුඩු දුන්නේ ඔබතුමාම ඔබතුමාගේ කෝල් එක. බොහොම ස්තුතියි නන්දන කුඹලාතර මැතිදුන්ට. ඉතින් ගුවන් විදුලියේ මේ කාලය ලබා දුන්නා. ඒ වගේම අපිට සංගීත අංශයෙන් අපිට ගායනය, වාදනය මේ සියල්ල අපිට දුන්නා. අපේ වැඩසටහන හරවත් කරගන්න, රසවත් කරගන්න.
1: ඔව්,
0: ඒ සියලුම දෙනාට ස්තුති. ඒ වගේම තෝරාගත්ත ගීත, ඒ ගීතත් හරිම ඒ කියන්නේ තවත් ඉදිරියට යන්න ඕනේ. ඒ ගීත 80 දශකයේ වගේ එන පරණ ගීතනේ. ඒවා මේ අපේ පරණ අලුත් පරම්පරාවටත් අහන්න තව ඉදිරියට යන්න ඕන ගීත. ඒ වගේම ඒ ගීත ගායනා කරපු ඒ ගායක ගායිකාවන් සියලු දෙනාටත් හිසනම ආචාර කරනවා. ඒ වගේම මේකේ සංගීතය, පද රචනය ඒ කරපු හැම දෙනාටම ගොඩාක්ම බෙහෙවින්ම ස්තුතියි.
1: ඒත් එක්කම අපේ විතානගේ ඔබේ හිතවතිය.
0: ඔව්.
1: ඉතින් මේක නම් මතක් කරන්නට ඕනේ. දැන් මං හිතන්නේ ඉන්නේ විලච්චිල් නැ මේ
0: විතානගේ මැඩම්.
1: ඔව් ඔව්. දැන් ඔයාගේ යාළුවෙක් මට කතා කරානේ.
0: ආ මේ උදේන විතානගේ. මට විතානගේ කිව්වම ඔළුව.
1: එයාව මතක් කරනකොට
0: දැන් උදේන විතානගේ. යා ඉන්නේ දැන් පුසියංකුල.
1: එහෙනම් අපි යපු ගීතේට අද රජරට සේවයේ ගුරු ගීතය හරි අපූර්වට ඉදිරිපත් කළේ. බොහෝ දේවල් තව කතා කරන්න තිබ්බා නම් හොඳයි. හැබැයි කාලය පැයයි. කලත්තෑ මහවිද්‍යාලයේ ගණිත විෂය භාර ආචාර්යතුමිය අනුමානිල මුරණසිංහ කාන්තා ඇඳුම් බෑග් එහෙමත් නිර්මාණය කරනවා. ඔබව සම්බන්ධ කරගන්න කෙනෙකුට අවශ්‍ය කරොත් මේ දුරකථන අංක නැවත කියමු බලන්න.
0: 077 847 1718 WhatsApp
1: ඔක්කොම තියෙනවා කනේ. ඒකට දාන්න ලස්සන පාට ඒවා. හරි. එහෙනම් බොහොම ස්තුතියි ප්‍රමොත් පුතේ, ගොඩක් ස්තුතියි. මම නන්දන සමන් කුමලාතර. අද වලසිංහ හරිචන්ද්‍ර විද්‍යාලයේ විදුනියමු වසන්තය අනුරාධපුර කලාප අධ්‍යාපන කාර්යාලයෙන් මෙහෙවන විදුහල්පතිවරුන් ඒක නිලධාරණ එකතුල ඇතින අවුරුදු උත්සවයේ දුවල කනල තමයි මෙතෙන් තාවිටිය මහන්සිය තාමත්. එහෙනම් සමුගන්න අවසර දෙන්න ජය වේවා. ආයවතාවක් කියනවා කලත්තෑව මහවිද්‍යාලයේ ගණිත විෂය භාර ආචාර්ය අනුම නිලුරණ සිංහ තමයි අද වැඩසටහන සාරසභාවට හැඩගැන්වුවේ. අපි යමු එහෙනම්. නමුත් ජය වේවා. මම නන්දන සමන් කුමලාතර.

0: අපේ රේඩියෝම
1: ආර්.ස්වාමි කම්පී SLS සහතිකයේ සමග පියෙකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.ස්වාමි කම්පී
2: අසා දැනගත් මොහොතේ පටන් හදේ සියලු සෝතැවුල් නිමා කරවන අකාලික අමෘත ශ්‍රී සද්ධර්මය පහසුවෙන් අර්ථවත්ව අවබෝධ කරගන්නට ඔබත් ලෞතුරුවරණ සදහම් දේශනා මාලාවට නොපමාව සවන් දෙන්න. සෑම සෙනසුරාදා දිනයකම උදෑසන 8ට FM 107.3 FM 90.1 උස්සේ රජරට සේවයට සවන් දෙන්න. දේශකයන්න් වහන්සේ අනුරාධපුර කටුකැලියාව ශ්‍රී අරණ විහාරාධීශවර විදග්ධ ධර්මකථික මාපලගම සුසීල වංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ. පින් කළ මිනිසුන් කන්දී යසන නිර්මල සුවදෙන ලෞතුරු වරණ. ලෞතුරුවරණ.net වෙබ් අඩවි ඔස්සේ සහ ලෞතුරුවරණ YouTube නාලිකාව ඔස්සේද ඔබට මෙම ධර්මදේශනා ශ්‍රවණය කළ හැකි අතර එම YouTube නාලිකාව හරහා විශේෂයෙන්ම සෑම දිනකම රාත්‍රී 8ට ගෞරවනීය මාපලගම සුසීල වංශ හිමියන් විසින් පෙර සිදු කරන ලද කෙටි ධර්මදේශනාවල නැවත විකාශයන්ට ඔබට සවන් දිය හැකි.
3: රස ජනනී
4: අපනේ නිකෘෂිකර්ම දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රජරට සේවය තුලින් සෑම සෙනසුරාදාවකම සවස 4:30 එතෙර කහවණු මෙතිරට ගෙන්වන අපනයන කෘෂි සංවාදය රස ජනනී.
3: ඔබට අවශ්‍ය මූල්‍යාධාර සහ වගා උපදෙස් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් දැන් නොමිලේ. තොරතුරු විමසන්න, නිර්මාණ යොමු කරන්න මේ අපේ ලිපිනය
4: රස ජනනී. අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගැටඹේ පේරාදෙණිය.
3: දුරකථනය 08112 388 651. රසජනනී
4: අතමිට සරු හෙට දිනකට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව.

රජරටයි ගොවිබිමයි. වැව්බැති දනව්වේ ගොවිබිම් සරුබිම් කරන්නට නව්‍ය තාක්ෂණික ක්‍රම භාවිතය පිළිබඳව ඔබට ගෙනීන සජීවී කතිකාව. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගුවන් විදුලි ගොවි සේවාව සහ රජරට සේවය එක්ව ගෙනීන රජරටයි ගොවිබිමයි. සෑම බදාදා දිනකම පෙරවරු 9:00 සිට 9:30 දක්වා

0: හා මොකදඔය කරන්නේ?
1: මේක මට පරම්පරාව ලැබුණ පෙට්ටගම. මේක ඇතුළ තමයි මට ඕන වටිනම දේ තියෙන්නේ. අයින්න.
2: මේ මොකද්ද? පොඩි කොල කෑල්ල. මොනවා හරි ඒකේ ලියලා තියෙනවා වගේ. නිදානයක් ගැනත් දන්නේ
3: නැහැ. සත්‍ය විවරණ වැඩසටහන අහන්න.
2: සඳුදා සහ බදාදා සිට සෙනසුරාදා දක්වා සවස 5ට රජරට සේවයෙන් සත්‍ය විවරණ.
4: තිලෝව තිලක වූ අමාමේනී සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ ලැබූ උතුම් වෛශාක්‍ය මංගල

0: අරෝත්පත්තිය බුද්ධත්වය හා මහා පරිනිර්වාණය සිහිපත් කරමින්
1: එළඹෙන 30 වෙනිදා වෙසක් පොහෝදා ආගමික වැඩසටහන් මෙවර විසුරුවා හරිනු ලබන්නේ
0: අබන්පොළ ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ සිටයි.
1: ගෞරවනීය අනුශාසකත්වය අමම්පොළ ශ්‍රී බෝධිරුක්ඛාරාමාධිපති අමම්පොළ සාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකකාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය බක්මීවැවි සාගර ස්වාමීන්ද්‍රයන් වහන්සේ
0: බැතිබර දායකත්වය
1: විශ්වසනීය විදේශ රැකියාවක් සඳහා දේශක්ති ලංකා විදේශ රැකියා ආයතනය
0: දුරකථන අංකය 03-577-500 107.3 රජරට සේවය

0: FM එකසිය හතයි දශම තුනෙන් මුළු රටටම රේඩියෝ ගාඩන් ඇප් එකෙන් මුළු ලොවටම රජරට සේවය.
1: ඔන්න පොඩ්ඩනේ, රජරට සේවයෙන් ඔයාලට අලුත් තෑගක්.
2: සමනල උයනේ අලුත් විශේෂාංගයක්.
1: සෑම බදාදා දිනකම සවස 4:15ට
2: කැප්ටන් ලොක්කයි
1: ඩ්‍රොයිඩ් පොඩ්ඩයි එක්ක එකතු වෙලා
3: දැනුම සොයන්න,
4: වඩ වඩන්න,
5: විනෝද වෙන්න, අපිත් එක්ක එකතු වෙන්න.
1: FM 98.1, FM 107.3 රජරට සේවයෙන්.
6: හා හා හා, මොකද ඔය කරන්නේ?
7: මේක මට පරම්පරාවෙන් ලැබුණ පෙට්ටගම. මේක ඇතුළේ තමයි මට ඕන වටිනම දේ තියෙන්නේ. අයින් වෙන්න.
8: මේ මොකද්ද? පොඩි කොල කෑල්ල. මොනව හරි ඒකේ ලියලා තියෙනවා වගේ. නිදානයක් ගැනත් දන්නේ
9: නැහැ. සත්‍ය විවරණ වැඩසටහන අහන්න.
8: සඳුදා සහ බදාදා සිට සෙනසුරාදා දක්වා සවස 5ට රජරට සේවයෙන් සත්‍ය විවරණ.
10: තිලෝ තිලක වූ අමාමේනී සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ ලැබූ උතුම් වෛශාක්‍ය මංගල්‍යය.

0: උත්පත්තිය බුද්ධත්වය හා මහා පරිනිර්වාණය සිහිපත් කරමින්
1: එළඹෙන 30 වනදා වෙසක් පොහෝදා ආගමික වැඩසටහන් මෙවර විසුරුවා හරිනු ලබන්නේ
0: අබන්පොල ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ සිටයි.
1: ගෞරවනීය අනුශාසකත්වය අමම්පොල ශ්‍රී බෝධිරුක්ඛාරාමාධිපති අමම්පොල සාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකකාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය බක්මීවැවේ සාගර ස්වාමීන්ද්‍රයන් වහන්සේ
0: බැතිබර දායකත්වය
1: විශ්වසනීය විදේශ රැකියාවක් සඳහා දේශක්ති ලංකා විදේශ රැකියා ආයතනය
0: දුරකථන අංකය 0337 500 500

0: සසර දනව්වේ අනාථ ලෝසතුන්ගේ හදේ සෝදුක් සදහටම නිවා දමන විශ්වයේ අසම සම ලෞතුරු බුදු වදන පහසුවෙන් අර්ථවත්ව අවබෝධ කරගන්නට ඔබත් ලෞතුරු අරණ සදහම් දේශනා මාලාවට නොපමාව සමන් දෙන්න. සෑම සෙනසුරාදා දිනයකම උදෑසන 8ට FM 107.3 හා 90.1 රජරට සේවය ඔස්සේ මෙම ධර්ම දේශනාව ඔබට ශ්‍රවණය කළ හැකි. ගෞරවනීය දේශකයාණන් වහන්සේ අනුරාධපුර කටුකැලියාව ශ්‍රී අරණ විහාරාධීශවර විදද්ධ ධම්මකථික මාපලගම සුසීලවංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ. පින්කල මිනිසුන් කන්දේ අසන නිර්මල සුවතෙන ලෞතුරු අරණ. ලෞතුරුවරණ.net වෙබ් අඩවිය ඔස්සේ සහ ලෞතුරුවරණ YouTube නාලිකාව ඔස්සේද ඔබට මෙම ධර්මදේශනා ශ්‍රවණය කළ හැකි අතර එම YouTube නාලිකාව හරහා විශේෂයෙන්ම සෑම දිනකම රාත්‍රී 8ට ගෞරවනීය මාපලගම සුසීලවංශ හිමියන් විසින් පෙර සිදු කරන ලද කෙටි ධර්මදේශනාවල නැවත විකාශයන්ට ඔබට සවන් දිය හැකි.
1: ලබන්නේ සත්‍යා කරන අපේ රේඩියෝ එක.
2: දින 15ක සති අන්ත පාඨමාලාව. රජරට මාධ්‍ය පාසල සහ සංගීත පාසල.
3: දශක ගණනාවක අත්දැකීම් ඇති ප්‍රවීණ දේශක මඩුල්ල.
4: සැබෑ ගුවන්විදුලි සංනිවේදන මැදිරි තුළ ප්‍රායෝගික අභ්‍යාස.
3: නව පාඨමාලාව සඳහා අදම අයදුම් කරන්න.
2: පාලක රජරට සේවය අනුරාධපුර. ස්වභාවිත ගීතයේ මියුරු සුපසන් ආමන්ත්‍රණය.
5: හේතලම මිස උණුහුමක් කොයිද.
2: නව පදමාලා
5: ඔබලියු අපුරු වෙල් පද පෙන් පෙළගෙන
4: සෙනසුරාදා සවස 4ට.

0: FM 107.3 තුනෙන් මුළු රටටම රේඩියෝ ගාඩන් ඇප් එකෙන් මුළු ලොවටම රජරට සේවය.
1: සිනමා ගී සොබා සිනමා ගීතයක රසාභිමානි මතකාවර්ජනය
2: කෝමා පැතු ඔබේ ආදරේ කෝමා පැතු ඔබේ
1: රස සංකලනයක ආත්මීය අර්ථ විවරණය.
3: අපි වත්තට යනවා. මල් ලියුමක් කියවන්නද?
4: එපාපා, ලියුම් ගන්නපා. අම්මලා කැමති නැහැ ලියුම් යනවාට.
3: මල් නිකන් සපසනෙමි කියවන්න.
4: ඒත් එපා.
3: ඒක
4: වෙනම එකක්. ලියුම් විසයි.
1: රූපෙල හරින් මියසි පෙළහරට
5: ගලන ගඟකි ජීවිතේ දයාලු ලෝකය.
1: සිනමා ගී සොබා සඳුදා සවස දෙකට.
6: සුභාවිත ගීතයේ මියුරු සුපසන් ආමන්ත්‍රණය.
7: හීතලම මිස උණුහුමක් කොයිද.
6: නව පදමාලා

තෙබුවන සමග ගී රස මියුරු. මියුරු ගීතාවලියක රස පහස විඳ ගන්න. සෑම බ්‍රහස්පතින්දාවකම පෙරවරු 9 සිට සමන් දෙන්න රජරට සේවයට.

0: ලබැඳි සිත්‍යා කරන අපේ රේඩියෝ එක.
1: රජරටයි ගොවිබිමයි. වැව්බැති දනව්වේ ගොවිබිම් සරුබිම් කරන්නට නව්‍ය තාක්ෂණික ක්‍රම භාවිතය පිළිබඳව ඔබට ගෙනීන සජීවී කතිකාව. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගුවන් විදුලි ගොවි සේවාව සහ රජරට සේවය එක්ව ගෙනීන රජරටයි ගොවිබිමයි. සෑම බදාදා දිනකම පෙරවරු 9:00 සිට 9:30

0: රස ජනනී.
1: අපනේ නිකෘෂිකර්ම දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රජරට සේවය තුලින් සෑම සෙනසුරාදාවකම සවස 4:30 එතෙර කහවණු මෙතෙරට ගින්වන අපනයන කෘෂි සංවාදය රස ජනනී.
0: ඔබට අවශ්‍ය මූල්‍යාධාර සහ වගා උපදෙස් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් දැන් නොමිලේ. තොරතුරු විමසන්න, නිර්මාණ යොමු කරන්න මේ අපේ ලිපිණය.
1: රස ජනනී, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගැටඹේ පේරාදෙණිය.
0: දුරකථනය 0812 388 651. රස ජනනී.
1: අතමිට සරු හෙට දිනකට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව.

0: FM 107.3 මුළු රටටම රේඩියෝ ගාඩන් ඇප් එකෙන් මුළු ලොවටම රජරට සේවය.
1: රස ජනනී අපනේ නිකෘෂිකර්ම දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රජරට සේවය තුලින් සෑම සෙනසුරාදාවකම සවස 4:30 එතෙර කහවණු මෙතෙරට ගෙන්වන අපනයන කෘෂි සංවාදය රස ජනනී.
2: ඔබට අවශ්‍ය මූල්‍යාධාර සහ වගා උපදෙස් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් දැන් නොමිලේ. තොරතුරු විමසන්න, නිර්මාණ යොමු කරන්න මේ අපේ ලිපිණය.
1: රස ජනනී අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගැටඹේ පේරාදෙණිය.
2: දුරකථනය 08 812 388 651. රස ජනනී
1: අතමිට සරු හෙට දිනකට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව.

0: FM 107.3න් මුළු රටටම රේඩියෝ ගාඩන් ඇප් එකෙන් මුළු ලොවටම රජරට සේවය.
1: අසා දැනගත් මොහොතේ පටන් හදේ සියලු සෝතැවුල් නිමා කරවන අකාලික අමෘත ශ්‍රී සද්ධර්මය පහසුවෙන් අර්ථවත්ව අවබෝධ කරගන්නට ඔබත් ලොව්තුරු වරණ සදහම් දේශනා මාලාවට නොපමාව සවන් දෙන්න. සෑම සෙනසුරාදා දිනයකම උදෑසන 8ට FM 107.3 FM 90.1 උස්සේ රජරට සේවයට සවන් දෙන්න. දේශකයන්න් වහන්සේ අනුරාධපුර කටුකැලියාව ශ්‍රී අරණ විහාරාධීශවර විදග්ධ ධර්මකථික මාපලගම සුසීල වංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ. පින් කළ මිනිසුන් කන්දේ අසන නිර්මල සුව දෙන ලොවුතුරු වරණ. ලොවුතුරුවරණ.net වෙබ් අඩවිය ඔස්සේ සහ ලොවුතුරුවරණ YouTube නාලිකාව ඔස්සේද ඔබට මෙම ධර්මදේශනා ශ්‍රවණය කළ හැකි අතර එම YouTube නාලිකාව හරහා විශේෂයෙන්ම සෑම දිනකම රාත්‍රී 8ට ගෞරවනීය මාපලගම සුසීල වංශ හිමියන් විසින් පෙර සිදු කරන ලද කෙටි ධර්මදේශනාවල නැවත විකාශයන්ට ඔබට සවන් දිය හැකි.
2: ලබන්නේ සත්‍යා කරන අපේ රේඩියෝ එක.
3: තවත් විනාඩි 15කින් පුංචි පැටවුට කියනවා මැදිරියට ඔවුන්ගේ ලෝකයේ සුන්දර ක්‍රම සමන් අබේවර්ධන සමග දැන් 3:45 වෙලාව.

0: කුමාරෝත්පත්තිය, බුද්ධත්වය හා මහා පරිනිර්වාණය සිහිපත් කරමින්
1: එළඹෙන තිස්වනදා වෙසක් පොහෝදා ආගමික වැඩසටහන් මෙවර විසුරුවා හරිනු ලබන්නේ
0: අබන්පොළ ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ සිටයි.
1: ගෞරවනීය අනුශාසකත්වය අමම්පොළ ශ්‍රී බෝධිරුක්ඛාරාමාධිපති අමම්පොළ සාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකකාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය බක්මීවැවි සාගර ස්වාමීන්ද්‍රයන් වහන්සේ
0: බැතිබර දායකත්වය
1: විශ්වසනීය විදේශ රැකියාවක් සඳහා දේශක්ති ලංකා විදේශ රැකියා ආයතනය
0: දුරකථන අංකය 03 77 500 500

3:53 වෙලාව මේ වැඩේ පටන් ගන්නකොට නම් ඔහම තමයි පටන් ගන්න මේ පැල්පතක් හදාගෙන එහෙම ඉමු කියලා. හැබැයි ඊට පස්සේ ටිකක් කල් යනකොට තමයි මෙන්න මෙහෙම කියන්නේ.

මතවාදී පළදයි. මාධ්‍ය සංස්කෘතියක් කරා රජරට දූදරුවන් යොමු කිරීමේ අරමුණින් රජරට සේවයේ ඉදිරිපත් කරන ළමා වැඩසටහන රජරට මිනිමුතු.

0: අයබෝවන්, සුභම සුභ සන්ධ්‍යාවක් වේවා අපි වහගෙන ඉන්න අපේ පුංචියාලුව හැමෝටම. ඔන්න ඉතින් අදත් අපි පුංචියාලව හම්බ වෙන්න ආවේ පුංචියාලගේ දැනුම, කුසලතා, ආකල්ප, විනෝදේ වර්ධනය කරන්න විශේෂාංග ගොඩක් අරගෙන. ඉතින් අදත් අපේ මැදිරියේ පුංචි පුංචියාලෝ ගොඩක් ලෑස්තිලා ඉන්න පුංචිවාලට සිංදු කියන්න, ඒ විශේෂාංග ඉදිරිපත් කරන්න. එහෙනම් ඉතින් ඒ මොනවද කියලා දැනගන්න අද තවස පහ වෙනකම්ම අපිත් එක්ක රැඳිලා ඉන්න, අමතක කරන්න එපා. මේ වසන්ත සමයේ මැයි මාසයේ දක්නට ලැබෙන මහත් චමත්කාරයත් එක්ක පුංචිවාල හමුවීමට අදත් අපි ආවේ රජරට මිනිමුදු තුලින්.
1: මේ වෙසක් මාසයයි. චන්ද්‍ර මාස ක්‍රමයානුව වෛශාක ලෙස හඳුන්වනවා. වෛශාක කියන වචනේ තේරුම හැම ශාකයක්ම මලින් බරවීම. ගස්වැල් මල්වලින් පළවලින් බරවන කාලයේ නිසා මල්පැණි බීමට එන කුඩා කෘමි සත්තු සමනලුන් වැඩි වශයෙන් දැකගන්න පුළුවන් මේ මැයි මාසයේදී. පරිසරයට ආදරය කරන දරුවන් වශයෙන්, පාසල්වල පරිසර නියමුවන් වශයෙන් පුංචි ඔබ වනසතුන් සහ ශාක හා බැඳුණු නීතිය පිළිබඳව අවබෝධයක් ලබාගෙන සිටීම ඉතාමත් ප්‍රයෝජනවත්.
0: ඔයා හරියටම හරිසේයක්කේ. පුංචියාල හිතන්නකෝ, තුවාලුණු වනජීවියෙකුට ප්‍රතිකාර කරන්න, රැළෙන් මගහැරුණු කුඩා පැටවෙකු නිවසේ ඇති දැඩි කරන්න, එහෙමත් නැත්නම් වනජීවියෙකු නිවසේ තබා ගන්නට වෙනත් කාර්යයක් සඳහා වනජීවීන් යොදා ගන්න අපිට පුළුවන්ද?
1: ඔව්, ශ්‍රී ලංකාවේ සෑම වනජීවියෙකුම 19.37 අංක දෙක දරන වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත මගින් ආරක්ෂාව සලසලා තියෙනවා සෙතලේ.
0: ඔව්, ඒ නිසා වනජීවී නිවෙස්වල ඇතිදැඩි කිරීම සම්බන්ධයෙන් පවතින්නේ ඉතාමත් දැඩි නීතිමය පසුබිමක්.
1: යාළුවනේ, ඔයාලා දන්නවද ශ්‍රී ලංකාවේ වනජීවීන් බොහෝමයක් ආරක්ෂිත සතුන් ලෙස නම් කරලා තියෙනවා? එවැනි ආරක්ෂිත සතෙකු ළඟ තබා ගැනීම, ප්‍රවාහනය කිරීම, විකිණීම, දඩුවම් ලැබිය හැකි බරපතල වරදක්.
0: ඔව්, ඒ අනුව ශ්‍රී ලංකාවට ආවේණික හෝ සංක්‍රමණික පක්ෂීන් කූරු කර ඇති කිරීම තහනම්. ගිරවුන්, මයිනන්, සැලලිහිණින්, දඬුලේනුන් වගේ වනජීවීන් නොදැනුවත්භාවය නිසා නිවෙස්වල ඇති දැඩි කරනවා. ඒත් ඒ නීතිය හමුවේ ඉතාමත් දැඩි දඬුවම් ලැබිය හැකි වරදක්.
1: ඔව් සෙතුලි නංගි, බලන්න යාළුවනේ, ස්වභාවික පරිසරයේ නිදහසේ සැරිසරන්නට හැකි සතෙකු ඒ විදිහට හිර කරලා තැබීම කොතරම් වරදක්ද? ඒ විතරක් නෙවෙයි, රිලවුන්, වඳුරන්, හාවුන්, මුවන් වගේ ශීරපායේ සතුන් නිවෙස්වල ඇති කිරීම නීති විරෝධී. ඒ වගේම තමයි ඉබ්බන්, විශේෂයෙන් තරු ඉබ්බන්, පිඹුරන්, නයින්, පොළගුන් වගේ උරුගයන් ළඟ තබා ගැනීමත් නීති විරෝධී තහනමක්.
0: නීත්‍යානුකූලව අපිට නිවෙස්වල ඇති කළ හැක්කේ ගෘහස්ථ සතුන් විදිහට වර්ග කළා තියෙන සතුන් විතරයි. බල්ලන්, බළලුන්, ගවයින්, එළුවන් සහ කුකුලන් වගේ සතුන් ඒ අතරට අයත් වෙනවා. විදේශීය රටවලින් ගෙන්වන ලද වනජීවී දෙපාර්තමේන්තුව අනුමැතිය ඇති මත්ස්‍ය වර්ග, ඇතැම් විදේශීය පක්ෂි විශේෂ, ඒ කියන්නේ ලව්බර්ඩ්ස්ලා වගේ පක්ෂීන් නිවෙස්වල ඇති කරන්න පුළුවන්.
1: යාළුවනේ, වනජීවීන් ඔවුන්ගේ ස්වභාවික පරිසරයෙන් ඉවත් කිරීම එම සතුන්ගේ යහපැවැත්මට අහිතකරයි. ඒ වගේම පරිසර පද්ධතියේ සමතුලිතතාවයටද ඒ මගින් බලපෑම් සිදු කරනවා. යම් ලෙසකින් අප එවැනි සතෙකු පරිසරයෙන් ඉවත් කරන්නට කවර ලෙසකින් හෝ මැදිහත් වේ නම් එය බලවත් වරදක්.
0: ඕසේයක්කේ, ඔයා හරියටම හරි. අපි දන්නවා තුවාලුණු වනසතෙකු හමු වුණත් බොහෝ දෙනා එම සත්‍යයට ප්‍රතිකාර කිරීමට පෙළඹෙනවා. ඒත් ඇතැම් සතුන් ඔබව සපා කෑමට පවා පුළුවන්. අන්න ඒ නිසා ඒ ක්‍රියාව අනතුරුදායක වෙන්න පුළුවන්.
1: ඔයා හරි සතුලි. යම් හේකින් තුවාල වෙච්ච වන සතෙකු ඔබට හමුවොත් ආරක්ෂිතව මුදාගන්න. නැතහොත් මුදා ගැනීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට එහෙමත් නැතිනම් ඒ පිළිබඳ පුහුණුවක් ඇති අයකට දැනුම් දෙන්න. එවැනි සතෙකු නිවෙස්වල ඇති කිරීමට උත්සාහ නොකර වහාම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ 19.92 ක්ෂණික ඇමතුම් අංකයේ වෙත දැනුම් දෙන එක වඩාත්ම සුදුසුයි.
0: පුංචි යාළුවනේ, වනාන්තර සහ එහි වසන ජීවීන් අප සතු සම්පතක්. අන්න ඒ නිසා වනජීවීන් ආරක්ෂා කර ගැනීම අපි හැමෝගෙම වගකීමක්.

කොහොමද පුංචි යාළුවනේ, මම අනුරාදි. අද මම ඔයාලා එක්ක කතා කරන්න හිතුවේ අපි දිනපතා දැක්කත් හොඳින් අවධානයක් නොදෙන, හැබැයි අපේ ජීවිතයට මහත් වටිනා පාඩම් ගොඩක් කියලා දෙන පුංචිම පුංචි සතෙක් ගැන. ඒ තමයි වේයා. වේයා කියන්නේ කවුද කියලා අපේ පුංචි යාළුවෝ දන්නා නේද? බොහෝ දුරට ඔයාලා වේයන්ව දැකලත් ඇති. වේයා කියන්නේ ඉතාමත් කුඩා නමුත් සංවිධානාත්මකව ජීවත් වෙන සතෙක්. සාමාන්‍යයෙන් කළු හෝ දුඹුරු පාටින් දිස්වන මේ සතුන් පොළවයට හෝ බිත්ති ඇතුළත වාසය කරනවා. වේ සමාජයක් කියන්නේ එකම පවුලක් වගේ. ඒක ඇතුලේ වේ රැජින, වැඩ කරන වේයන් සහ ආරක්ෂා කරන වේය වගේ විවිධ භූමිකාවන් තියෙනවා. ඒ වගේම මෙයාලගේ කඩිසරකම ගැන බැලුවොත් වේයා කියන්නේ ලෝකයේ ඉතාමත් කඩිසර සතෙක් විදියට හඳුන්වන්න පුළුවන්. තමන්ට වඩා බර දේවල් ගෙන යන්නත් එයාලට පුළුවන් වගේම මෙයාලා දවස පුරාම නවත්වන්නේ නැතුව වැඩ කරනවා. ආහාර සෙවීම, ආහාර එකතු කිරීම, ගෙවල් සෑදීම, මේ හැමදේම එකට හැමෝම එකතු වෙලා සමගියෙන් සිදු කරන දේවල්. මේ වේයන්ගේ තියෙන සුවිශේෂීම ලක්ෂණය තමයි මෙයාලා හැමෝම වැඩ කරන්නේ ඉතාමත් හොඳ සැලසුමකට අනුවයි. ඔයාලා දැකලා තියෙනවද එක වේයෙක් මොකක්ම හරි මගක් හොයාගත්තොත් ඉක්මනින්ම තවත් වේයන් සිය ගණනක් එතනට එනවා. ඒ කියන්නේ ඒක ටීම් වර්ක් එකක්. ඒ හැමෝම ගොඩක් එකමුතුවයි වැඩ කරන්නේ. ඉතින් පුංචි යාළුවනේ, වේයගෙන් අපේ ජීවිතයට ගත යුතු පාඩම් ගොඩක් තියෙනවා. මං ඒ වයින් කිහිපයක් ඔයාලට විස්තර කරන්නම්කෝ. වේයා කිසිම දවසක අලසව ජීවත් වෙන්නේ නැහැ. ඒක අපිට කියලා දෙන්නේ ජයග්‍රහණය ලබන්න නම් වැඩ කරන්න ඕන කියන එක. එයාලා වැඩ කරන විදිහ බලද්දී හරිම පිළිවෙලයි. අපිත් අපේ පාඩම් ජීවිතය හොඳට සැලසුම් කරගෙන ගියාම සාර්ථක වෙන්න පුළුවන් කියන එක ඒ දෙයින් අපිට ඉගෙන ගන්න පුළුවන්. වේයෝ තනිවම ජීවත් වෙන්නේ නැහැ. එකට වැඩ කරනවා. ඒ වගේම ඒකෙන් අපිට කියලා දෙන්නේ එකතු වෙලා වැඩ කරද්දී ගොඩක් ලොකු දේවල් කරගන්න පුළුවන් කියන එක. ඒ වගේම වේයා කියන සතාගෙන් අපේ ජීවිතයට ගන්න තියෙන තවත් වැදගත් දෙයක් තමයි වේයා අනාගතයට ආහාර එකතු කරනවා. ඒ කියන්නේ අදට විතරක් නෙමෙයි හෙටටත් සූදානම් වෙන්න කියන පාඩම එයා අපිට කියලා දෙනවා. ඉතින් පුංචි යාළුවනේ, අපිට හිතෙන්න පුළුවන් වේයා කියන්නේ පුංචි නොවැදගත් සතෙක් කියලා. හැබැයි ඇත්තටම ඒ පුංචි සත්වයාගෙන් අපිට ඉගෙන ගන්න පුළුවන් දේවල් කොච්චරනම් තියනවද කියලා දැන් ඔයාලා දන්නවා. ඒ නිසා අදින් පස්සේ වේයන්ව දැක්කොත් එයාලට හිංසා පීඩා කරන්නේ නැතුව එයාගෙන් අපේ ජීවිතයට ගත යුතු පාඩම් ටිකක් සිහිපත් කරන්න. කුඩා සතෙක් වුණත් ලොකු ජීවිත පාඩම් කියලා ජීවිතයට ලොකු පාඩම් කියලා දෙන්න පුළුවන් කියන එක අමතක කරන්න එපා.

0: ජේනුත් මේ බලන්න මුතු ඇටයක්.
1: කෝ නෑ පමිසා, ඒක පවරුව.
0: නෑ මේක මුතු ඇටයක් තමයි. මුතු හැදෙන්නේ මුහුදෙනේ.
1: ඒක මොන මුදු මුහුද තියන්නේ?
2: ඔය ළමයි කැමතිද මුතු ගැන දැනගන්න?
0: කවුදනේ
1: පමිසා? අර මේ ඔයාද අපිට කතා කරේ?
2: ඔව් මම බෙල්ලෙන්. මම තමයි කතා කළේ. මට ඇහුණා ඔයාලා මුතු ගැන කතා කරනවා. මට පුළුවන් ඔයාලට මුතු ගැන කියලා දෙන්න.
0: ඔය ඇත්තමද? ඔයා කොහොමද දන්නේ මුතු ගැන?
2: මම මුතු බෙල්ලෙක්නේ. ඒ ගැන හරියටම විස්තර දන්නේ මම තමයි.
1: ඒක හොඳයි. අනේ එහෙනම් අපර මුතු ගැන කියලා දෙන්නකෝ.
2: හරි. ඔයාලගෙන් කවුරු හරි කියන්න මුතු වලට ඉංග්‍රීසි බසින් කියන්නේ මොකද්ද කියලා.
0: පර්ල්?
2: ඔව්.
1: මුතු පර්සි බසින් මුල්වාරි නමින් හඳුනනවා කියලා මම අහලා තියෙනවා. එහි තේරුම ආලෝකයේ බිලිදා කියන එකයි.
0: මුතු ඇටයක් නිර්මාණ වීමේ ක්‍රියාවලිය ඉතාම සංකීර්ණයි නේද? මුතු හැදෙන්නේ කොහොමද?
2: මං වගේ මුතු බෙල්ලෙකුගේ ශරීරයට වැලි කැටයක්, පණුවෙක්, කුඩා පරපෝෂිත කකුලුවෙක් වගේ ඝන දෙයක් ඇතුළු වුණාම අපිට යම් අපහසුතාවයක් දැනෙනවා. එය මගහරවා ගන්න අපි කැල්සියම් කාබනේට් වලින් යුක්ත වූදයක් ශ්‍රාවය කරනවා. මේවා ආගන්තුක ද්‍රව්‍ය වටා තැන්පත් වීමෙන් මුතු ඇටයක් නිර්මාණය වෙනවා.
1: මුතු ඇටය ස්වභාවික නිර්මාණය වීමට වසර ගණනාවක් ගත වෙනවා නේද?
2: ඔව්, ඔයා හරි.
0: සාමාන්‍යයෙන් මුතු ලබා ගන්නේ වසරේ උෂ්ණත්වය වැඩි කාලවලදී කියලා මම අහලා තියෙනවා.
2: ඔව්, ඔයත් හරි. උෂ්ණත්වය වැඩි කාලවලදී මුතු ඇටවල පිටත හොඳින් දිලිසෙනවා.
1: සෑම් වෙල්ලකගෙන්ම මුතු ගන්න පුළුවන්ද?
2: බැහැ. මුතු තියන්නේ දෙපියන් වෙල්ලාගේ සහ මටියන්ගේ ශරීර අභ්‍යන්තරේ. ඒත් මුතු ලබා ගන්න නම් සෑම බෙල්ලකම පරීක්ෂා කරන්න ඕනේ.
0: සාමාන්‍යයෙන් මුතු තියෙන්නේ බෙල්ලන් 10කගෙන් බෙල්ලන් 50ත් 150ත් අතර දෙනකුගෙයි කියලා මම අහලා තියෙනවා.
2: ඔව්. හොඳයි එහෙනම්. දැම්මට කියන්නකෝ මුතු ඇටෙන්නේ ප්‍රයෝජන මොනවද කියලා.
1: මාල, කරාබු, මුදු, වලලු වැනි ආභරණ සෑදීමට, ඔටුනු අලංකාර කිරීමට,
0: ඇයි රාජකීය ඇඳුම් අලංකාර කිරීමට, මුතු දිය කර නලද විනාකිරි වලින් වජීකරණ උසු සෑදීම.
1: එය විතරක් නෙමෙයි, මුතු පොහොසත්කම පෙන්වන සාධකය, ධනවතුන්ගේ විසිතුරු භාණ්ඩ අලංකාර කිරීමට,
0: මුතු කිමිදීම අතීතයේ පැවති වෘතිය, මුතුපර මන්නාරම සහ ත්‍රිකුණාමලය ආශ්‍රිතව බහුලව තිබුණා. මුතු කිමිදීම ඉතාම දුෂ්කර වුවත් භයානක වුවත් එයට මනා පළපුරුද්දක් තිබිය යුතුය.
3: මේ නිර්මාණයට දායකත්වය ලබා දුන්නේ අනුරාධපුර ශ්‍රී රාහුල විද්‍යාලයේ පමිෂා නංගි, අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ ජෙනුත් මල්ලි, අනුරාධපුර වලසිංහ හරිශ්චන්ද්‍ර ජාතික පාසලේ අනුරාධි අක්කයි.

0: මේ ලස්සන ගීතය ගායනා කරේ අනුරාධපුර ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ශහේන් රාජපක්ෂ මල්ලි.
1: බාණ්ඩ හා මිනිසුන් ප්‍රවාහනය අවශ්‍ය වුණේ මානව සමාජයේ ආරම්භයත් සමග.
2: සිතලි, ඒ සඳහා යොදාගත හැකි පහසුම වාහනය වුණේ සත්තු. වනයේ ජීවත් වෙච්ච සතුන් හීලා කරගත්තට පස්සේ ජනයා ඔවුන්ගේ පිටේ බඩු මළු එල්ලලා ප්‍රවාහනය කරන්න පුරුදු වුණා.
1: මෙහිදී වැඩි වශයෙන් යොදාගත්තේ එළුවෝ, ගවයෝ, ඔටුවෝ, සමහර මුව වර්ග, අශ්වයන් සහ ඇතුන්. රෝදය සොයාගන්නට පෙර ඉතාමත් දිගු කාලයක් තිස්සේ මානව සමාජයේ බර ඇදීමේ කාර්ය කරන ලද්දේ මෙන්න මේ විදිහට පුහුණු කරන ගන්නා ලද සතුන් විසින්.
2: බඩු ගෙන යාම සඳහා සුදුසු සෑදල සකස් කර ගැනීමට මිනිස්සු ගත. ඒ සඳහා සත්ත්ව සම්, දැවහා, හන ආදී යොදා ගත්තා. මෙසේ බඩුගෙන යන සත්ත්වයාද පහසු වනසේ පිටේ බඳිනු ලබන සෑදලේ මත බඩු පටවා බඳිනු ලබනවා. ඒ ආකාරයෙන් බඩුගෙන යන සත්තුන්ට පිරිසක් හෝ සතෙකු හඳුන්වන ලද්දේ තවලම යන නමින්. ජපානයේ අශ්ව තවලම් මගින් කාන්තාවන් ගෙන යෑමේ සිරිතක් පැවතිලා තියෙනවා.
1: කාන්තාරවල බර ඇදීමේ කාර්ය සඳහා ඉතාමත් සුදුසු වුණේ ඔටුවන්. ඔවුන්ට මොල්ලි දෙකක් තිබීමත්, ජලය සහ ආහාර නොගෙන වැඩි දින ගමනක් ගමනේ යෙදීමට හැකිවීමත් නිසා කාන්තාර වාසීන්ට ඔටුවා හැර වෙනත් සතෙක් යොදාගන්න බැරි වුණා.
2: සාමාන්‍යයෙන් ඔටුවෙකුට කිලෝග්‍රෑම් 300ක බරක් තවලමෙහි සෑදලෙහි ගෙන යන්න පුළුවන්. බඩු ගෙන යාම සඳහා සතුන්ගේ තවලම් යොදා ගැනීමට ප්‍රධාන හේතුවක් වුණේ යෝග්‍ය මන්මාවත් ඒ වන විට ලෝකයේ ඉදිකරලා නොතිබුණ හින්දා. ඉදිකර නොතිබුණත් ඒවා නිශ්චිත ප්‍රදේශවලට පමණක් සීමා වෙලා තිබුණා.
3: ඒ නිසා මන්වාවත් නොමැති කඳුකර බෑවුම්වල බඩුගෙන යාම සඳහා එම ප්‍රදේශයෙන් සපයා ගත හැකි හීලා සතුන් යොදා ගැනීමට මිනිසාර සිදු වුණා. චීනයේ සිචුවාන් ප්‍රදේශයේ ජැක් ගවයින්ට කිලෝග්‍රෑම් 75ක බරක් පිටමත රඳවාගෙන කිලෝමීටර් 30ක දුරක් පැය 6කින් යන්න පුළුවන් වුණා. නූතන යුද්ධ කටයුතු සඳහා සත්ත්ව තවලම් යොදා ගන්නවා. ඈත කඳුකරවල බාණ්ඩ ප්‍රවාහනය සඳහා ඉතා යෝග්‍ය වන්නේ මේ ආකාරයේ සත්ත්ව තවලම්.
1: තවලමේ යන සතුන් රැස් කරන ස්ථානය තවලම් පොළ කියලා හඳුන්වනවා. ඈත අතීතයේදී මෙන්න මේ විදිහට තවලම් සතුන්ගේ පිටේ රැගෙන එන බඩු බා ගැනීම, සතුන්ට විවේක ගැනීම සහ සතුන්ට ආහාර ලබා දීමත්, නැවත සතුන් පිට බඩු පැටවීමත් සඳහා තවලම් පොළ ගොඩක් ප්‍රයෝජනවත් වුණා. ශ්‍රී ලංකාවේ තවලම් පොළ නමින් තවමත් හැඳින්වෙන ස්ථාන ඈත අතීතයේදී ඒ ආකාරයෙන් සත්තු තවලම් සඳහා යොදාගත්තා. ඒ හැර තවලම් තැන්න සහ තවලම යන නම් වලින් ශ්‍රී ලංකාව තුළ ඇති ග්‍රාම නාම සෑදී ඇත්තේ තවලම් ඇසුරු කරගනිමින්. අනුරාධියක්කේ මේ තවලමේ යන සත්තු රටවලින් රටවලට වෙනස් වෙනවා. අපි අපේ පුංචි යාළුවන්ට ඒ කොහොමද කියලා දෙමු නේද?
3: ඔව් සෙතුලි නංගි.
1: ආර්ටික් වල
3: මුවාව,
1: මධ්‍යම අප්‍රිකාවේ සහ දකුණු අප්‍රිකාවේ
3: ගවයා, කොටලුවා සහ බූරුවාව,
1: මධ්‍යම ආසියාවේ
3: ඔටුවා, යැග්ගවයා, කොටලුවා සහ බූරුවාව,
1: යුරේසියාවේ
3: බූරුවා සහ ගවයා, අශ්වයාත්,
1: උතුරු ඇමරිකාවේ
3: අශ්වයා, කොටලුවා සහ බූරුවාව,
1: උතුරු අප්‍රිකාව සහ මැද පෙරදිග රටවල
3: ඔටුවාව,
1: ඔසීනියාවේ
3: බූරුවා, අශ්වයා, ඔටුවා, කොටලුවා සහ ගවයාව,
1: දකුණු ඇමරිකාවේ
3: ලාමා, බූරුවා, කොටලුවා සහ එළුවාව,
1: දකුණු හා ගිනිකොන ආසියාවේ
3: මීහරකා සහ යැග්ගවයාව,

0: සිඟිතිල සුන්දරයි සුවඳ හමන මල් වගේ පුංචි ළමයි මල් වගේ මල්ට වැඩිය ලස්සනයි මේ රජරට සේවයයි.
1: ආයුබෝවන්, මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ රජරට සේවයයි. මෙන්න ළමා පුවත්. ප්‍රථමයෙන්ම පුවත් සිරස්තල. වත්මන් පරපුර AI මත යැපීම බරපතල ව්‍යසනයක්. දිට්ඨාවෙන් හානි වූ වයඹ පාසල් පරිගණක විද්‍යාගාර යලිගුඩ නගයි. මධ්‍යම පරිසර අධිකාරියෙන් නව නිර්මාණ තරගයක්. නිකවරටියෙන් බිහි වූ ලාබාල ක්‍රිකට් ක්‍රීඩිකාව නෙත්මි උපේක්ෂා. දැන් පුවත් සවිස්තරාත්මකව. තාක්ෂණයට නැඹුරු වර්තමාන සමාජය AI කෘතිම බුද්ධිය මත රඳා පැවතීම භයානක මට්ටමක රඳා පවතින බවත්, තාක්ෂණ භාවිතයේදී අතිශය විමසිලිමත් විය යුතු බවත්, එහි පස්සිකෝ සාමපාගමනට නායකත්වයේ දුන් වියට්නාම ජාතික පඤ්ඤාකර හිමියන් පාසල්, දහම් පාසල් සහ විශ්වවිද්‍යාල සිසුන් නමතමින් කැලණිය රජමහා විහාරයේදී අවධාරණය කළේය. දැන් බොහෝ දරුවන් ඉතා සරල රචනාවක් ලිවීමට වුවත්, සරල ඊමේල් එකක් ලිවීමට පවා AI මගින් උදව් ඉල්ලනවා. එවිට කුමක් සිදුවේද? ඉස්සර අපිට මනසින් ගණිත ගැටලු විසඳන්න පුළුවන් වුණා. දැන් අපි මනස පාවිච්චි කරන්නේ නැහැ. අපි ගැටලු විසඳන්න AI පාවිච්චි කරනවා. අපි දිගටම මෙහෙම කළොත් අපි තවදුරටත් අපි නෙවෙයි. අපි නිකන්ම රොබෝ කෙනෙක් විතරයි. AI කෙතරම් පුදුමාකාර වුවත් එය මෙවලමක් පමණයි. එය හරියට පිහියක් අතේ තබාගෙන සිටිනවා වගේ. ඉතාම ප්‍රවේශමෙන් එය නිවැරදි ආකාරයට ඔබට අවශ්‍ය වූ විට පමණක් භාවිතා කරන්න. AI වලින් උදව් ඉල්ලන්න පෙර සෑම විටම මනස භාවිත කරන්න යනුවෙන් පඤ්ඤාකර හිමියන් සඳහන් කළහ.
2: දිට්ඨ අසුලි කුණාටුව හේතුවෙන් විනාශ වූ වයඹ පළාතේ පාසල්වල පරිගණක විද්‍යාගාර නැවත ගොඩනැගීමේ අරමුණින් විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති අතර, ඒ සඳහා රුපියල් මිලියන 75කට වැඩි වියදමක් දරමින් පෞද්ගලික ආයතන දෙකක් සිසු දරුවන් වෙනුවෙන් තම දායකත්වයේ දී ඇති බවට වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ මුදිතා ජයතිලක මහත්මිය පැවසුවාය. ඒ මහත්මිය මෙම අදහස් පළ කළේ පසුගියදා පැවති පුත්තලම සහ බත්තලෝයේ ප්‍රදේශන්හි පාසල්වල පරිගණක විද්‍යාගාර ආරම්භ කිරීමේ අවස්ථාවකට එක් වෙමිනි. පුත්තලම සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල විනාශ වූ පරිගණක විද්‍යාගාර 39ක් සඳහා තම පෞද්ගලික මුදල් යොදවමින් පරිගණක හා එම විද්‍යාගාරයන්හි පුටු සහ මේස සියල්ල ලබා දීමට ටෙක්නෝසිටි පෞද්ගලික ආයතනය සහ laptop.lk ආයතනය රුපියල් මිලියන 75ක මුදලක් වැය කර තිබේ. දිට්වා නිසා විනාශ වූ පරිගණක විද්‍යාගාර යළි සැකසීමට රීබිල්ඩින් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ අග්‍රාමාත්‍ය හරිණි අමරසූරිය මෙනවිය අධ්‍යාපන බලධාරීන් සමග එක්ව කටයුතු කර තිබුණි.
1: මෙවර ජගත් පරිසර දිනයේ සැමරීමට සමගාමීව මධ්‍යම පරිසර අධිකාරිය නව නිර්මාණ තරගයක් සංවිධානය කර ඇත. දේශගුණික විපර්යාස සඳහා ඔරොත්තු දීම සහ දේශගුණික විපර්යාස ඇතිවීම මැඩ පැවැත්වීම සඳහා සිදු කරනු ලබන නව නිර්මාණ මෙම තරගයේදී ඇගීමට ලක් කරනු ලැබේ. ඒ අනුව සුපිරිසිදු බලශක්තිය, හරිත ප්‍රවාහනය, සොහුරු කසල කළමනාකරණය, පරිසර පද්ධති නැවත ප්‍රතිස්ථාපනය කිරීම, තිරසර කෘෂිකර්මාන්තය, ජල කළමනාකරණය සහ දේශගුණික විපර්යාස සඳහා ඔරොත්තු දීමේ හැකියාව සහිත නගර යන තේමාවන්ට අදාළ වන පරිදි අයිතුම්පත්කරුවන්ට නිර්මාණය විය හැකිය. අයිතුම්කරුවන් අදාළ නව නිර්මාණය නිර්මාණයේ ආකෘතියක් හෝ අදාළ සංකල්පය විනාඩි 3-5 අතර වීඩියෝ වාර්තා වැඩසටහනක් මගින් මධ්‍යම පරිසර අධිකාරියට යැවිය යුතුය. තරකය සම්බන්ධ වැඩිතුර විස්තර මධ්‍යම පරිසර අධිකාරියේ නිල වෙබ්අඩවිය වන www.cea.lk යන ලිපිණිය ඔස්සේ ලබාගත හැකිය. ජයග්‍රාහකයන්ට ජගත් පරිසර දින ජාතික උත්සවයේදී ත්‍යාග සහ සහතිකපත් ලබා දීමට අපේක්ෂිතය.
2: නිකවැරටියෙන් බිහි වූ ලා බාල ක්‍රිකට් ක්‍රීඩිකාවක් වන නිත්මි උපේක්ෂා ශ්‍රී ලංකා 19 පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් පසුගියදා ඕස්ට්‍රේලියාවේ සංචාරය කළාය. නිකවැරටියේ ගොවි පවුලක මව්පියන්ගේ වැඩිමහල් දියණිය ලෙස ඉපිද නිකවැරටිය ජයන්තිමත් දෙවිද්‍යාලයට ඇතුළත්ව අධ්‍යාපනය ලබමින් සිටින අතරතුර ඇය ක්‍රිකට් ක්‍රීඩාවට පාසලෙන් අත්පොත් තබා ලාබාලවියේදීම ක්‍රිකට් ක්‍රීඩාවේ දස්කම් දක්වමින් නිකවැරටිය ජයන්තිමත් දෙවිද්‍යාලයට ඉමහත් කීර්තියක් දාත් කර දුන්නාය. එම විද්‍යාලයේ ක්‍රීඩා පුහුණුකරු ධම්මික ඉඳුනිල් මහතාගේ පුහුණුව සහ උපදේශකත්වයෙන් ක්‍රිකට් පිටියේ ජයගනිමින් ඇය ශ්‍රී ලංකා කණ්ඩායම සඳහා සුදුසුකම් ලබන්නේ ඇගේ ක්‍රිකට් සිහිනය මල් පළගන්වමිනි. පසු කලෙක ක්‍රිකට් ක්‍රීඩාව නිසාම කුරුණෑගල මලිය දේව බාලිකා විද්‍යාලයට ඇතුළත් වූ ඇය ක්‍රිකට් පිටියේ දිගු ගමනක් යා හැකි ක්‍රීඩිකාවකි. ඔබට රජරට සේවයේ රජරට පිණිමුතු අපේ සුබ පැතුම්.
1: අදට නියමිත පුවත් මෙපමණයි. පුවත් ඉදිරිපත් කළ මම සේයා සමින්දී.
2: මම සෙතුලිත දස්නා.

0: දිලොව සුන්දරයි. සුවඳ හමන මල් වගේ, පුංචි ළමයි මල් වගේ, මලට වැඩිය ලස්සනයි මේ රජරට සේවයයි. අපට යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගැනීමට නින්ද අත්‍යවශ්‍ය සාධකයක්. එය ශාරීරික සහ මානසික යහපැවැත්මට වැදගත්වේ. සුව නින්දක් ලැබීමෙන් පසු උද්‍යෝගිමත් අයරින් දවසක ආරම්භයේ කිරීමට හැකියාවක් ලැබෙනවා. මේ නින්දේ විස්තරයයි.
1: වයසනුව නින්ද අවශ්‍ය කාලය වෙනස් වෙනවා. වැඩුණ පුද්ගලයෙකුට දිනකට දළ වශයෙන් පැය 8ක පමණ නින්දක් වමනා වෙනවා. ළමයෙකුට පැය 9ක් 12ක පමණ සුව නින්දක් අත්‍යවශ්‍ය වෙනවා.
2: නින්දේදී සිරුරේ සහ මනසේ සිදුවන වෙනස්කම් සහ අපි අත්විඳින දේවල් හරියටම සිත ඇදගන්න අසලුවේ. නින්ද චක්‍රයක් ආකාරයෙන් සිදුවෙන්නක්. එක් රැයක් තුළ නිදි චක්‍ර 4ක් 5ක් සිදුවෙනවා. එක් නිදි චක්‍රයකදී ප්‍රධාන අවධි 4ක් පසු කරනවා. මේ සෑම අවධියකදීම අපගේ මොළය සහ සිරුර නිරෝගීව තබා ගැනීම සඳහා වැදගත් වෙන ක්‍රියාවලී රැසක් සිදුවෙනවා. අපි අවදිව සිටින කාලයේදී අප කරන කියන දේ මොහොතින් මොහොත වෙනස් වෙනවා වගේම මෙම එක් එක් නිදි අවධියද එකිනෙකින් වෙනස් වෙනවා. අපි එහෙනම් ඒ අවදි මොනවද කියලා අපේ පුංචාලන්ට දැන් කියලා දෙන්නම්.
0: ඔව් පුංචාලනි, නින්දේ පළමු අවධියේදී අපි සැහැල්ලු නින්දකට වැටෙන අතර පහසෙන්ම අවදි කරන්න පුළුවන් වෙනවා.
1: ඉතින් නින්දේ දෙවැනි අවධියේදී තරමක් ගැඹුරු නින්දක සිටින අතර අවදි වීමට ඇති ඉඩකඩ අඩු වෙනවා. මේ අවස්ථාව වන විටදී සිරුරේ උෂ්ණත්වය පහළ බසිනවා. හදවතේ ගැස්ම සහ ආශ්වාසය හා ප්‍රාශ්වාසයද මන්දගාමී වෙනවා. සිරුරේ මස්පිඩු සැහැල්ලු වෙනවා වගේම නිදි අවදියේදී වටපිටාව ගැන සංවේදීතාවයත් අඩු වෙනවා.
2: තුන්වෙනි අවදිය. මේ අවදිය ගැඹුරු නින්දේදී ආරම්භය වෙනවා. අවදි වීමට දුෂ්කරම අවධිය තුන්වෙනි නිදි අවධිය. එසේ වෙන්නේ අපගේ මොළය පිටතින්නන උත්තේජනවලට ප්‍රතිචාර නොදක්වන නිසා. මෙය අපගේ සිරුර අලුත් වැඩියා කිරීමට යෙදෙන කාලය. වර්ධක හෝමෝන ස්රාවය වීම මගින් සෛල වර්ධනය, මස්පිඩු අලුත් වැඩියා කිරීම, රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කරමින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීම මේ අවධියේදී සිදුවෙනවා. එමගින් අලුත් දිනකට උද්‍යෝගයෙන් මුහුණ දීමට අපේ සිරුර සූදානම් කරනවා.
0: සිව්වැනි අවධිය. මෙය සිහින දකින නින්දයි. මෙහි විශේෂත්වය නම් සිරුරේ ක්‍රියාකාරීත්වය අඩුවද අප අවදිව සිටිනවා හා සමානව අපේ මොළයේ ඉතා ක්‍රියාකාරී මට්ටමක පවතීමයි. මෙම අවදියේදී සිරුරේ අඩු උෂ්ණත්වය, හද ගැස්ම, හුස්ම ගැනීමේ වේගය නැවත වැඩිවීමට පටන් ගන්නවා. ගැඹුරු නින්දේදී අපේ සිරුර මොළය අලුත් වැඩියා කරනවා. මනසට අත්‍යතියක් ඇති කළදේ අපගේ මතකයේ මකා දමලා ප්‍රබෝධයක් මනසකින් නිලබෙන දවසකට මුහුණ දීමට නින්ද මගින් අපිව සූදානම් කරනවා.
1: ඉතින් පුංචි යාළුවනේ, සුවබර නින්දක් ලබන්නට නම් මෙන්න මේ දේවල් ගොඩක් වැදගත් වෙනවා. නිදාගන්නා රටාව ක්‍රමවත් කර ගැනීම, නියමිත වේලාවට නිදා ගැනීම සහ අවදි වීම, දිවා කාලයේ නිදා නොගැනීම, විනාඩි 15ක් පමණ විවේකයක් ගැනීම, නින්දට සුදුසු වටපිටාවක් තිබීම, නින්දට පැයකටවත් පෙර විද්‍යුත් උපාංග භාවිත නොකිරීම, කාමරය හොඳින් අඳුරුව හා නිශ්ශබ්දව තිබීම, රාත්‍රියට සැහැල්ලු ආහාරයක් ගැනීම, භාවනා වැනි සිත තැන්පත් කරගන්න ව්‍යායාමයක් කිරීම, හුස්ම ගැනීම කෙරෙහි අවධානය යොදවීම, ගැඹුරින් හුස්ම ගැනීම, නින්ද ගැන මෙනෙහි කිරීම වගේ දේවල් සුවබර නින්දක් ලබන්නට නම් ඉතාමත් අත්‍යවශ්‍ය වෙනවා.
2: පුංචි යාළුවනේ, නින්ද කියන්නේ පුංචි අපිට වගේම වැඩිහිටියන්ටත් ගොඩක් වැදගත් දෙයක්. ඉතින් අපි දැන් බලමු නින්ද අපිට වැදගත් වෙන්නේ ඇයි කියලා. නින්ද සිරුරේ ප්‍රාණවත් බව ඇති කරනවා. සිරුරේ ශක්තිය වැඩි දියුණු කරනවා. වැඩ කිරීමේ හැකියාව වැඩි කරනවා. බෝනවන රෝග සෑදීම අඩු කරනවා. ඒ වගේම ප්‍රතිශක්තිය වැඩි දියුණු කරනවා. මතක ශක්තිය සිතේ සතුට වැඩි කරන්න නින්ද උදව් වෙනවා. ඒ වගේම තමයි සමාජ සම්බන්ධතා වැඩි දියුණු කරන්නෙත් නින්ද මගින්.
0: නින්දෙන් බලාපොරොත්තු වන කායික සහ මානසික ප්‍රතිලාභ නිසි ලෙස ලැබුණාද යන්න තහවුරු වන්නේ නින්දේ ගුණාත්මක භාවයේ නිසයි. ඉතින් සුවදායේ නින්දක් ලැබෙන්නේ කොහොමද කියලා අපි දැන් බලමුකෝ. නියමිත පැය ගණනකට නිදාගත්තද සුවදායක නින්දක් ලැබුණායේ ඉන් නොහැගේ. නින්දේදී කීප වතාවක් අවදි වීම සාමාන්‍ය තත්ත්වයක්. එසේ වුවත් වරකට අවදීන සිටින කාලය විනාඩි කීපයකට වඩා වැඩි නම් ඇඳට ගිය පසු නින්ද යාමට ගතවන කාලය පැය එකක් දෙකකට වැඩි නම් නින්දේ ගුණාත්මක බව අඩු වෙනවා. ඉතින් ආලත් සෝදායේ නින්දක් ලබා ගන්න ඕනේ.
1: ඒ වගේම පුංචි යාළුවනේ, සුවපත් නින්දකට බාධා කරන කරුණු ගැන බැලුවොත් නින්දට පෙර අධික ආලෝකයකට නිරාවරණය වීම, මානසික පීඩනයට හා විඩාවට පත්වීම, දුම්පානය කිරීම, අක්‍රීය දිවි පෙවතක් ගත කිරීම, අධික සීනි සහිත ආහාර ගැනීම, නින්දට ආසන්නව කෝපිපාලනය කිරීම වගේ කරුණු බලපාන්න පුළුවන්.

මේ අපූරු ගීතයාද ඉදිරිපත් කළේ නොච්චයාගම අඹගහව විද්‍යාලක මහා විද්‍යාලයේ සේයහා සමින්දි අක්කා. පුංචි යාළුවනේ, ඔන්න මං අද ඔයාලට පුංචි කතාවක් කියන්නයි යන්නේ. ඔන්න එක ගඟක් අද්දර උස්සම උස ඕග්ගසක් සහ හීන්දෑරි පන්ගසක් තිබුණා. ඕග්ගස එයාගේ දේහය ගැන ඉතාමත් අභිමානයෙන් ආඩම්බරයෙන් සිටි අතර පන්ගසේ දුර්වල බව ගැන නිතරම සිනහවෙමින් සිටියා. ඔයා පොඩි, කෙට්ටුයි, ඒ වගේම දුර්වලයි. බලන්නකො, පොඩි හුළඟකටත් ඔබ නැමෙනවා. ඔයා බිමට නැමෙනවනේ, කෙලින් හිටගන්නවත් බැහැ. ඒ වුණත් මම කාටවත්ම හිස නමන්නේ නැහැ. මම හරිම ශක්තිමත්. පන්ගස්ස එහා මෙහා බලමින් සුළඟට වැණුණු අතර කිසිම දෙයක් ඕග්ගසට කිව්වේ නැහැ. ටික කාලයක් ගත වුණා. තදින් සුළං හමන්න පටන් ගත්තා. එක දවසක් උදේ ඉඳලම දැඩි ලෙස සුළං හැමුවා. උදේ ඉඳන්ම පන්ගස එහාට මෙහාට වැල්මින් සිටි අතර ශක්තිමත් ඕග්ගස එයාට හිනා වුණා. බලන්න ඔබ දිහා, එහා මෙහා පැද්දෙන්නේ නැතුව ඉන්නම බැහැ නේද? ඒ වුණත් මම උස්ස ශක්තිමත් හිටගෙන ඉන්නවා. කවුරු මොනව කළත් මම නම් නැවෙන්නේ නැහැ. මේ කෑසුණු සුළඟට ගොඩක් තරහ ගියා. ඔහු තව තවත් තදින් හැමුවා. පන්ගස පොළව දක්වාම නැමුණා. ඒ වුණත් සුළඟට ඔහු මුලින් උපුටා දැමීම නොහැකි වුණා. ඒත් ඕග්ගස පොඩ්ඩක්වත් නැමුණේ නැහැ. සුළඟ තවත් තදින් හැමුවා. එක්වරම විශාල ශබ්දයක් ඇහුණා. ඕග්ගස බිම පතිත වී තිබුණා. පන්ගස ඕග්ගස දෙස දුකෙන් බලාගෙන සිටියා. සමහර වෙලාවට නොමැරී ඉන්න නම් ටිකක් නම්‍යශීලී වෙන්න ඕනේ. ඔහු ඇටුණු ඕග්ගසට කිව්වා. හැබැයි ඕග්ගසට ඔහු ඇහුනේ නැහැ. ඕග්ගස මියගොස් තිබ්බා. ඉතින් පුංචි යාළුවනේ, මේ කතාවෙන් කියන්නේ අපි කොච්චර බලවත් වුණත්, කොච්චර ශක්තිමත් වුණත් අවශ්‍ය වෙලාවට ටිකක් නම්‍යශීලී වෙලා නිහතමානී වෙන්න ඕනේ කියලා.

0: ඔයාලා දන්නවද? සතිමත් බව කියන්නේ භාවනාවක්. අපි කරන හැම වැඩක් එක්කම අවධානය තියාගෙන ඉන්නකොට මනස ඒකාග්‍ර වෙලා, සංසං වෙලා, සාමකාමී තත්ත්වයට පත් වෙනවා. ඒ වෙලාවට අපෙන් පරිසරයට නිකුත් වෙන්නේ හිතකර කම්පන. ඒ කියන්නේ අපෙන් පරිසරයට නිකුත් වෙන්නේ යහපත් සාමකාමී ශක්තියින්.
1: අම්මේ, මම යනවා සෙල්ලම් කරන්න.
0: සෙල්ලම් නෙවෙයි, දැන් ඉස්කෝලේ පටන් ගත්ත නිසා පොත් එහෙම ලෑස්ති කරගෙන ගෙදර වැඩ තියෙනවා නම් ඉවර කරගන්න දුවේ.
1: අම්මේ, මම ටිකක් සෙල්ලම් කරලා ඇවිත් ඒ වැඩ ඉවර කරන්නම්.
0: මලිති දුවගෙන මුතුගේ ගෙදරට ගියා. ඒවන විටත් අනික් යාළුවෝ මුතුගේ ගෙදරට ඇවිල්ලා.
2: අන්න මලිතිත් ඇවිල්ලා. අපි යමු වත්ත පහලට.
1: හා හා, අපි යමු. මේ බලන්නකෝ, මේ ඇහැල ගහේ කහපාටට ගොඩක් මල් පිපිලා, හරිම ලස්සනයි.
3: අනිත් ගස්වලත් මල් තියෙනවා.
4: අවුරුදු කාලේ ගස්වල ගොඩක් මල් පිපෙනවා නේද?
1: ඔව්, ඒක මමත් අහලා තියෙනවා.
2: යාළුවනේ, ඔයාලා දන්නවද? අපි සතිමත් වෙනකොටත් පරිසරයේ වෙනස්කම් සිදු වෙනවා.
4: මට නම් තේරුනේ නෑ ඒක.
2: සතිපාසලේදී අපිට කියලා දුන්නා අපි සතිමත් වෙනකොට, ඒ කියන්නේ භාවනා කරනකොට අපෙන් පරිසරයට හිතකර කම්පන නිකුත් වෙනවලු. එතකොට පරිසරයේ ගොඩක් වෙනස්කම් වෙනවලු.
3: හිතකර කම්පන ඒ කියන්නේ?
2: ඒ කියන්නේ අපෙන් පරිසරයට සාමකාමී යහපත් ශක්තියින් නිකුත් වෙන එක.
1: එතකොට මොකද වෙන්නේ?
2: එතකොට පරිසරයේ උෂ්ණත්වය අඩු වෙනවලු, ගස්වල මල් පිපෙනවලු, ගස්වල හොඳට ගෙඩිත් හැදෙනවලු. ඒ විතරක් නෙවෙයි, පරිසරයේ කුරුල්ලෝ සත්තුත් පිරෙනවලු.
1: ඒ කියන්නේ අපි සතිමත් වෙනකොට පරිසරය ගොඩක් ලස්සන වෙනවා කියන එක නේද?
2: ඔයා හරියටම හරි මලිති. අපි හැමෝම සතිමත් වෙනකොට මුළු ලෝකෙම සාමකාමී වෙලා ලස්සන වෙනවා.

0: පුංචි ආලුවනේ, ඔයාලා ඉංගිවැකි ගැන අහලා තියෙනව නේද? ඉතින් මේ එක එක ඉංගිවැකි වලට විශේෂ වුණු කතා තියෙනවා. ඉතින් ඔන්න දැන් සේයා අක්කයි මමයි පුංචි ආලට ඉංගිවැකි වලට කේන්ද්‍ර වුණු කතා දෙකක් ගැන තමයි කියන්න යන්නේ. පුංචි ආලා අහලා ඇතිනේ අඬුව තියෙද්දී අත පුච්චා ගන්නවා කියන කතාව. ලෝහයකින් යම් දෙයක් තැනීමේදී එය රත් කර නවා ගන්න ඕනේ. ගිනි උදුනක දමා රත් කරගත් ලෝහය ඉන් පිටතට ගැනීමට නම් එය ඉවතට ගැනීමේදී අඬුවක් භාවිත කරන්නත් ඕනේ. එය අතින් ගැනීමට ගියොත් සිදුවෙන්නේ බරපතල ලෙස අත පුළුස්සා ගන්නට. එය කෙසේවත් සුදුසු දෙයක් නෙවේ. මෙලෙසම ඕනම කටයුත්තක් කරද්දී එය කළ යුතු නිසි පිළිවෙලක් පවතිනවා. එම පිළිවෙලට පිටුපා කටයුතු කරන්න අනතුරකට පත්වෙනවා.
1: සෙතලෙනංගි, පුංචි යාළුවනේ, ඔයාලා අහලා තියෙනවද පනින්න පෙර සිතා බලන කියන ඉංගිවැකිය? ඔන්න ඉතින් මංවලට ඒ කතාව කියලා දෙන්නම්කෝ. යමක් කරන්න පෙර ඒ පිළිබඳව හොඳින්ම සිතා බැලිය යුතු බව මෙම ඉංගිවැකියෙන් ප්‍රකාශ වෙනවා.

0: සේයාකේ ඔන්න අදට අපිට යන්න වෙලාව ඇවිල්ලා. එහෙනම් අද අපේ වැඩසටහනට එකතු වුණු පුංචි යාළුවන්ගේ ධම්මතක් කරමු නේද?
1: අනිවාර්යයෙන්ම සෙතලයන්ගේ. අනුරාධපුර ශ්‍රී රාහුල විද්‍යාලයේ.
0: පමීෂා ආධ්‍යාරිණන්ගේ.
1: අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ.
0: ජෙනුත් මිනුරක මල්ලි.
1: අනුරාධපුර ලයිසියම් ජාත්‍යන්තර පාසලේ.
0: ෂහේන් රාජපක්ෂ මල්ලි.
1: අනුරාධපුර වලිසිංහ හරිචන්ද්‍ර ජාතික පාසලේ
0: අනුරාධි අබේසිංහ අක්කා.
1: ඒ සමගින් මම නොච්චියාගම අඹගහවැව විද්‍යාලෝක මහාවිද්‍යාලයේ සේයා සමින්දි.
0: මම අනුරාධපුර සර්ණපාලී බාලිකා ජාතික පාසලේ සෙතුලි දෙදස්නා. අද රජරට මිනිමුතු පුංචි අපේ වැඩසටහනේ විශේෂ ස්තුතිය නිශාන් පෙරේරා මාමා. අද රජරට මිනිමුතු පුංචි අපේ වැඩසටහනේ තාක්ෂණික සහාය මහින්දලාල් විතාන මාමා.
1: අද රජරට මිනිමුතු පුංචි අපේ වැඩසටහන නිෂ්පාදනය කරේ සමන් අබේවර්ධන මාමා.

0: ලබැඳි සිත්‍යා කරන අපේ රේඩියෝ එක. වෙලාව 5:05.
1: ආර්.එස්. වානේ කම්පි SLS සහතිකේ සමග පීකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස්. වානේ කම්පි.
2: අසා දැනගත් මොහොතේ පටන් හදේ සියලු සෝතැවුල් නිමා කරවන අකාලික අමෘත ශ්‍රී සද්ධර්මය පහසුවෙන් අර්ථවත්ව අවබෝධ කරගන්නට ඔබත් ලෞතුරු වරණ සදහම් දේශනා මාලාවට නොපමාව සවන් දෙන්න. සෑම සෙනසුරාදාම

0: සමයකම උදෑසන 8ට FM 107.3 FM 90.1 උස්සේ රජරට සේවයට සවන් දෙන්න. දේශකයන්න් වහන්සේ අනුරාධපුර කටුකැලියාව ශ්‍රී අරණ විහාරාධීශවර විදග්ධ ධර්මකථික මාපලගම සුසීල වංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ. පින්කල මිනිසුන් කන්දේ යසන නිර්මල සුව දෙන ලෞතුරුවරණ
1: ලෞතුරුවරණ.net වෙබ් අඩවිය ඔස්සේ සහ ලෞතුරුවරණ YouTube නාලිකාව ඔස්සේද ඔබට මෙම ධර්මදේශනා ශ්‍රවණය කළ හැකි අතර එම YouTube නාලිකාව හරහා විශේෂයෙන්ම සෑම දිනකම රාත්‍රී 8ට ගෞරවනීය මාපලගම සුසීල වංශ හිමියන් විසින් පෙර සිදු කරන ලද කෙටි ධර්මදේශනාවල නැවත විකාශයන්ට ඔබට සවන් දිය හැකි.
2: පැය ගානක් ඩ්‍රයිව් කළා ඔෆිස් එකෙත් බිසි වුණාම එන කොන්ද කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. ටක්කාල වේදනාවට සහනය. හෑන්ඩ් බෑග් එකටත් ෆිට් සිද්ධාලේප. පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය.
3: ආ හා හා මොකද ඔය කරන්නේ? මේක මට පරම්පරාවෙන් ලැබුණ පෙට්ටගම. මේක ඇතුළේ තමයි මට ඕන වටිනම දේ තියෙන්නේ. අයින් වෙන්න.
4: මේ මොකද්ද? පොඩි කොල කෑල්ල. මොනවා හරි ඒකේ ලියලා තියෙනවා වගේ. නිදානයක් ගැනත් දන්නේ
5: නැහැ. සත්‍ය විවරණ වැඩසටහන අහන්න.
4: සඳුදා සහ බදාදා සිට සෙනසුරාදා දක්වා සවස 5ට රජරට සේවයෙන් සත්‍ය විවරණ.
0: තිලෝ තිලක වූ අමාමේනී සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ ලැබූ උතුම් වෛශාක්‍ය මංගල්‍යය.

0: බුද්ධත්වය හා මහා පරිනිර්වාණය සිහිපත් කරමින්
1: එළඹෙන තිස්වනදා වෙසක් පොහෝදා ආගමික වැඩසටහන් මෙවර විසුරුවා හරිනු ලබන්නේ
0: අබන්පොල ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ සිටයි.
1: ගෞරවනීය අනුශාසකත්වය අමම්පොල ශ්‍රී බෝධිරුක්ඛාරාමාධිපති අමම්පොල සාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකකාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය බක්මීවැවි සාගර ස්වාමීන්ද්‍රයන් වහන්සේ
0: බැතිබර දායකත්වය
1: විශ්වසනීය විදේශ රැකියාවක් සඳහා දේශක්ති ලංකා විදේශ රැකියා ආයතනය
0: දුරකථන අංකය 03 577 500 රජරටයි ගොවිබිමයි වැව්බැති දනව්වේ ගොවිබිම් සරුබිම් කරන්නට නව්‍ය තාක්ෂණික ක්‍රම භාවිතය පිළිබඳව ඔබට ගෙනෙන සජීවී කතිකාව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගුවන් විදුලි ගොවි සේවාව සහ රජරට සේවය එක්ව ගෙනෙන රජරටයි ගොවිබිමයි සෑම බදාදා දිනකම පෙරවරු 9:00 සිට 9:30

0: විචිත්‍ර ගී සරණීක ආරම්භයේ දිනේනටයි මේ සූදානම් වන්නේ. අද දවසේදී විචිත්‍ර ගී සරණී ඉදිරිපත් කරන්නට වෛද්‍ය කෝසල වීරකෝන් මහත්මා, උත්පලී අංජනා විජේසිංහ, එවැගේම ප්‍රබෝධා මෙත්මිනි මේ තිදෙනාම එක්වලා අද දවසේදී ඔබට තිළිණ කරනවා විචිත්‍ර ගී සරණී. මුලින්ම අපි ඉංග්‍රීසි ගීතයක මිහිර විඳගනිමු වෛද්‍ය කෝසල වීරකෝන් මහත්මා.
1: සුබ සන්ධ්‍යාවක් සහෘද අසන්නනි. අදත් සුපුරුදු පරිදි අපි ජීවන දර්ශනය යථාර්ථය හා බැඳුණු අර්ථාන්විත ඉංග්‍රීසි ගීත සමුච්චයක රස විඳින්නට සූදානම් වෙමු. අද අපි මුලින්ම ඇලන් වෝකර් සහ අවා මැක්ස් විසින් සංයෝජනය කළ අලෝන් ගීතය වෙත යොමු වෙමු. ඇලන් වෝකර් විසින් රචිත අලෝන් කියන්නේ විද්‍යුත් තාල මනාවට මුසු වාද්‍ය වෘන්ද ඒකාබද්ධ කර චිත්තාකර්ෂණීය නාද නිර්මාණයක් ඔස්සේ සිනපා ස්වරූපයන් මුසු කරගත් පාඨක සිත් ඇද බැඳගත්තා වූ විචිත්‍රවත් ගීතයක්. ගීතයේ පුරාවටම හුදකලාව හැඟුම්බර වීම යනාදී සිතුවිලි ඔස්සේ යමින් ජීවිතයේ දෙස බලාපොරොත්තු සහිතව ස්වයං අධ්‍යයනයකින් හැරී බැලෙන හැටි දිගහැර දැක්වෙනවා.
2: Did extraordinary archaeological discoveries
3: may very well change our history books as we know them.
4: We were young, posters on the wall, praying with
1: I was on the outside, always looking in. Yeah, I was there, but I wasn't. They never really cared if I was in. We all need that someone who gets you like no one else. Right when you need it the most, we all need a soul to rely on. මම පන්ති කාමරෙන් එළියේ හිටියේ, හැම වෙලාවෙම ඇතුළ බලාගෙන. ඔව්, මම එතන හිටියා. ඒත් සිතින් මම එතන ඉඳලා නැහැ වාගේ. මම ඇතුළේ ඉන්නවද කියලා ඔවුන් කවදාවත් ගණන් ගත්තේවත් නැහැ. ඒත් එහෙම සොයා බලන්න කෙනෙක් හිටියානම් අපි හැමෝටම එහෙම කෙනෙක් අත්‍යවශ්‍යයි. වෙන කිසිවෙකුටත් වඩා ඔබ ගැනම සැලකිල්ලෙන් ඔබ ගැනම බලා හිඳින්නෙක් අපි හැමෝටම එහෙම කෙනෙක් අවශ්‍යයි. Alone.
2: Did extraordinary archaeological discoveries
3: may very well change.

0: ඇලන් වෝකර් සහ ආවා මැක්ස් සුසංයෝගයේ නිමු මෑතකදී ලෝපුරා රසිකයන් අතරේ අතිශය ජනාදරයට පාත්‍ර වූ අලෝන් ගීතයයි ඒ ඔබ රසවින්දේ.
1: 107.3 රජරට සේවය.

0: විචිත්‍රගේ සරණින් දැන් හින්දි ගීතයක මිහිර විඳ ගන්නටයි අපි සූදානම් වන්නේ උත්පලී අංජනා විජේසිංහ එන්නවා. අපි හින්දි ගීතයේ මිහිර විඳ ගනිමු. නමස්තේ.
1: නමස්තේ. අද අපි පළවෙනි හින්දි ගීතය විදිහට තෝරගත්තේ 2007 වර්ෂයේ තිරගත වුණු බූල් බුලයියා චිත්‍රපටයේ අඩංගු වුණ ගීතයක්. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ප්‍රියදර්ශන්, ප්‍රධාන චරිතවලින් දායක වුණ ආක්ෂේ කුමාර්, විද්‍යා බාලන්, ෂයිනි අහූජා, අමීෂා පටේල් ඇතුළු නළුනිලි පිරිස, සංගීතය ප්‍රීතම් සහ රංජිත් බැරොත් විසින් සිදු කළ. මේ ගීතයේ පදරචනය ප්‍රවීණ පදරචක සමීර් විසින් සිදු කරලා තියෙනවා. ඒ වගේම මේ ගීතය ගායනා කරන්නේ ශ්‍රියා ഘോഷාල් සමගින් MG ශ්‍රී කුමාර්. මේ ගීතය මේ චිත්‍රපටයේන ප්‍රධාන යම් සංදිස්ථානයක් කිව්වොත් නිවැරදි. මේ චිත්‍රපටය දෙවෙනි බූල්බුලයියා චිත්‍රපටය වශයෙන් නිෂ්පාදනය වුණ 2022 වර්ෂයේදී එහිදීත් මේ ගීතය මේ විදිහටම අඩංගු වුණ. බෙංගාලි බසින් අමිජේ තොමාර් හෙවත් සිංහල සරල අර්ථය ගත්තොත් මම ඔබගේමය කියන අර්ථය ඇතිව අද අපි ශ්‍රවණය කරන මේ ගීතය පළවෙනි බූල්බුලයියා චිත්‍රපටය 2007 වර්ෂයේ තිරගත වුණ අඩංගු වුණ ගීතය. එය හින්දි භාෂාවෙන් තමයි තේමාව සඳහන් වෙන්නේ, මෙරේ ඩෝලනා. අපි ශ්‍රවණය කරමු මේ මිහිරි සංගීතය රසය පිරි ඉතිරි යන හින්දි ගීතය.

මාගේ පෙම්වත මා මිය කියද හදවතේ ඔබගේ නාමය ඇත රුධිරේ පවා කැටවී ඇත්තේ ඔබ ගැන මතකය. මා වෙනත් කිසිවෙකුට නොව ඔබගේමය. හමායන සුලන් පොදෙහි පවා ඇති මගේ ආදරය විනාශ වුවද යළි යළිත් ජීවේ ලැබුණු ඇත. දුරස් බව කෙතිනක හෝ අපගේ සමීප වීමකට මගකි. අසනුමැන නොවෙනස් වූ ප්‍රේමයේ මිහිරි රිද්මය ඔබ නොමැතිව මා සතුව කිසිවක් නැත. ඔව් කිසිවක්.

0: मेरे डोल ना सुन मेरे प्यार की दुन मगे पेम्बत असन्न मगे आदरे मिहिरी तनुव आत्मेन आत्मेट एकम आदरयक पतागेनेन सुंदर आदर कतावक शोकांते किं अवसन वीमत समग कियवेन ए आदर अंदरे तमाई मे गीते सरलव ගායනා වුණේ මේ ගීතය අඩංගුණු චිත්‍රපටයේ බුල්බුලෙයියා 2007 වර්ෂයේ තිරගත වුණු පළමු චිත්‍රපටය ගීතය ගායනා කළ ශ්‍රියා ഘോഷාල් සමගින් එම්.ජී. ශ්‍රී කුමාර්
1: 107.3 රජරට සේවය
2: විචිත්‍ර ගී සරණින් දමිළ ගීතයට අවස්ථාව ප්‍රබෝධා

2018 වසර තිරගත වුණු නිමිර තමිල චිත්‍රපටයේ මියුරු ගීතයක් ඔබ වෙනුවෙන් සූදානම්. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ප්‍රියදර්ශන් විසින්. චිත්‍රපටයට රංගනයේ දායක වෙනවා උදයන්ගනී ස්ටාලින්, නවිත ප්‍රමෝද්, පාර්වති නායර් සමගින් නළුනිල් පිරිස. මේ ගීතයට සංගීත අධ්‍යක්ෂණය ලබා දෙන්නේ බි අජුනීෂ් ලක්නාත් විසින්. ඒ වගේමයි ගීතයට පදවැල්ලෙක් කරන්නේ තාමරේ විසින්.

0: හැමදාමත් අපි සතුටින් ඉන්නාසයි. මේ භාෂා ත්‍රිත්වේම මිහිරි ගී ශ්‍රවණී ඔබ සතුටින් තැබීමයි අපගේ බලාපොරොත්තුව. දැන් අපගේ සූදානම ඉංග්‍රීසි ගීතේ මිහිර විඳ ගන්නට.
1: ඔව්, මීළඟට අපි මැඩෝනාගේ ලයිස්ලා බොනීටා ගීතය රස විඳිමු. පොප් රැජින ලෙසින් විරුදාවලියලත් මැඩෝනා 1958 දීපිද දැනට දශක 4කටත් අධික කාලයක් පුරා දිවෙන වෘත්තීය ජීවිතයකින් සුපෝෂණය වූ ජනප්‍රිය ගායිකාවක් සහ සංස්කෘතික නිරූපිකාවක්. ඇය 80 දශකයේදී Like a Virgin, Material Girl වැනි සුප්‍රකට ගීත සමගින් අතිශය ප්‍රසිද්ධියටත් ජනාදරයටත් පාත්‍ර වූවා. ලයිස්ලා බොනීටා කියන්නේ මැඩෝනාගේ 1906 දී නිකුත් වූ True Blue කියන ඇල්බමේන එක් ගීතයක්. ලයිස්ලා බොනීටා යන ස්පාඤ්ඤ බසින් එන වාක්‍ය ඛණ්ඩයේ අර්ථය වෙන්නේ The Beautiful Island, එහෙම නැත්නම් සුන්දර දිවයින කියන එකයි. මේ ඇත්තටම කියවෙන්නේ මධ්‍යම ඇමරිකාවේ බෙලීස් රාජ්‍යයේ සැන් පෙඩ්‍රෝ කියන වෙරළාශ්‍රිත ප්‍රදේශය ගැනයි. ලතින් පොප් විලාසයක් ගන්න මෙම ගීතේ පද රචනය තුළින් වෙන් වූ සුන්දර දිවයිනක් සහ එහි උණුසුම විඳ ගැනීම සඳහා ඇති ආශාවන්, හිරුගේ රූ රටා මැවීම්වල අලංකාරයේ විඳ ගැනීමට ඇති අවස්ථාවන් සහ හුදකලා සුන්දර පාරාදීසයක නිදහසේ කල්ගෙවීම පිළිබඳ සුන්දර කතිකාවතක් ගෙනහැර පානවා.

Last night I dreamt of San Pedro, just like I'd never gone. I knew the song, a young girl with eyes like the desert. It all seems like yesterday, not far away. Tropical, the island breeze, all of nature wild and free. This is where I go long to be, La Isla Bonita. ඊයේ රාත්‍රියේ මම සැන් පෙඩ්‍රෝ ගැන සිහින මැව්වා. මම කවදාවත් ගිහිල්ලා නැහැ වගේ හැඟීමක් තිබුණේ. මම එහි ගීත ගායනා ගැන දැන සිටියා. කාන්තාරයේ වැනි ඇස් ඇති තරුණ ගැහැණු ළමයෙක් සිටියා. ඒ සියල්ල අද ඊයේ වගේ වැඩි ඈතක නොවන බව මට හැඟෙනවා. නිවර්තන දූපත් සුළඟ සමස්ත ස්වභාව ධර්මයේ සමගින් නිදහස් රස විඳින්නට මෙතන තමයි මම ඉන්න ආසාවෙන්ම ඉන්න තැන, La Isla Bonita, the beautiful island. ඒ සුන්දර දිවයින අපි දැන් රසවිඳිමු.

0: උත්පලියන් ජන ඔබටයි අවස්ථාව.
1: හොඳයි, අපි දැන් හින්දි ගීතයේ විදිහට ඔබට ශ්‍රවණය කරන්න සූදානම් කරලා තියෙන්නේ චිත්‍රපටයක අඩංගුණු ගීතයක් නොවේ, නමුත් ඉතාම මිහිරි ගීතයක්, හින්දි ගී ඇල්බමයක අඩංගුණු මිහිරි ගීතයක්. මේ ඇල්බමය සිතාරෝ මේ තූ හේ කියන නමින් තමයි නිකුත් වුනේ. 2000 වර්ෂයේ ගීත 10ක් ඇතුළත්ව මේ ඇල්බමය නිකුත් කරනු ලැබුවේ යුනිවර්සල් මියසික් ඉන්ඩියා සංගීත සමාගම විසින්. මේ ඇල්බමයට සම්බන්ධ වූ සංගීතඥයින් වන්නේ KJ යේසුදාස්, ලලිත් සහ මෙහබූබ් යන පිරිස. මේ ගීතය ගායනා කරන්නේ මේ අතරින් KJ යේසුදාස් කියන ප්‍රවීණ ගායකයා විසින්. ගීතයේ තේමාව චමක චම්චම්, තරු දෙස බලා සිටින විට තරු පිරුණු අහස යට සිහිපත් වන සුන්දර යුවතියකගේ කතාව තමයි මේ ගීතයෙන් කියවෙන්නේ. අපි ශ්‍රවණය කරමු මේ මිහිරි ගීතය චමක චම්චම්.

ඈත අහසේ දීප්තිමත් දිලෙන තාරකා වනි සිටින්නේ ඔබය ප්‍රියාවිය. දැන් මාගේ සෙවනට පැමිණෙන්න. සවස් කල ඉක්ොත්තේ රාත්‍රියේ තරු බැබළෙන මොහොතේ අපි හමුවෙමු. යලිත් හිරු හෙට උදාසන පායනතුරු අපි අපගේ ලොවෙහි තනිවෙමු. දෙතොල නිහඬුවද අපගේ නෙත් කතා කරාවි. සුවඳවත් වූ හාත් පසින්ම මට ඔබව දැනෙන්නේ ඔබේ වලලුවල විටක ඔබගේ පාසලමේ හඬද සමගිනි. මාගේ ප්‍රියාවිය

0: එය අපි ශ්‍රවණය කළේ චමක චම්චම් ගීතය අඩංගුණු ඇල්බමය සිතාරෝමෙතුහේ 2000 වර්ෂයේ නිකුත් වුණ ඇල්බමය. ගීතය ගායනා කළා K.J. යේසුදාස් විසින්.
1: 107.3 රජරට සේවය
2: දමල ගීතේ මිහිර විඳ ගන්නට ඔබට අවස්ථාව.

ඔබේ ඉල්ලීම පරිදි අලේ පායුදෙයි දමන චිත්‍රපටේ මේ මීරු ගීතය ඔබට තිරින කරන්නේ. අලේ පායුදෙයි දමන චිත්‍රපටේ මේ මීරු ගීතය ගායනා කළා හරිහරන් විසින්. ගීත සංගීතාධ්‍යක්ෂණය කළා ඒ.ආර්. රහමන් විසින්. ගීතයට පදවැල්ලෙක් කළා වෛරමුතු විසින්.

විචිත්‍ර ගී සරණින් සමුගණටයි මේ සූදානම් වන්නේ. අද දවසේදී සහභාගී වුණා උත්පලී අංජනා විජේසිංහ, වෛද්‍ය කෝසල වීරකෝන් මහත්මා, ප්‍රබෝධ මෙත්මිනි, තරංග දිනේෂ්. වැඩසටහන නිෂ්පාදනය කරමින් ඉදිරිපත් කළ මම උලිලි වඩුගේ.

0: FM 107.3 මුළු රටටම රේඩියෝ ගාඩන් ඇප් එකෙන් මුළු ලොවටම රජරට සේවය.
1: සවස 5:53 දැන් වෙලාව.
2: ලබන්නේ සිත් ගැකරන අපේ රේඩියෝ එක.

0: උපත්තිය, බුද්ධත්වය හා මහා පරිනිර්වාණය සිහිපත් කරමින්
1: එළඹෙන 30වනදා වෙසක් පොහෝදා ආගමික වැඩසටහන් මෙවර විසුරුවා හරිනු ලබන්නේ
0: අබන්පොළ ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ සිටයි.
1: ගෞරවනීය අනුශාසකත්වය අමම්පොළ ශ්‍රී බෝධිරුක්ඛාරාමාධිපති අමම්පොළ සාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකකාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය බක්මීවැවි සාගර ස්වාමීන්ද්‍රයන් වහන්සේ
0: බැතිබර දායකත්වය
1: විශ්වසනීය විදේශ රැකියාවක් සඳහා දේශක්ති ලංකා විදේශ රැකියා ආයතනය
0: දුරකථන අංකය 03-7700500.
1: අසා දැනගත් මොහොතේ පටන් හදේ සියලු සෝතැවුල් නිමා කරවන අකාලික අමෘත ශ්‍රී සද්ධර්මය පහසුවෙන් අර්ථවත්ව අවබෝධ කරගන්නට ඔබත් ලෞතුරු වරණ සදහම් දේශනා මාලාවට නොපමාව සවන් දෙන්න. සෑම සෙනසුරාදා දිනයකම උදෑසන 8ට FM 107.3 FM 90.1 උස්සේ රජරට සේවයට සවන් දෙන්න. දේශකයන්න් වහන්සේ අනුරාධපුර කටුකැලියාව ශ්‍රී අරණ විහාරාධීශවර විදග්ධ ධර්මකථික මාපලගම සුසීල වංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ පින්කල මිනිසුන්

0: කෙටි ධර්මදේශනාවල නැවත විකාශයන්ට ඔබට සවන් දිය හැකි.
1: පහයි 56යි දැන් වෙලාව. මේ ගීතයක් තෝරගත්ත නිතර අහන්නට දකින්නට ලැබෙන ගීතයක් නෙවෙයි, මේ පණ්ඩිත අමරදේවයන් ගයන ගීතසටහනක්. මේ ගීතය ඇත්තටම ප්‍රචාරයට සුදුසු හවසද නැත්නම් උදේද කියලා ඔබ කල්පනා කරන්න. මේ නූතන පරම්පරාවේ කවියෙකු කවිසටහනක් තිබුණා, ලියා තිබුණා, ගැහැණුන් වැඩ ඇරි වැඩට යති කියලා. මේ ගීත රචනා කරන්නේ කෝණවේ අරියරතන හාමුදුරුවෝ. සංගීතවත් කරමින් ගායනා කරන්නේ පණ්ඩිත අමරදේවයන්. අපි හමු ගීතය.

වේලාව සවස 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන් ප්‍රවෘත්ති සංස්කරණය ඉසුරු චනොච්චකුරේ ප්‍රකාශය TDK ජයන්ත. මාලදිවයින් ජනාධිපතිවරයා දිවයිනට. මාලදිවයින් ජනපතිගේ සංචාරය හේතුවෙන් කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්. ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර අවබෝධතා ගිවිසුම් කිහිපයක් අත්සන් තැබීමට සැලසුම්. දිවයිනට පැමිණි රුසියානු සෞඛ්‍ය ඇමති රාජ්‍යතාන්ත්‍රික හමුවීම් කිහිපයකට සූදානමින්. රටම එකට ජාතික මෙහෙයුමින් සිදුවන සමාජමය කාර්යය ජනමාධ්‍ය ඇමතිගේ ඇගීමට. මුහුදු ප්‍රදේශ කිහිපයක් රළු වෙයි. බහුදින ධීවර යාත්‍රාවලට අනතුරු ඇඟවීම්. ප්‍රදේශ කිහිපයකට අධික උණුසුමක්. ප්‍රබල අකුණු පිළිබඳ අවාදාත්මක නිවේදනයක්. රටවල් 40ක් සඳහා නිදහස් වීසා පාසුකම් ලබන 25 වනදා සිට. වත්මන් රජයේ සාර්ථකත්වය 2025 මහබැංකු වාර්තාවෙන් පෙන්වා දී ඇතැයි ප්‍රකාශයක්. ඉරානයේ සාම සැලැස්ම කඩින්මින් සමාලෝචනය කිරීමට අමෙරිකානු ජනපති සූදානම්. ආසියානු විසිකිරීමේ ශූරතාවලියේ හෙල්ල විසිකිරීමේ රිදී පදක්කම සුමේද රණසිංහට. මාලදිවයින් රජයේ ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසි මහතා රාජ්‍ය සංචාරක සඳහා අද පස්වරුවේ දිවයිනට පැමිණියේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනාවකට අනුව මාලදිවයින් ජනාධිපතිවරයා මෙරට පැමිණි අතර 2023 වසරේ බලයට පත්වීමෙන් පසු මුයිසි මහතා සිදු කරනු ලබන පළමු ශ්‍රී ලංකා සංචාරය මෙයයි. සංචාරය අතරතුර දෙරට අතර දිගු කාලීන මිත්‍රත්වය සහ සහයෝගිතාව තවදුරටත් ශක්තිමත්

0: කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වේ. විදේශවල සහයෝගතා ප්‍රවෘත්ති කිරීම සඳහා දෙරටේ පොදු කැපවීම පිළිබිඹු කරමින් මාලදිවයින් ජනාධිපතිවරයාගේ සංචාරය අතරතුර අභූතා ගිවිසුම් කිහිපයක් අත්සන්තැවීමට නියමිතයි. මාලදිවයින් රජයේ සෞඛ්‍ය පවුල් ආසුභ සාධන අමාත්‍යාංශය හා කොළඹ විශ්වවිද්‍යාලය අතර අධ්‍යන සහයෝගතා පිළිබඳ අභූතා ගිවිසුමක්, මාලදිවයින් ශ්‍රී ලංකා රජයන අතර සංචාරක ශිෂ්‍යයේ සහයෝගතා පිළිබඳ ගිවිසුමක් හා මාලදිවයින් ජාතික අධිලේඛනාගාරය සහ මෙරට ලේඛන ආරක්ෂක දෙපාර්තමේන්තුව අතර ලේඛන ආරක්ෂක ශිෂ්‍යයේ සහයෝගතාව සම්බන්ධ ගිවිසුමක්ද ඒ අතර වේ. පුහුණු වැඩසටහන් කාර්යමණ්ඩල හුමාරුව සහ ඒකාපත්ත පර්යේෂණ පැවැත්වීම වෙනුවෙන් මාලදිවයිනේ ආරක්ෂක හා ජාතික සේවා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකාවේ ජනරාශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කෙරේ. ගුරුවරුන් හා පාසල් නායකින් පුහුණු කරමින් වෘත්ති සංවර්ධන ශිෂ්‍යයේ සහයෝගතාව සඳහා මාලදිවයින හා ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍යාංශ අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමටද නියමිතයි. තරුණ ප්‍රජා බල ගැනීම වෙනුවෙන් දෙරටෙහි ක්‍රීඩා අමාත්‍යාංශ අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබේ. මාලදිවයින් ජනාධිපතිවරයා සමග එරට විදේශ කටයුතු ඇමතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ කැබිනට් ඇමතිවරු කිහිප දෙනෙක් ශ්‍රී ලංකා සංචාරයට එක්ව සිටිති. මාලදිවයින් ජනාධිපතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය හේතුවෙන් කොළඹ නගරය ආශ්‍රිතව අද සිට ලබන බදාදා දක්වා විශේෂ රථවාහන සැලසුමක් ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසයි. එබැවින් විකල්ප මාර්ග භාවිත කරන්නේ පොලිසිය ජනතාවට දැනුම් දෙයි. රුසියානු සමූහන්ගේ සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ මහතා ඇතුළු 7 දෙනෙකුගෙන් යුත් නියෝජිත පිරිස දැන් දිවෙන්ට පැමිණ සිටිති. කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලින් මෙරට පැමිණි එම නියෝජිතින් පිළිගැනීම සඳහා අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසන මහතා ඇතුළු පිරිසක් ගියහ. මෙරටට පැමිණි රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු දූත පිරිස සමග ක්‍රිෂාන්ත අබේසන අමාත්‍යවරයා සුවද පිළිසඳරක නිරත විය. රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා මෙරට සෞඛ්‍ය ජනමාධ්‍ය මාධ්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සමග සාකච්ඡා පැවැත්වීමට සූදානමින් සිටී. රුසියාව සහ ශ්‍රී ලංකාව අතර සෞඛ්‍ය ශිෂ්‍යයේ සම්බන්ධතා හා සහයෝගතාව ශක්තිමත් කිරීමට එහිදී අපේක්ෂා කෙරේ. මීට අමතරව නියෝජිත පිරිස අමාත්‍ය විජිතේරත් මහතා සමගද සාකච්ඡා පවත්වති. රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු නියෝජිත පිරිස කොළඹ ජාතික රෝහලේ හා කොළඹ විශ්වවිද්‍යාලීය වෛද්‍ය පීඨයේ හෙට සංචාරක නිරත වෙති. ශ්‍රී ලංකා රුසියානු සෞඛ්‍ය අමාත්‍යාංශය අතර අපතා එකඟතාවන්ට එළඹීමටද ඔහු අපේක්ෂා කරති. මෙම සංචාරයේදී ඖෂධ හා වෛද්‍ය උපකරණ, වෛද්‍ය විශේෂඥන්ගේ පුහුණුව හා උසස් පුහුණුව, අධ්‍යන සහයෝගතාව, ආයුර්වේද වෛද්‍ය ශිෂ්‍යය හා සංචාරක සෞඛ්‍ය සේවා ඇතුළු සෞඛ්‍ය ශිෂ්‍යයේ විවිධ පරාසවල සහයෝගතාව වර්ධනය කිරීම සඳහා එක් එක් අංශ සමග සාකච්ඡා කිරීමට අපේක්ෂිතයි. රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු නියෝජිත පිරිස තෙදින නිල සංචාරය අවසන් කරමින් ලබන අඟහරුවාදා දිවෙනින් පිටත් යති. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. විෂමද්‍රව්‍ය මිරටෙන් තුරන් කිරීමේ රටමයකට ජාතික මෙහෙම මගින් සිදුවන සමාජමය කාර්යභාරය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අගය කරයි. තරුණ දරුවන් දැන්ටමත් මේ ඌදුරට ඇබ්බැහි වී සිටිනම් ඔවුන් ඉන්මුදා ගැනීමේ සමාජ වගකීම සියලු දෙනාට පවතී. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ රටමයකට ජාතික මෙහෙයුමේ කළුතර දිස්ත්‍රික් වැඩසටහනට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පසුගිය දායකමිනි. රටමයකට මෙහෙයුම යටතේ පසුගිය මාස කිහිපයේ භාරයටගත් අධික විෂමද්‍රව්‍ය ප්‍රමාණය සලකා බලන විට මත් ඌදුරේ බරපතලකම සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගත හැකිය. පොලිසිය ත්‍රිවිධ හමුදාව හා විශේෂකාර බලකාය ඇතුළු ආරක්ෂකංශ දිවිපරදුවට තබා මෙම මෙහෙයුම වෙනුවෙන් ගන්නා වෙහෙස අමාත්‍යවරයා එහිදී අගය කළේය. විෂමත් ඌදුර මෙරටින් තුරන් කිරීමේ රටමයකට ජාතික මෙහෙයුම යටතේ දිවිනපුරා වැටලීම් 925ක් ඊයේ සිදු කර ඇතැයි පොලිසිය පවසයි. එහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ සංඛ්‍යාව 918කි. සැකකරුවන් 3 දිනකට අදාළව නීති විරෝධී වත්කම් විමර්ශන ආරම්භ කළ බව පවසන පොලිසිය 8 දිනකට අදාළව රැඳවුම් නියෝග ලබාගත් බව සඳහන් කරයි. රටවල් 40ක් සඳහා ලබන 25 වනදා සිට නිදහස් වීසා පහසුකම ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කරයි. සංචාර කාර්ය සාධක බලකාය ජනාධිපති ලේකම් කාර්යාලයේ පසුගියදා රැස්වූ අවස්ථාවේදී ඒ පිළිබඳව සාකච්ඡා පැවැත්තින අමාත්‍ය විජිතේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම බලකාය රැස්විය. මෙම නිදහස් වීසා පහසුකම ක්‍රියාත්මක කිරීමෙන් සංචාරක පැමිණීම ඉහළ නොමැතැයි අපේක්ෂා කෙරේ. වත්මන් රජයේ සාර්ථකත්වය 2025 මහබැංකු වාර්තා මගින් පෙන්වා දී ඇතැයි අමාත්‍ය ආචාර්ය උපාලි පන්නලගේ මහතා පවසයි. කුමනාවරුද පැමිණියද ඒවා සාර්ථකව කළමනාකරණය කරමින් ජනතා අභිලාෂයට කිරීමට රජය සමත් වී තිබේ. අමාත්‍යවරයා අමේ බව සඳහන් කළේ පසුගියදා පැවති කැලණිය ප්‍රාදේශ සංවර්ධන සම්බන්ධීකරණ කමිටු රැසීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි. කමිටු රැසීමේදී කැලණිය ප්‍රාදේශීය ප්‍රදේශයේ බලලේකම් දැනට ක්‍රියාත්මක ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහන, ප්‍රජාශක්ති ජාතික වැඩසටහන හා පළාත් සභා පළාත් පානායතන සහ රේඛා අමාත්‍යංශ අනුබුදල්ටේ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතිල ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කෙරිණ. ප්‍රදේශයේ මහජන ආරක්ෂාව හා ප්‍රජා සෞඛ්‍ය පිළිබඳවද එහිදී අවධානය යොමු විය. අධික උණුසුම් කාලගුණය පිළිබඳ කාලමුනිදා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරයි. උතුරු, උතුරු මැද, නැගෙනහිර, සබරගමු හා වයම් පළාත්වලත්, කොළඹ, ගම්පහ, හම්බන්තොට සහ මුණ්ඩගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට දිවා කාලය ලැබෙන උණුසුම මිනිස්සුරුවට දැනෙන අවධානය යොමු කළ යුතු මට්ටමක පවතී. ඉන් ආරක්ෂාවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නේ දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි. ප්‍රමාණවත් පරිදි ජලය පානය කළ යුතු අතර සෙවන සැති ස්ථානවල හැකි පමණ වේග ගැනීම ඉතා වැදගත්ය. ශ්‍රී ලංකා පොලිසියට හා විශේෂකාර බලකායට මාර්ගගත ක්‍රම ඔස්සේ ආධුනික නිලධාරීන් බඳවා ගැනීමට ආයුධපත් භාර ගැනීම ලබන 8 වැනිදායින් අවසන් වේ. ඊට දාල ගැසට් නිවේදනය අනුව ආධුනික පොලිස් කොස්තාපල්ලා කාන්තා පොලිස් කොස්තාපල් තනතුරු බඳවා ගැනෙන්නේ වයස අවුරුදු 18ට නඩු හා 24ට නොවැඩි පිරිසයි. ආධුනික පොලිස් කොස්තාපල් රියදුරු තනතුරු සඳහා වයසීම අවුරුදු 18ට නඩු හා 28ට නොවැඩි බව පොලිසිය සඳහන් කරයි. මීළඟට ප්‍රමුඛ පුවත.
1: ඔබ වෙත ගෙනෙන්නේ සෑම විතරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
0: මුහුදු ප්‍රදේශ කිහිපයක් රළුවන බවට අනතුරු අඟවමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව බහුදින ධීවර යාත්‍රා සඳහා නිවේදනයක් නිකුත් කරයි. පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. හලාවත සිට මන්නාර මහරහා කංකසන්තුරේ දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළුවන අතර දිවෙන වටා සෙසු මුහුදු ප්‍රදේශ මදක් රළු විය හැකිය. ගිගුරුම් සහිත වැසි ඇති වන විට මුහුදු ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇතිවීමෙන් ඒවා ඉතා රළු වේ. සුළං නිර්දේශින් හමායන අතර සුළඟේ වේගේ 5 කිලෝමීටර 25ක් 35ක් අතර විය හැකිය. හලාවත සිට මන්නාර මහරහා කංකසන්තරය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය 5 කිලෝමීටර 50 පමණ දක්වා විටින් විට ඉහළ යා හැකිය. ප්‍රබල අකුණු පිළිබඳ කාලමුනිදා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරයි. උතුරු මැද, මධ්‍යම, සබරගමු හා නැගෙනහිර පළාත්වලත්, බදුල්ල, කොළඹ, තලුතර, ගල්ලා හා මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල ඇතිවන ගිගුරුම් සැතෙ වැස් සමග ප්‍රබල අකුණු නිර්මාණය වීමේ හැකියාවක් ඇත. ගිගුරුම් සැතෙ වැස් සමග අදාළ ප්‍රදේශවල තාවකාලික තද සුළං නිර්මාණය වේ. අකුණු මගින් සිදුවන අනතුරු ආම් කර ගැනීමට පියවර ගන්නේ දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

0: සිරසර සම්වර්ධනයක පුවත් සම්පෙන්ඩණය සංවර්ධක පුවත්. ගාල්ල දිස්ත්‍රික්කයේ අක්මිමුණ ප්‍රදේශීලිකම් කොට්ටාශයේ කෙහෙල් ගහේන ප්‍රධාන මාර්ගයේ වැඩසටහන් සම්පූර්ණයෙන් අවසන් කර නැතැයි මාර්ග සංවර්ධනාධිකාරී පවසයි. පසුගියදා ප්‍රදේශ ශික්ෂා සුම් කමිටුවේදී මේ බව හෙළිවිය. මෙම මාර්ගයේ ඉදිකිරීම අමාත්‍ය බිම රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූයේ පසුගිය ජනවාරි මාස 2 වෙනිදායි. කිලෝමීටර 2.9 ප්‍රමාණයකින් යුත් මේ මාර්ගය සඳහා රුපියල් මිලියන 76.6 මුදලක් වැය කෙරිණ.
1: ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ඉන්නේ ඉතුරු උරුමයක ඩිජිටල් පෙරගමනට එක්වන්න NSB Digital Banking ඔබ වෙනුවෙන් ඉදිරියෙන්.
0: අපනයනයේ ඉලක්ක කර මෙරට වගා කරන කැවින්ඩිෂ් ප්‍රභේදයේ කිසල් වගාවෙන් පැනමාරෝගී තත්ත්වයක් සුළු වශයෙන් වාර්තා වන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පළතුරු පරිශ්‍රණා සංවර්ධනායතනයේ අධ්‍යක්ෂ ඉන්දික කුමාර අතපත්තු මහතා පවසයි. මෙය මීට පෙර කැවින්ඩිෂ් නොවන අනිකුත් කිසල් ප්‍රභේදවල දක්නට ලැබුණු බව හෙතෙම කියා සිටියේ පේරාදෙණිය ගන්නෝරුවේ ජාතික කෘෂිකර්ම තොරතුරු හා සංනිවේදන මධ්‍යස්ථානයේ පසුගියදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි. පුතලම් දිස්ත්‍රික්කයේ පල්ලම ප්‍රදේශයේ කිසල් වගා භූමි කිහිපයක මෙම තත්ත්වය වාර්තා වී ඇත. මේ වන විටත් එම රෝගී තත්ත්වය පාලනය කිරීමට අවශ්‍ය මූලික පියවර ගෙන ඇතැයි හෙතෙම සඳහන් කළේය.

0: digital peragamanate ekwanna NSB digital banking oba wenuen idirien
1: aarthika puwat polonnaruwa district sambandhikarana kamitu rasima niyojyamaatte TB sarath saha utrumada palat aandukara wasanta jinathasena mahathurunge samasabhapathiten pasugida prathina මෙම වසරට තාල සංවර්ධන වැඩසටහන් සහ ව්‍යාප්ති සම්බන්ධයෙන් එහිදී විශේෂ අවධානයක් යොමු විය. දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට ඉදිරිපත් කළ සංවර්ධන වැඩසටහන් සඳහා අනුමැතිය ලබා දීමද එහිදී සිදු කෙරෙන. දණ්ඩ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාප්ති තුළ ප්‍රගතිය සමාලෝචනය කිරීම අතර ඒවා ක්‍රියාත්මක කිරීමේදී මතු ඇති ගැටලු හඳුනාගෙන විසඳුමට මෙහිදී විශේෂ අවධානයක් යොමු විය.
2: ශක්ති හද අවධානය වෙනසයි ඔබ වෙත ගෙනෙන කසල්කල ග්‍රීන් සුපර් අලුත් වෙන අඳුම මිලක් ශාකා මාතලේ කඩුවෙල අතුරුගිරිය ගෘහ කසල්කල ග්‍රීන් ප්ලාන්ටේෂන් අමතන්න 0112 864 0012
1: එළඹෙන වෙසක්පුර පසළොස්වක පොහොය වෙනුවෙන් පාත්වන දන්සැල් ලියාපදිංචි කිරීම හෙට ආරම්භ කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ ලේකම් චමිල් මුතුකුඩ මහතා පවසයි. දිවිනපුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මට්ටමින් ලියාපදිංචි කිරීම සිදු කෙරේ. දන්සැල් සඳහා විශේෂ මාර්ගෝපදේශ මාලාවක් දැනටමත් නිකුත් කර තිබේ. වෙසක්පුර පසළොස්වක පොහොය ලබන 30 වෙනිදාට යෙදී ඇත.
3: හරිත ක්‍රෂි නිෂ්පාදන රසක් වෙළඳපළට අපනයනය කර මෙරටට විදේශ විනිමය ගෙනෙන මුළු මනින්ම දේශීය ව්‍යාපාරයක් වන කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරයේ ක්‍රෂි නිෂ්පාදන කටයුතු සඳහා දේශීය මෙන්ම විදේශගත ශ්‍රී ලාංකිකයින්ටද සම්බන්ධ විය හැක. රුපියල් ලක්ෂයේ සිට ක්‍රෂි වගා ආයෝජන අවස්ථා උදා කරගෙන මාසිකව ප්‍රතිලාභ උපයන්න ඔබත් අදම එකතු වන්න කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරයේ සමග අමතන්න 0112 077 787.
2: විදෙස් පුවත්
1: ඉරානයේ යොමු කළ කරුණු 14කින් යුත් සාම සැලැස්ම කඩිනමින් සමාලෝචනය කරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පවසයි. නමුත් කඩිනමින් ගිවිසුමකට එළඹෙන්නේදයි ඇමරිකානු ජනාධිපතිරයා කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැත. ඇමරිකාව සමග යාලි යුද්ධයකට සූදානම් සිටින බව ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය පවසයි. දකුණු ලෙබනේ තම සොල්දාදුවන්ට තර්ජනය කළ හිස්බුල්ලා සටන්කරුවන් දෙදෙනෙකු මරා දැමුව බව ඊශ්‍රායල් හමුදාව සඳහන් කරයි. හිස්බුල්ලා සටන්කරුවන් විවිධ ප්‍රදේශවල තර්ජනයක් වියතැයි ඊශ්‍රායලය හඳුනාගෙන තිබේ. ඊශ්‍රායල් හමුදා දකුණු ලෙබනේ නගරහා ගම්මානවල පදිංචිකරුවන්ට නව අවතැන් නියෝග නිකුත් කරයි. හිස්බුල්ලා සටන් කණ්ඩායම සමග යුද්ධ නැවැත්ීමේ අරමුණින් සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර තිබේදීත් ඊශ්‍රායල් හමුදාව මෙම තීරණය ගෙන තිබේ. දකුණු ලෙබනනයේ ගම්මානවල හා නගරවැසියන්ගේ ආරක්ෂාව සඳහා නිවාසවලින් ඉවත් වීම අවමාෂයෙන් කිලෝමීටරයක් පමණ දුර ප්‍රදේශවලට යන්නේ ඊශ්‍රායල් හමුදාව නියෝග කර තිබේ. ගම්මාන හා නගර 10කට අධික සංඛ්‍යාවකට ඊශ්‍රායල් හමුදාව මෙම අනතුර ඇගීමේ නිවේදන නිකුත් කර ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කරයි. ජපානයේ එරට අතිරේක ඉන්ධන සංචිත මුදාහරි. මැද පෙරදිග යුද්ධ හමුවේ පවතින අවිශ්චිතභාවය හේතුවෙන් ස්ථාවර සැපමක් තහවුරු කිරීම අරමුණයි. ඉබරාකි හා කගෝෂිමා ප්‍රාන්තවල ඉන්ධන මුදා හැරීම දැන් ආරම්භ කර ඇතැයි ජපානයේ කර්මාන්ත අමාත්‍යාංශය පවසයි. පසුගිය මාර්තු මාසයේදී ජපාන් රජය ජාතික ඉන්ධන සංචිත වලින් මාසයකට සරණ ඉන්ධන මුදා හැරීම ආරම්භ කළේය. දකුණු කොරියාවේ පැවති ආසියානු විසිකිරීමේ ශූරතාවලියේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසවෙන් රිදී පදක්කම දිනා ගැනීමට සුමේද රණසිංහ ක්‍රීඩකයා ඊයේ සමත්ය. ඔහු දැක්වූ දක්ෂතාව මීට 75.61. ඒ රණ පදක්කම හිමුවේ උස්බෙකිස්තානයටයි. කොරියාව ලෝකඩ පදක්කම දිනා ගත්තේය. ශ්‍රී ලංකා කණ්ඩායමේ බටිරින් දෙව්කොදේව් ක්‍රිකට් සංචාරය කාර්සන් නිවේදනය කෙරේ. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලබන ජුනි හා ජූලි මාසවල මෙම තරඟ සංචාර නිරත වෙති. කණ්ඩායම් දෙක අතර එක් දින ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ තුනක්, පන්දුවාර 20 ක්‍රිකට් තරඟ තුනක් හා ටෙස්ට් ක්‍රිකට් තරඟ දෙකක් පැවැත්තේ. පළමු දින ජාත්‍යන්තර ක්‍රිකට් තරඟය ලබන ජූනි මාස 3 වෙනිදා පැවැත්වෙනු ඇත. ඉන්දියා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ 45 වෙනි තරඟය හයිදරාබාද්දී දැන් පැවැත්තේ. සන්රයිසර්ස් හයිදරාබාද් සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම් එහිදී තරඟ වදිති. කාසියවාසී දිනාගත් සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය. එම කණ්ඩායම් පන්දුවර 19ක් අවසානයේ සිරු දන දෙවි ලකුණු 165ක් ලබා ගැනීමට සමත් විය.
2: කාලගුණ වාර්තාව
1: බස්නාහිර සබරගමුව මධ්‍යම වයඹහා නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50කට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය. ප්‍රවෘත්ති අවසන් කිරීමට යාලි සිරස්තල. මාලදිවයින් ජනාධිපතිවරයා දිවයිනට. මාලදිවයින් ජනපතිගේ සංචාරය හේතුවෙන් කොළඹ විශේෂ රථ වාහන සැලැස්මක්. ශ්‍රී ලංකාව හා මාලදිවයින අතර අවබෝධතා ගිසුම් කිහිපයක් අසන් තැබීමට සැලසුම්. දිවයිනට පැමිණි රුසියානු සෞඛ්‍ය ඇමති රාජ්‍යතාන්ත්‍රික හමුවීම් කිහිපයකට සූදානමින්. රටම එකට ජාතික මෙහෙයුමින් සිදුවන සමාජම කාර්යය ජනමාධ්‍ය ඇමතිගේ ඇගයීමට. මුහුදු ප්‍රදේශ කිහිපයක් රළුවේ බහුදින දිවර යාත්‍රාවලට අනතුරු ඇඟවීම්. ප්‍රදේශ කිහිපයකට අධික උණුසුමක්. ප්‍රබල අකුණු පිළිබඳ අවාදාත්මක නිවේදනයක්. රටවල් 40ක් සඳහා නිදහස් වීසා පහසුකම් ලබන 25 වෙනිදා සිට. වත්මන් රජයේ සාර්ථකත්වය 2025 මහ බැංකු වාර්තාවෙන් පෙන්වා දී ඇතැයි ප්‍රකාශයක්. ඉරානයේ සාම සැලැස්ම කඩිනමින් සමාලෝචනය කිරීමට ඇමරිකානු ජනපති සූදානම්. ආසියානු විසිකිරීමේ ශූරතාවලියේ හෙල්ල විසිකිරීමේ රුධි පදක්කම සුමේද රණසිංහට. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 9ට බලාපොරොත්තු වන්න. සන්ධ්‍යා ප්‍රවෘත්ති ඉන් සමප්තයි.
4: FM 107.3 මුළු රටටම, රේඩියෝ ගාඩන් ඇප් එකෙන් මුළු ලොවටම රජරට සේවය.
5: සවස 6යි විනාඩි 18යි දැන් වෙලාව.
6: බෙහෙත් ලියව ගන්නත් පෝලිමේ ඉඳලා, බෙහෙත් ගන්නත් පෝලිම් වල ඉඳලා එපා වෙලාද?
7: දැන් බෙහෙත් ගන්න පෝලිම් වල ඉන්න ඕන නැහැ. ඔබේ ඖෂධ වට්ටෝරුව ළඟම තියෙන රාජ්‍ය ඔසුසලට WhatsApp කරලා පෝලිම් වල රස්තිය අඳුනුවී බෙහෙත් ටික ගන්න පුළුවන්. අපගේ ඕනෑම ශාඛාවක WhatsApp අංකය දැන ගැනීම සඳහා www.spc.lk වෙබ්පිටුවට හෝ අපගේ Facebook පිටුවට පිවිසෙන්න. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, ඔබේ සුවසිත අපේ පැතුමයි.
8: සුරේෂ් මොකද පරක්කු? දන්නේ නැද්ද බොස් ඉදින් බස්සල කෝච්ච වල එනකොට චොට්ලිව් තමයි. හැමදාම ඔය වැඩේ කරන්න බැහැනේ සුරේෂ්. ගන්න අර ලංකාවේ හදන KD Rice බයික් එකක්. ඉලෙක්ට්‍රික් බයික් වගේම පෙට්‍රල් බයිකුත් තියෙනවනේ. ලිතියම් අයන් බැටරියක් නේ තියෙන්නේ. අවුරුදු 4ක වගකීමකුත් තියෙනවා. පරිසර හිතකාමී ලිතියම් අයන් බැටරිය වසර 4ක් දක්වා දිවෙන අසමසම වගකීම දිවින පුරා විහිදුණු සේවා ජාලය. KD Rice ලංකාවේ අපේ දෙයක්.
9: Good morning boss. ඔන්න අපි වෙලාවට වැඩ. මම ගත්තනේ අර KD Rice ඉලෙක්ට්‍රික් ස්කූටර් එක. පෙට්‍රල් උතෝ නැ. බස් ගස්සොත් විතරයි.
8: KD Rice ලංකාවේ අපේ දෙයක්.
10: ලබන්නේ සත්‍යකරන අපේ රේඩියෝ එක.

0: ඔන්න පොඩ්ඩනේ රජලට සේවයෙන් ඔයාලට අලුත් තෑගක්.
1: සමනල උයනේ අලුත් විශේෂාංගයක්.
0: සෑම බදාදා දිනකම සවස 4:15ට
1: කැප්ටන් ලොක්කයි
0: ඩ්‍රොයිඩ් පොඩ්ඩයි එක්ක එකතු වෙලා
2: දැනුම සොයන්න,
3: නුවණ වඩන්න,
4: විනෝද වෙන්න, අපිත් එක්ක එකතු වෙන්න.
0: FM 90.1 FM 107.3 රජලට සේවයෙන්.

0: කුමාරෝත්පත්තිය, බුද්ධත්වය හා මහා පරිනිර්වාණය සිහිපත් කරමින්
1: එළඹෙන තිස්වනදා වෙසක් පොහෝ දා ආගමික වැඩසටහන් මෙවර විසුරුවා හරිනු ලබන්නේ
0: අබන්පොළ ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ සිටයි.
1: ගෞරවනීය අනුශාසකත්වය අමම්පොළ ශ්‍රී බෝධිරුක්ඛාරාමාධිපති අමම්පොළ සාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකකාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය බක්මීවැවි සාගර ස්වාමීන්ද්‍රයන් වහන්සේ
0: බැතිබර දායකත්වය.
1: විශ්වසනීය විදේශ රැකියාවක් සඳහා දේශක්ති ලංකා විදේශ රැකියා ආයතනය.
0: දුරකථන අංකය 03-7-7-500.
1: ලබන්නේ සත්‍යා කරන අපේ රේඩියෝ එක.
0: රජරටයි ගොවිබිමයි. වැව්බැති දනව්වේ ගොවිබිම් සරුබිම් කරන්නට නව්‍ය තාක්ෂණික ක්‍රම භාවිතය පිළිබඳව ඔබට ගෙනීන සජීවී කතිකාව. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගුවන් විදුලි ගොවි සේවාව සහ රජරට සේවය එක්ව ගෙනීන රජරටයි ගොවිබිමයි. සෑම බදාදා දිනකම පෙරවරු 9:00 සිට 9:30

0: මොකද ඔය කරන්නේ?
1: මේක මට පරම්පරාවෙන් ලැබුණ පෙට්ටගම. මේක ඇතුළ තමයි මට ඕන වටිනම දේ තියෙන්නේ. අයින් වෙන්න.
2: මේ මොකද්ද? පොඩි කොල කෑල්ල. මොනවා හරි ඒකේ ලියලා තියෙනවා වගේ. නිදානයක් ගැනත් දන්නේ
3: නැහැ. සත්‍ය විවරණ වැඩසටහන අහන්න.
2: සඳුදා සහ බදාදා සිට සෙනසුරාදා දක්වා සවස 5ට රජරට සේවයෙන් සත්‍ය විවරණ.
4: සවස 6:26 දැන් වෙලා.

0: FM 91.1 අනුරාධපුරයට FM 107.3 SLBC හා රේඩියෝ ගාඩන් ඇප් මගින් මුළු ලොවටම රජරට සේවය.
1: සවස 6යි විනාඩි 36 දැන් වෙලාව. ඔබේ සුහද සේවය, ඔබේ ආදරණීය ගුවන් විදුලි සගය රජරට සේවය අදට නියමිත වැඩසටහන් සමාප්ත කරන්නටයි මේ සූදානම. යළිත් අප සේවය වැඩසටහන ආරම්භ වන්නේ හෙට උදෑසන 5:55ට. එතෙක් ඔබ සැමට ජයශ්‍රී මහබෝ සමිඳු පිහිට පතමින් මැදිරියෙන් සමුගන්නාමා නන්දන සමන් කුමලා අතර අපගේ විකාශනාගාරවල සිළුම හිතවතුන් ප්‍රධාන පාලක මැදිරියෙන් මහින්දලාල් විතාන මහතාද සමග. එහෙමනම් අදට සමුගන්නට අවසර දෙන්න.